0: පහයි විනාඩි 37යි මාෂේ. ඔන්න අද සිකුරාද පොකට්මණි අපේ පළවෙනි වාසනාවන්තයා කවුද කියලා බලන්නයි මේ ලෑස්ති වෙන්නේ.
1: අපි යන්න හදන්නේ කැලණියට. කැලණියට යනකොට ඉන්න ආකාශ්මික නිම්නාද. Good morning.
2: Good morning.
0: ආකාශ්මික ඉස්කෝලේ 10 වසර නේද ඉන්නේ?
2: ඔව්.
0: කැමතිම විෂය මොකක්ද?
2: බුද්ධාගම.
0: හරි. ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් ලැබෙනවා උත්තර තෝරන්න. හරි උත්තරේ තේරුවොත් එහෙම ඔයාලට පළවෙනි ප්‍රශ්නේදී රුපියල් 250ක් ලැබෙනවා. හරි උත්තර දෙන හැම වෙලාවකම අතේ තියෙන පොකට් මනි ගාණ දෙගුණයක් වෙනවා. පස්වෙනි අපේ අවසාන ප්‍රශ්නේදී හතරවෙනි ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාණ භාගයට භාගයක් ඔයාලට අඩු වෙනවා වැරදි උත්තරයක් දුන්නොත්. හැබැයි පස්කුණකින් වැඩි කරගන්න පුළුවන් හරි උත්තරේ දීලා.
1: තප්පර පහයි ඔයාලට ලැබෙන්නේ ප්‍රශ්න හතරෙන් එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසයේ පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ආකාශ්මික. පුරාණ ලංකාවේ යුක්තිය පරිපාලනය කරන්න මූලික වගකීම් තිබ්බේ රජු සතුව. ඔහු යුක්තියේ මූලාශ්‍රය කියලා තමයි හැඳින්නුවේ. රජතුමා විසින් තමන්ගේ අධිකරණ බලය රට පුරා විවිධ නිලධාරීන්ට පැවරුවා. ඔවුන් ගම්මට්ටමේ ඉඳලා අවශ්‍ය කරන නඩු තීන්දු විභාග කළා. මෙන්න ප්‍රශ්නය. අතීතයේ ශ්‍රී ලංකාවේ යුක්තිය පසුදලීමට රජුට අවශ්‍ය නීති උපදෙස් දුන් තැනැත්තා 1. වෝහාර ලෙස 2. අධිකාරම් ලෙස හැඳින්නුවා.
1: ආකාශ්මික හරි උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගන්නවා. 250 500ක් කරගන්න යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න අපි දෙවැනි ප්‍රශ්නේ හදන්නේ. ඒ.පී. ගුණරත්න ශ්‍රී ලංකික කතුවරයෙක්, එවැගේම පරිවර්තකයෙක්. විශේෂයෙන්ම රුසියානු සහ ප්‍රංශ කෙටි කතා සිංහලට පරිවර්තනය කිරීමේ මොහු ප්‍රසිද්ධ වුණා. වානරයා, මැකීගිය දඩමං, සුදුගෝනා ඔහුගේ පරිවර්තන අතර ජනප්‍රියව. මෙන්න ප්‍රශ්නය. ඒ.පී. ගුණරත්න මහතා විසින් පරිවර්තනය කළ ද මංකි කෘතිය මුලින්ම රචනා කළේ කවුද? චූ චොන් එන් පළවෙනි උත්තරේ, දෙවැනි උත්තරේ ආර්.එල්. ස්පිට්ස්.
1: හරි උත්තරේ දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන ආකාශ්මික, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමෙන් තමයි අපි හදලා තියෙන්නේ. වායව මුල් වාතයේ වැවෙන විශේෂ කාර්යයක් ඉටු කරන මුල් වර්ගයක්. වාතයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න අතර ශ්වසනයට උදව් වෙනවා. ශාකය සවි කර ගන්නටත් මේ මුල් වඩාත් ප්‍රබල කාර්යයක් කරනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් වායව මුල් තියෙන ශාකය මොකක්ද? 1. කිරල 2. වැනිලා 1ද 2ද?
1: ආකාශ්මික තුන්වෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ දුන්නා. එතකොට කිරණවල තියෙන වායුදර මුල් මේ වෙද්දි රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
1: මේ තමයි බෝනස් ප්‍රශ්නය.
0: පෘථුවිය වටා සූර්යා ගමන් කරන ගමන පරිභ්‍රමණය කියලා හඳුන්වනවා. පෘථුවියට සූර්යා වටා එක් වතාවක් ගමන් කරන්න දින 365ක් ගත වෙනවා. මෙන්න ප්‍රශ්නය. පෘථුවිය සූර්යා වටා ගමන් කරන මාර්ගය හඳුන්වන්නේ කුමන නමකින්ද? 1. කේන්ද්‍රය ලෙස 2. කක්ෂය ලෙස.
1: ආකාශ්මිකකින් අපි ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ක් ඔන්න අද දවසේ දිනා ගන්නවා.
0: ආකාශ්මික කවුද හොඳම යාළුවා?
2: සදීප්.
0: හරි, එහෙනම් ස්කෝල් ගිහිල්ලා සදීප්ට වගේම යාළුවා හැමෝටම අද පොකට් මනි අභියෝගය දෙන්න කියලා කියනවා නේද?
2: ඔව් කියනවා.
0: හරි, එහෙනම් ඉතින් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා.
1: ආකාශ්මිට වගේම ඔන්න ඔබටත් අවස්ථාව තියෙන අපිට මැසේජ් එකක් එවන්න. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක්.
0: වාශි ගනුදෙනු කරන්න හැමෝත් එක්කම බෑනේ. විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ ගනුදෙනුවක් කරන්න. මොකද ගන්නවා වගේම අපහු දෙන්නත් ඕනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් ඔයා හොඳ කෙනෙක්. ඒක අපි දන්නවා. හැබැයි හැමෝම එහෙම නැහනේ. ඒ නිසා ගනුදෙනු කරන්න ඔයා වගේ හොඳ කෙනෙක්වම තෝරගන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා වගේම ඔයාගේ හොඳ වගේම ඔයාටත් හොඳක් කරන්න පුළුවන් කෙනෙක් තමයි සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් ගෙවන අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. එතකොට අවුරුදු 3, අවුරුද්ද, මාස 6, මාස 3 වගේ කාලවලටත් ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් අවුරුදු 3කට ස්ථාවර තැන්පතුවක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාට 13.5% පොලිය ගෙවනවා. එතකොට අවුරුදු 1ක් වසරක කාලයකට දැම්මොත් 12.5% වාර්ෂික පොලියක් ගෙවනවා. ඒ වගේම 12.5 වාර්ෂික සඵල පොලිය අනුපාතයකටත් යටත් වෙලා තමයි මේවා ගෙවන්නේ. එතකොට මාස 6කට 11%ක් වගේම මාස 3කට 10.5%ක් ගෙවනවා පොලිය විදිහට. 13.9%ට අතම කතා කරන්න. ඔබේ තැන්පතුවට ඉහළ ආරක්ෂාවක් ලබා දෙන්න අප කැප වෙලා ඉන්නවා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් විශ්වාසනීයත්වය ගැන ආයි කතා දෙකක් නැහැනේ. ඒ වගේම ඔබට ලැබෙන ප්‍රතිලාභයක් ඉහළයි. ඉහළ ස්ථාවරත්වයකුත් තියෙන ආයතනයක් නිසා කිසිම දෙයකට බයක් සැකක් තියාගන්න ඕනේ නැහැ. අදම කතා කරන්න 13.9% සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: Anugrahaya.

0: සිත පිරෙන්න සියත.
1: ඔබලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වග කිප වෙන කාට හරි පවරන්නේ
2: කෙසේද
1: කියලා.
2: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න ඕන
1: මොකද? දැන් ඔයාලට තේරෙන්නේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකෙන් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
2: මකල.
1: කූටි ලෝකේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
6: හෙට උදේ 8ට
7: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
8: ඉන්නකො මං හොල්මන් වලට හොඳ වෙන්න දෙයක් කියන්න.
7: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
8: ඔව් මං දන්නවා.
7: ඔයා කොහොමද ඒක දන්නේ?
8: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
7: ඔව්.
9: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0870455111.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
10: සියත
0: දිවයින පුරා.

0: 4 Pocket Money Rupiah Pandai.
1: Siapa Pocket Money? අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකී.
4: හොඳයි හයට තවත් හරියටම විනාඩි 4ක කාලයක් තියෙන්නේ. අපි යනවා හබරාදුව පැත්තට. අපිත් එක්ක ඉන්නවා කතා කරන්න බලාපොරොත්තුෙන් ඕසද. ගුඩ් මෝර්නින් ඕසද.
5: ගුඩ් මෝර්නින්.
4: ඉස්කෝලේ 9 පන්ති ඉගෙන ගන්නේ නේද? රයිට්. මොකද්ද කැමතිම ස්පෝර්ට් එක?
5: ක්‍රිකට්.
4: රයිට්. දවසක ලංකාවේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුණොත් එහෙම කොච්චර වාසනාවක්ද නේ? හරි. ඔන්න අද අපි පොකට් මනි අභියෝගය ඔයාට තමයි බාර දෙන්නේ.
6: ප්‍රශ්න 4ක් තියෙන ඕසඳ උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට තියෙනවා. ලෑස්ති නේද? මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
4: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඕසඳ ඔයාගෙන්. ජයගඟ ශ්‍රී ලංකාවේ පුරාණ වාර ඉංජිනේරු නිර්මාණයක්. මේ ඇලමාර්ගයෙන් කලාවැවේ ඉඳලා තිසා වැවට ජලය ගෙන යනවා. ජයගඟ ලෝකෙට දායාද කළේ ධාතුසේන රජතුමා. මෙන්න ප්‍රශ්නය. ජයගඟ කියලා හඳුන්වන්නේ 1. යෝධ ඇල, 2. මිනිපේ ඇල.
5: යෝධ ඇල.
6: ඕසනගෙන් හරි උත්තරේ හම්බ වුණා. රුපියල් 250කට ඔන්න දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
4: ඔසද දෙවැනි ප්‍රශ්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටර 1000ක් විතර ඉහළට විහිදලා තියෙන වායු ස්තරය අපි කියනවා වායු ගෝලය කියලා. නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ අඩංගුයි. මෙන්න ප්‍රශ්නය. කාලගුණ විපර්යාස සිදුවන්නේ වායු ගෝලයේ කොමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
6: මේ වෙද්දි ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
4: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය ඔසද. කිසියම් පදයකට එකම තේරුමක් හරි ආසන්න තේරුමක් හරි දෙන වෙනත් පද අපි සමාන පද කියලා කියනවා. සිංහල භාෂාවේදී අපි ඉගෙන ගන්නවා භාෂාවේ ප්‍රකාශන ශක්තිය වැඩි දියුණු කරන්නත්, එතකොට එකම දේ විවිධ විදිහට ප්‍රකාශ කරන්නත්. මේ කරන්න සමාන පද අපිට උපකාරී වෙනවා. මෙන්න ප්‍රශ්නය. මහිලාව යන පදයට සමාන පදයක් වන්නේ මේ අතරින් 1. කාන්තාව, 2. මෑණි.
5: කාන්තාව.
6: ප්‍රශ්න තුනටම උත්තර දීලා මේ වෙදි පොකට් මනි රුපියල් 1000ක් දිනලා තියෙන්නේ ඔසන. දැන් බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
5: හරි, යමු.
4: සානුවක් කියලා කියන්නේ උස් බිමක පිහිටලා තියෙන වටපිටාව වඩා හොඳින් බලන්න පුළුවන්. නමුත් මුදුන සමතලා වූ භූමි ප්‍රදේශයක්. සානු මුහුදු මට්ටමේ ඉඳලා ඉහලින් පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ උසම සානුව මොකක්ද? 1. හොටන් සානුව, 2. වැලිමඩ සානුව.
5: උසම සානුව.
4: මොකද්ද?
5: පළවෙනි හොටන් පැන්න සානුව.
6: ප්‍රශ්න හතරටම උත්තර දුන්න ඕසඳ රුපියල් 5000කුත් ඔන්න අද දවසේ දිනා ගන්නවා.
4: ඔසද ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
5: ඉංජිනේරු කෙනෙක් වෙන එක.
4: හරි. ඉතින් මේ බලාපොරොත්තු හැම එකක්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නබේ වෙලාවේ හදවතින්ම සිතාගෙන ඉන්න ඔබටත් පුළුවන් පොකට් මනි අභියෝගය දිනන්න. අපි දැම්ම මෙසේජ් එකක් දාලා තියමු නේද? සඳුදාට එතකොට පුළුවන් ජයග්‍රහකෙක් වෙන්න.
6: ඔව්. ඉතින් මෙසේජ් එක එවන්න 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. මෙසේජ් එකක් එවන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා ප්‍රශ්න හතරක් අහලා රුපියල් 5000ක් දෙන්න.
4: නිව්ස් හෙඩ්ලයින් සහන්නක් තියෙන වෙලාව මතක් කරන්න. දැන් වෙලාව උදෑසන 6:00.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: දෙහිවල නිවසකට අත්බෝම ප්‍රහාරයක් දරුවන් දෙදෙනෙකු මිය යයි ඥානසාර හිමිට යලිසිර දඬුවම් ගුවන්යානා ගනුදෙනුවලදී කොමිස් ලබා නොගන්නා බවට රජයෙන් සහතිකයක් දිවයින පුරා වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ඇරඹේ හෝමෝ සමුද්‍ර සන්ධියේ තවත් නෞකාවකට ප්‍රහාර
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: සියත දිවයින පුරා

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද? බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
3: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙක.
4: ඒ අසාර්ථකත්වය වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන.
1: උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0792 0711 327 777.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0712 132 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
11: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
12: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
13: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahago ki Sri Lanka tanpa rakshana yojana kame samajiki ki
19: Loki pani kohi ho Friday wana listen see it tomorrow
0: Anuwatai dashma deken Anuwatai dashma hataren Siyata Devaina Pura Siyata Pocket Money
20: මාසි 6:10 දැන් වෙලාව. අපි අද මාතලේ පැත්තට ගිහිල්ලා ඉන්න.
21: යමු මේ වෙලාවේ මාතලෙන් ඉන්නා භාෂිනී සමරකෝන්. Good morning භාෂිනී.
22: Good morning.
20: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න මාතලේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයට නේද ඉස්කෝලේ යන්නේ? හරි. ප්‍රශ්න 4ක් තියෙනවා. හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන් භාෂිනී ඔයාට.
21: මේ තමයි භාෂිනී පළවෙනි ප්‍රශ්නය.
20: ඉස්කෝලේ ඉතිහාසය පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ භාෂිනී. ගම්පොළ යුගයට අයත් සිංහල සාහිත්‍යයේන විශිෂ්ටතම සංදේශ කාව්‍යයක් මයුර සංදේශය. කවි 163කින් මයුර සංදේශය සමන්විතයි. ගම්පොළ ඉඳලා දෙවිනුවර දක්වා මොණරෙකුගේ අතේ පණිවිඩ යවීම තමයි මේ සංදේශයේ ප්‍රධාන අරමුණ. මෙන්න අපේ ප්‍රශ්නය. මයුර සංදේශය රචනා වුණේ මොන රජතුමාගේ කාලයේද? 1. තුන්වන විජයබාහු රජතුමාගේ කාලේ. 2. පස්වන බුවනෙකබා රජතුමාගේ කාලේ.
22: දෙවැනි උත්තරේ.
20: නියමයි භාෂිනී, ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා රුපියල් 250ක් පොකට් මනි දිනාගත්තා.
21: අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
20: දෙවැනි ප්‍රශ්නේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. කමතක් කියන්නේ ගොයම් පෑගීම සඳහා සකස් කළ බිම් ප්‍රදේශයක්. අතීතයේදී හරකුන් ගවයන් යොදාගෙන ගොයම් පෑගීම සිදු කළා. කමතේ වැඩවලට සම්බන්ධ ගොවිචනතාව භාවිතා කරන පාරම්පරික වචනමාලාව කමත් භාෂාව විදිහට අපි හඳුන්වනවා. මෙන්න භාෂිනී ප්‍රශ්නය. කමත් භාෂාවෙන් හිල් අඩුක්කුව ලෙස හඳුන්වන්නේ 1. කමත් ආහාරය. 2. උදේ ආහාරය.
22: කමත් ආහාරය.
21: හරි උත්තරේ වෙන්න ඕනි උදේ ආහාරය. එතකොට කමත් ආහාරය හඳුන්වන්නේ මුත්තෙට්ටුව කියලා. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
20: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. අම්ල වැසි සාමාන්‍ය වැසිවලට වඩා වැඩි ආම්ලිකත්වයකින් යුක්තයි. සෞර ග්‍රහ මණ්ඩලයේ තුලත් අම්ල වැසි ඇති වෙනවා. සල්ෆියුරික් අම්ලය අම්ල වැසි ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සෞර ග්‍රහ මණ්ඩලයේ අම්ල වැසි ඇතිවන ග්‍රහලෝකය මොකක්ද? 1. බ්‍රහස්පති. 2. සිකුරු.
22: බ්‍රහස්පති.
21: හරි උත්තරේ වෙන්න ඕනි සිකුරු. මේ වෙද්දි රුපියල් 250ක් අතේ තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි යමු බෝනස් ප්‍රශ්නෙට.
20: ලංකාව පුරා විහිදුණු ප්‍රධාන ගංගා 103ක් තියෙනවා. මේ ගංගා ජල උත්පාදනයට, කෘෂිකර්මාන්තයට, පානීය ජල අවශ්‍යතාවයට ඍජුවම දායක වෙනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දිගම ගඟ මොකක්ද?
22: මහවැලි ගඟ.
20: එක කැලණි ගඟ, දෙක මහවැලි ගඟ. අපි කියන්නත් කලින් පුතා උත්තරේ තේරුවා. නියමයි.
21: අතේ රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දීලා 250 පස් ගුණයක් වෙලා රුපියල් 1250ක් දිනා ගන්නවා.
20: ඔන්න ආයෙ වතාවක් අපි පොකට් මනි එක්ක සම්බන්ධ වෙලා රුපියල් 5000ක්ම පොකට් මනි දිනමු.
21: ජය වේවා භාෂිනී.
22: ජය වේවා.
21: භාෂිනී ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉන්න ගමන් මෙහෙම උත්තර දීලා රුපියල් 1250ක් දිනා ගන්නකොට ඔබටත් අවස්ථාව තියෙනවා. එවන් අපිට මැසේජ් එකක් 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට.

0: Money.
1: උදෑසන 6:22 වෙලාව අපි ඉතින් මෙච්චර වෙලාවක් කරේ පොඩ්ඩන්ට පොකට් මනී දුන්න එක. ඉතින් ඔන්න නම්බර් එක මම ආයෙමත් සැරයක් මතක් කරන්නම්. දැන් අලුත් සතියකුත් එනවනේ. අලුත් සතිය අපිට මැසේජ් එකක් එවලා තිබ්බොත් අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දෙන්න. 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
2: සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව විශ්වාස කරන්නේ එයා හොඳ කෙනෙක් කියලා අපිට දැනුනොත් විතරයි. අපි විශ්වාස කළොත් තමයි එයා එක්ක කතා කරන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ගනුදෙනු කරන්නේ පටන් ගන්න. අපේ තියෙන දේවල් කියන්නේ
1: සමහරවිට
2: පරිස්සමට දෙයක් එයා ළඟ තියන්නේ, එයාගෙන් දෙයක් හදිස්සියකට ඉල්ලගන්නේ. ඉතින් ඔයා වගේම හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. එතන ඉන්නෙත් හොඳ අය. අවුරුදු 5ක කාලයකට වුණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%කට වෙන්න පොලියක් ගෙවනවා. ස්ථාවර තැන්පතුකට වාර්ෂික සපල පොලිය 11.84. එතකොට අවුරුදු 3කට 13.5ක වාර්ෂික පොලියක් ගෙවනවා. 12ක වාර්ෂික සපල පොලියකුත් ගෙවනවා. දැන් අවුරුද්දක කාලෙකට කාට හරි වුණාවක් තියෙනවා නම් ඔන්න ස්ථාවර තැන්පතුක් ගන්න. 12.5ක් ගෙවනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. මාස 6 මාස 3 ඒ කාලවලටත් දාන්න පුළුවන්. මාස 6කට FD එකක් පටන් ගත්තොත් 11%ක් ගෙවනවා. මාස 3කට නම් 10.5%. ඉතින් ඔබේ තැන්පතුවට අවශ්‍ය කරන ආරක්ෂාව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක සහතිකයි. විශ්වාසයේ උප්පරිමයිනේ. ඉතින් ඉහළම ප්‍රතිලාභයක් ලබා ගන්න ඉහළම ස්ථාවරත්වයේ තියෙන තැනක් නම් හොයන්නේ 13.19ට අද්දම කතා කරන්න. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති ඔබේ මුදලට වක කියන්න, ඒ වගේම හොඳ ප්‍රතිලාභයක් ලබා දෙන්න ඔබ ආයෝජනය කරන කාලෙන් පස්සේ. මොකද ලෝකේ තියෙන සාර්ථකම වගේම ආරක්ෂාකාරීම ආයෝජන ක්‍රමයේ තමයි ස්ථාවර තැන්පතු. අදම කතා කරන 13.19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති ඔබට අතහිත දෙන්න. සිද්ධෙන් පස්සේ අපිට පුළුවන් නිවුස් බ්‍රේක් එකට යන්න.

0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා කමේ සමාජිකයෙකි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දෙහිවල නිවසකට එල්ලු අත්බෝබ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු බියයි. ගුවන්යානා ගනුදෙනුවලදී කොමිස් ලබා නොගන්නා බවට රජයෙන් සහතිකයක්. ජනපති කතෝලික ආගමික නායකින් හමුවෙයි. දිවිනපුරා වෙරළේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීම ආරම්භයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 25යි.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කර භාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: දෙහිවල කවුඩාන සිරිසඟපෝ ප්‍රදේශයේ පිහිටි නිවසකට ලෝ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෝ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළයම මෙම අත්බෝම්බ ප්‍රහාරය ලැබී ඇති බවයි. බියගොස් ඇත්තේ අවුරුදු 10ක් සහ 14ක් වයස ඇති දරුවන් දෙදෙනෙක්. ප්‍රහාරයෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලික තුවාල ලබා ඇති අතර ඔහු බියගිය

0: ීරණේ බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ තීන්දු කළා. ඒ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට එරෙහිව ගුණකල පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි. උන්වහන්සේ බන්ධනාගාරයේ නිදහස් කෙරුණේ 2019 වසරේ මැයි මස 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානය කළ සමාවක් මතයි. මෛත්‍රීපාල සිරිසේන විසින් වගඋත්තරකාර ඥානසාර හිමියන්ට ප්‍රධානය කර ලද සමාව නීති ඉදිරියේ බලශූන්‍ය බව අධිකරණය නියෝග කළා. මෙම නියෝගයේ හේතුවෙන් ඥානසාර හිමියන්ට පනව ඇති සිර දඬුවම යළි ක්‍රියාත්මක වන බවයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා සඳහන් කළේ.
1: වෙන දේ තමයි බලරහිත වීමත් සමගම දඬුවම ක්‍රියාත්මක වීම ඒ ෂණයකින් සිදුවීමක් සිදු වෙනවා. එතකොට ඒ අනුව බන්ධනාගාරයේ විසින් ඥානසාර ස්වාමින් වහන්සේව බාහිරයට ගන්නවා. බන්ධනාගාර බාහිරයට ඒ වෙන විටත් සිර දඬුවම් විඳින සිටි නිසා ඒ බාහිරයට අරගෙන උන්වහන්සේ ගත කළපු ඒ මුල් කාල සීමාවේ ගත කළා නම් යම් කිසි කාලයක සිදු දඬුවමට අදාළව ඒ කොටසට කෙවිජිය හැටියට සලකලා ඉතුරු සිර දඬුවම් කාලය කෙවීමට යටත් වෙනවා.
0: තමන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ.
2: මම මගේ කාලේ හැටියට ව්‍යවස්ථානුකූලව කළා කියනවා. මට කියන්න බෑ මේ දැන් මොන තත්ත්වයක් උඩද කියලා. මොකද ඉතින් ජනාධිපතිතුමාට විශාල බලතල රාශියක් තිබුණා. ඉතින් ඒක අපිට ගැන කියන්න ඕනකමක් නෑ.
0: ගුවන් යානා මිලදී ගැනීමේදී කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමට ඉඩ ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සඳහන් කළේ එවැනි ක්‍රියා සිදුවීමට වර්තමානයේ අවස්ථාවක් නොමැති බවයි. ගුවන් යානා මිලදී ගැනීමේදී කොමිස් මුදලක් ලබා ගැනීමට සිදුවන බවයි මහාචාර්ය සොනල් ප්‍රනාන්ද සඳහන් කළේ. ඔහු මේ බව පැවසියේ මාධ්‍ය හමුවකට එක්වෙමි.
3: ගුවන් යාන මිලදී ගන්නවා කියන එක්තරා විදිහක මාෆියාව. මේ මාෆියාව බිඳගෙන අපිට යන්නට බෑ. අපි කියන කමිෂන් එක එපා කියලා කමිෂන් එක අපි ගන්න නැහැ කියලා අපි කියනවා. 90% මේ ලෝකේ ගුවන් යාන ගන්න ඕනේ අපි කමිෂන් එකත් එක්ක. අපි කමිෂන් එකෙන් බැහැර වුණොත් බොහෝ වෙලාවට අපිට ගුවන් යාන හම්බෙන්නේ. මොකද ඒක අපි එපා කිව්වා කියලා ගුවන් යානේ ගාන අඩු වෙන්නේ නැහැ.
0: වෙරළ රක්ෂිතයේ පවතින ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව ඕනෑම පාර්ශ්වයකට නීතිමය පියවර ගත හැකි බව පරිසර අමාත්‍යාංශය පවසනවා. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ සාගරයේ සිට මීටර් 10ක් ඇතුළත වෙරළ කලාපයේ වෙරළ රක්ෂිතයට අයත් බවයි. එහි පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලබන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. වෙරළ පිවිසුම් මාර්ග අවහිර වන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්ද ඉවත් කිරීම ක්‍රියාත්මකයි. වෙරළ භාවිතයේදී ජනතාවට බාධා වන ඉදිකිරීම් දිවත් කරන බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමි.
4: වෙරළ කලාපවල පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මේ දිනවල සිදුවෙනවා. ඉදිරියේදී කොපමණ අනවසර ඉදිකිරීම් සංඛ්‍යාවක් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවද?
5: ගාලුමෝදරේ ඉඳලා බොල්ගොඩ ගම් නෝය දක්වා තියෙන ප්‍රදේශයේ තමයි අපි මේ සැප්තැම්බර් මාසය තුළ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කටයුතු කරන්නේ. අපි ඉවත් කරන්න දීලා තියෙනවා සැප්තැම්බර් 11 ඉඳලා කලාප පහෙන් දෙවනි කලාපයට අදාළ ප්‍රදේශයේ එවැනි ඉදිකිරීම් 83ක් වගේ අපි හඳුනගෙන තියෙනවා. ඒවා ඉවත් කරන්න අපි දැනුම් දීලා තියෙනවා. කාලය තුළ ඉවත් කරගත්තේ නැතොත් තමයි අපිට ඉවත් කරන්න සිදුවෙන්නේ. සැප්තැම්බර් මාසය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ කලාප පහ තුළ තියෙන දේවල් ටික ඉවත් කරන්න.
4: ඇතැම් පිරිස් මේ ක්‍රියාවලියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබනවා. මීට අදාළව රජයේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම් සිදු කරනවද?
5: අපිට අධිකරණ තීන්දුවට ගරු කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න සූදානම් අපේ පැත්තේ. මේවා ඉවත් කළ යුත්තේ කියලා කිසියම් පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට තියෙන අයිතිය තියෙනවා. ඒක අපට උල්ලංඝනය කරන්න බැහැ.
4: ඇතැම් වෙරළ ප්‍රදේශ විවිධ පුද්ගලයන් විසින් ඔවුන්ගේ අයිතියට නතු කරගෙන සිටීම් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ද?
5: ඔය වෙරළ කලාපය තුළ සාමාන්‍ය ජනතාවට වනිදහසේ භාවිතා කරන්න තියෙන ඒ බාධක අපි ඉවත් කරනවා. ඒ නිසා වෙරළ කලාපය කියන එක පුද්ගලික අයිතියේ තියෙන ප්‍රදේශයක් නෙවෙයි. ඒක පොදුවේ මහ ජනතාවට නිදහසේ භාවිතා කළ හැකි ප්‍රදේශයක් හැටියට තමයි තියෙන්න ඕන.
4: දිවයින වටා පිහිටි සියලු වෙරළ තීර ආවරණය වන පරිදි මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදුවෙනවද?
5: ප්‍රදේශෙන් ප්‍රදේශ විදියට කරනවා. අපි කලින් ගාල්ල මාතර වගේ ප්‍රදේශවල මෙවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදු කළා. වෙරළ කලාපයේම මුළු ලංකාවේම අපි මේ ආකාරයට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදු කරනවා. Inside story.
0: කොළඹ අගරතුගුරු මැල්කම් කාදිනර් රංජිත් හිමියන් ප්‍රමුඛ

0: මූලික ආගමික නායකයින් ජනාධිපති අනුකුමාර දිසානායක හමු වී තිබෙනවා. හමුව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. රටේ සියලු ජන කොටස් අතර සහජීවනයේ සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ජනජීවිතයට බලපාන පරිසර හානි සහ විනාශයන් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙම හමුවේදී අවධානය යොමුව තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්නට ධූරය දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් පවසනවා. ඔහු සඳහන් කළේ කථානායකවරයාට එරෙහිව අල්ලස්සෝ වංචා දූෂණ විමර්ශන කොමිසම සිදුකරන විමර්ශනයට සහය දක්වමින් ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වමින්.
1: කථානායකතුමාට විරුද්ධව විමර්ශනය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේදී එතුමා කථානායකවරයා හැටියට පත් වෙලා මේ අවුරුදු දෙක සීමාව තුළ වෙච්ච යම් යම් සිද්ධීන් සම්බන්ධව තමයි මේ විමර්ශනය වෙන්නේ. එතකොට මේ විමර්ශනයේ දූෂණ විමර්ශනය වෙනකොට එතුමා මේ කථානායක පුටුවේ රැඳී සිටීම සදාචාර නැහැ. ඒක තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේ කතා කරන්න කථානායකතුමා ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ විශාල ප්‍රශ්නයක්.
0: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි අනුෂ්කා තිලකරත්න සඳහන් කළේ 2023 සහ 24 වසරවල හිටපු කථානායකවරයා විසින් අනීතික ලෙස ඉන්ධන භාවිත කර ඇති බවයි.
2: දැන් කියන්නේ අපේ කථානායකතුමා හොඳ නෑ කියලානේ. 8 හා 9 පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවක් තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙනවා 2023 වර්ෂයේ සඳහා ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය කථානායකවරයා විසින් ලීටර් 47,926 ලබාගෙන තිබෙනවා. ඒ සඳහා වියදම් කරලා තියෙන මුදල රුපියල් 1,93,73,866. මාසිකව භාවිතාවන කරන ලද ලීටර් ප්‍රමාණය ලීටර් 3,994. 2024 වර්ෂයේ අපි බලයට පත්වීමට පෙර ලබාගෙන ඇති ඉන්ධන ලීටර් ප්‍රමාණය ලීටර් 73,461. වියදම් කරලා තියෙන මුදල රුපියල් 2,60,45,103. සාමාන්‍යයෙන් භාවිතාවන ලීටර් ප්‍රමාණය 6,122.
0: නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක පුද්ගල මාසික වියදම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිදී ප්‍රශ්න කළා.
3: එතුමීට කරුණු කාරණා ඉදිරිපත් කරන්නට අයිතිය තියෙනවා. හැබැයි මම එතුමීගෙන් අහන්න කැමති එක ප්‍රශ්නයක්. ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවයි කියනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න, ඒ කියන්නේ මාසෙකට රුපියල් 18,200ක් ප්‍රමාණවත් කියලා. මම එතුමීගෙන් අහන එකම එක ප්‍රශ්නේ තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ඔබ පිළිගන්නවද එක පුද්ගලයෙකුට රුපියල් 18,200කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක.
0: මර්ධනයෙන් විපක්ෂය පාලනය කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සඳහන් කළේ.
4: ආණ්ඩුව හිතනවා විපක්ෂය මර්ධනය කළා, ආණ්ඩුවේ සුපුරුදු දේශපාල න්‍යායපත්‍රය දාලා අධිකරණ පෙන්නලා උසාවි පෙන්නලා බන්ධනාගාර පෙන්නලා ඔය මර්ධනයෙන් මේ ජනසට නවත්තන්න පුළුවන් කියලා ජනතාවගේ නැගිටීම නවත්තන්න පුළුවන් කියලා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුවටත් වැරදිලා ආණ්ඩුවට කියන්නේ කරුණා කළා මේ ඔබතුමාලාගේ මේ බොරුව නවත්තලා මේ රටේ ජනතාවට මෙච්ච පොරොන්දු තියෙනවා මේවා ඉටු කරන්න.
0: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර සඳහන් කළේ විපක්ෂය නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි.
5: විවාද කරන මාතෘකාව මොකක්ද කියන එකත් සමහරවිට හිතා ගන්න බැරි වෙනවා. මොකද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කරන දේශනත් එක බලනකොට වර්තමානයේ පාර්ලිමේන්තුවේ තියෙන විවාද බලනකොට තියෙන පනතවත් තෝරගන්න බෑ. මොකද පනතට පරබාහිරව දේවල්ම තමයි කතා කරන්නේ.
0: පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස්වීමට නියමිතයි. සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාර එල්ල වී වසර 25ක් ගතවීම සිහි කරමින් අද ඇමරිකාව පුරා වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවේ අල්-කයිඩා ත්‍රස්ත සංවිධානය විසින්. නිව්යෝක්යේ ලෝකවෙළඳ මධ්‍යස්ථානයේ එකිනෙකට යාබද කුළුණු දෙකක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වුණා. ත්‍රස්ත ප්‍රහාර හමුවේ මහල් 110කින් තෙම කුළුණු දෙකම කඩා වැටීමට ලක් වූයේ පැය දෙකකට අඩු කාලයකදී. මෙම ප්‍රහාරයෙන් බියකී ගණන 2977ක්. මේ අතර 9/11 ප්‍රහාරයෙන් පසු දැඩි කළ ගුවන්තොටුපළ ප්‍රතිපත්ති යළි ලිහිල් කිරීමට එරට ප්‍රධාන ආරක්ෂණ පරිපාලනයේ තීරණය කර තිබෙනවා. ඒ යටතේ ටිකට්පත් නොමැති අමරිකානුවන්ට ආරක්ෂිතව ගුවන් ගමන්වල නිරත වීමට සහ ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිය ආදරණීයන් හමුවීමට අවස්ථාව හිමිවනු ඇති. දශක ගණනාවකින් පසු අමරිකානු ගුවන් සේවා ආරක්ෂාවට අදාළව සිදු කළ බෙබ වෙනස්කම් තුළින් ප්‍රමිතීන් පහත වැටීමක් සිදු නොවන බවයි එරට ප්‍රවාහන ආරක්ෂණ පරිපාලනය සඳහන් කළේ. ඒ තාක්ෂණය වැඩිදියුණු කිරීමක් පමණක් බවද එම පරිපාලනය ප්‍රකාශ කළා. හෝමු සමුද්‍ර සන්ධියේදී මිනිසුන් රහිත අමරිකානු නෞකාවකට ඉරානය පහර දී තිබෙනවා. ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය පැවසුවේ එම නෞකාව සෙල්ටෝන් වර්ගයේ නෞකාවක් බවයි. එමගින් දිගුදුරු නිරීක්ෂණය කිරීම හැකියාව පවතින බවද ඔවුන් ප්‍රකාශ කළා. ජලි සිරස්තල දෙහිවල නිවසකට එල්ලූ අද්භූප ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියයයි. ගුවන්යානා ගණුදෙනුවලදී කොමිස් ලබා නොගන්නා බවට රජයෙන් සහතිකයක්. ජනපති කතෝලික ආගමික නායකයන් හමුවේ. දිවෙන පුරා වෙරළේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීම ආරම්භේ. සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 25යි. සේතු උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සේතු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
6: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: දාම බය නැතුව අලුත් දේවල් try කරලා ලොකු වැඩ කරන ලහිරු පෙරේරා
2: ඔන්න මේ පාරත් එයාගේ concert එක වෙනුවෙන් next level trail එකක් release කරලා තියෙනවා.
1: ඒ ගැන වැඩි විස්තර ලහිරුම අපිට කිව්වා.
3: trailer එක හදෙන්නේ මාස 3කට විතර කලින්. 2019 ඉඳලා මේ වෙනකන් ආපු journey එකක් තමයි ඔය trailer එකට අපි දාලා
4: තියෙන්නේ. මන දෙන්දු හදවැන්දු
2: මේ තරම් රියලිස්ටික් විදිහට කොහොමද AI ටෙක්නොලොජි එක යූස් කළේ?
3: ඒ කියන්නේ කට්ටිය AI කියලා කිව්වහම හැම වෙලාවෙම එන රකුසෙක් විදිහට තමයි බලන්නේ. මේ කලාව කණ්ඩායම් කෙනෙක් විදිහට තමයි AI කියන එක බලන්නේ. හැබැයි AI කියන එක යූටිලයිස් කරලා ගොඩාක් දේවල් මේ ලෝකේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. එක්ස්ට්‍රීම් සීඩාස් කියලා කියන්නේ AI වල තියෙන බෙස්ම එන්ජින්ස් ටික ගන්න ලෝකේ. ඉතින් ඒ එන්ජින්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි ඕක ඔච්චර රියලිස්ටික්. අනිත් එක ඕක හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා මාරේ තමයි ඇන්දේ අපේ ස්ටෝරි බෝඩ් එකට මියා හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා තමයි ඕක ට්‍රම්ප් කරන ඔය ලෙවල් එකට අරන් දෙන්නේ. නැත්තම් එහෙම ඔය ලෙවල් එකට ගාන්න තියා හිතන්නවත් දෙන්නේ
4: නැහැ. මඩ කැවුනේ
1: ඒක මෙහෙමනම් වැඩේ කොහොම වෙයිද?
3: දැන් ඔක්තෝබර් 10 ළම නෑරේ තියෙන මේ fully hybrid audio technology එක අපි ගේන්න ඉන්නවා රම්බල්ට concept එකේ. fully hybrid කියලා කියන්නේ analog digital දෙකම එකතු කරලා හදන සද්දේ. ඒක තමයි දැනටමට කියන්න පුළුවන් දේ. ඉතින් ඒක පොඩ්ඩක් extensive සද්දයක්. ඒ සද්දේ අපිටත් අලුත් දෙයක්.
0: talk of the town.
5: ප්‍රීතම කා කුච දෝෂ නැහී හැ.
1: මුලින්ම ඉන්ඩියන් වෙබ් සිරිස් එකක් විදිහට ඇවි ෆෑන්ස්ලගේ හිත්තුලට කාවෙදුණු මිර්සපුර් ස්ටෝරික පහුගේ දා මෝවි එකක් විදිහට රිලිස් වුණා.
2: වෙබ්සිරිස් එක හිටපු පංකජ් ත්‍රීපති අලි ෆසල් වගේ තමයි මේ ෆිල්ම් එකෙත් මේන් කරක්ටර්ස් කරන්නේ.
1: රිලිස් වෙලා ටික දවසකින් ඉන්දියානු රුපියල් කෝටි 120කට වැඩි ඉන්කම් එකක් ගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
2: හැබැයි ඉන්ට්‍රෙස්ටිම්ම නිවුස් එක තමයි මිර්සාපුර් මූවි එකේ පාර්ට් 2 ළඟදිම රිලීස් කරන්න ෆිල්ම් ක්‍රූ එක කලින් ඉඳන්ම ප්ලෑන් කරලා තියෙන එක.
1: ඒ වගේම මිර්සාපුර් මූවි එක ඉවර වෙන්නේ පාර්ට් 2 එක මොන වගේ වෙයිද කියලා ෆෑන්ස්ලගේ හිතේ ලොකු කුතුහලයක් ඉතුරු කරන ගමන්.
0: talk of the town.

0: පිරෙන්න සියත.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්නා. සී ශ්‍රී ලංකා 0.75/455.

0: ఆధులకవర్ధన టెక్స్టైల్స్
1: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
2: කෙසේද
1: කෙසේද කියලා.
2: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න
1: ඕනද? ඔකද? දැන් තේරෙන්නේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකකින් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
2: බක්. මකල.
1: කූටි ලෝකේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: පට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත පට.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නෑ නිකන්.
4: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
5: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: 98.2 98.4
9: පන්නේවගේ කොමුකොකේ ප්‍රේක් නෑවගේ පතිමුරේ ස්පයිඩර් මචං අද විතරයි සිකුරාදා
10: සියත දිවයින පුරා
11: සියත පොකට් මනි.
12: Good morning. අද සිකුරාදානේ අපේ අන්තිම සෙග්මන්ට් එක මමීස් පොකට් මනි. බලමු අද කවුද වාසනාවන්තිය මමීස් පොකට් මනි දිනන.
13: අද ප්‍රශ්න හතරට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ රාගම ඉඳලා සුභාෂිනී දිලානි. Good morning සුභාෂිනී.
14: Good morning.
12: සුභාෂිනී කියන්නේ කවුද? අපි දැනගන්න කැමති.
14: මම පෙරපාසල් ගුරුවරයෙක්. මේ දිනවල නම් සේවය කරන්නේ නැහැ. මම පබ්ලික් කිනා මේ දවස්වල ගෙදර ගෘහණියක් විදිහට වැඩ කරනවා.
13: සුභාෂිනී ප්‍රශ්න හතරක් තියෙනවා. අපි තප්පර 5යි දෙන්නේ හරියට උත්තර දෙන්න. ප්‍රශ්න හතරටම හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වාට දිනා ගන්න අවස්ථාව තියෙනවා.
12: අද මමීස් පොකට් මනි අභියෝගය බාරගන්නේ රාගමින් සුභාෂිනී දිලානි.
15: මමීස් පොකට් මනි.
13: සුභාෂිනී මේ රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
12: සුභාෂිනී අපි ෆ්‍රිජ් එකක් පාවිච්චි කළේ කෑම ටික නරක් නොවි තියාගන්න. හැබැයි කවුරුත් හිතුවේ නෑ ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන නිසා අපේ ඕසෝන් වියනට හානි වේවි කියලා. මුල් කාලේ ෆ්‍රිජ් වලට පාවිච්චි කරන්න හෙව්වේ ගිනි ඇවිලේ නැති විස නැති වායුවක්. හැබැයි පස්සේ කාලෙක හොයාගන්නවා මේ වායුව ඉහළ වායුගෝලයට ගිහම ඕසෝන් ස්තරයට හානි වෙනවා කියලා. හැබැයි 1987 ලෝකෙ පුරා රටවල් එකඟ වෙලා මේ වායුව පාවිච්චි කරන එක ක්‍රමයෙන් නවත්තන්න තීරණය කළා. මෙන්න ප්‍රශ්නය. ඕසෝන් ස්තරයට හානි වන නිසා භාවිතයෙන් ඉවත් කළ මේ වායුව මොකක්ද? 1. CFC 2. HFC.
13: ඔයාගේ උත්තරේ හරි සුභාෂිනී. රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
12: සුභාෂිනී මේ දවස්වල ඉන්නේ ගෙදර අලුත උපන් පොඩ්ඩේ කියන නිසා. ඉතින් වැක්සින් ගැන උනන්දු ඇති. අපි හිතුවා වැක්සින් ගැන ඔයාගෙන් දෙවැනි ප්‍රශ්නය අහන්න. තාමත් හරි ප්‍රතිකාරයක් නැති වැක්සින් එකකින් විතරක් ආරක්ෂාව ලැබෙන රෝගයක් තමයි පොලියෝ. වැක්සින් එකක් වගේම ඕරල් ඩ්‍රොප් එකක් විදිහටත් ක්‍රම දෙකකින් දරුවන්ට පොලියෝ වලින් ආරක්ෂාව ලබා දෙනවා. මෙන්න ප්‍රශ්නය. පොලියෝ එන්නතේ මුල්ම එන්නත ලබා දෙන්නේ 1 සති 4, 2 සති 8.
14: 2 සති 8.
13: දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ දීලා සුභාෂිනී මේ වේදී රුපියල් 500ක් දිනාගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
12: සුභාෂිනී ලූව කෞතුකාගාරේ තිබ්බ මුළු ලෝකෙම දන්න චිත්‍රයක් කෞතුකාගාරෙම වැඩ කරන කෙනෙක් හොරකම් කරනවා. ඒ මෝනලිසා සිතුවම. හොරකම වෙලා හරියටම අවුරුදු 2ක් යනකොට ඉතාලියේදී මෝනලිසා ආපහු හොයාගත්තා. ඊට පස්සේ ඒක රක්ෂණය කළා. දැනට ලෝකෙ චිත්‍රයකට හම්බවුණු වැඩිම රක්ෂණ තක්සේරුව ලැබුණේ මෝනලිසා චිත්‍රයට. ඒක ගිනස් ලෝක වාර්තාවක්. මෙන්න අපේ ප්‍රශ්නය. ලියනාඩෝ ඩා වින්චි මෝනලිසා සිතුවමට නැගුවේ 1. 16 වන සියවසේදී 2. 15 වන සියවසේදී.
14: සුන සේවසේවි.
13: සුභාෂිණිය හරි උත්තරේ වෙන්න ඕනි 16 වන සේවසේ. මොනාලිසා සිතුවම 1503ත් 1506ත් අතර කාලයේ, කියන්නේ ඉතාලි පුනරුද්ධ සමය තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සුභාෂිණි මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි වාගේ අතේ තියෙනවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යනවද?
14: ඔව්.
13: සුභාෂිණි ඔයා මේ ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් අතේ තියෙන රුපියල් 500 පස්කුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
12: සුභාෂිනි, පොතක් අතේ තියම් පාවෙන්න උනත් පුළුවන් මුහුදක් තියනවා කිව්වොත් අපිත් ආසයෙන් යන්න නේද? ඒ තමයි ඩෙඩ් සී. එහෙම නැත්නම් මල මුහුද. මුහුදක් කිව්වට සුභාෂිනි මේක ලුණු වතුර පිරිච්ච විලක්. සාමාන්‍ය මුහුදු ජලයට වඩා ලවණ වැඩි හින්දා ජලයේ ඝනත්වය වැඩි. අන්න ඒ නිසයි වතුරේ ගිලෙන්නේ නැත්තේ. අපි අහන්නේ මල මුහුද පිහිටා තියෙන්නේ කුමන මහද්වීපයේද? 1. ආසියානු මහද්වීපයේ, 2. යුරෝපා මහද්වීපයේ.
14: 2. යුරෝපා මහද්වීපයේ.
13: සුභාෂිනී, මල මුහුද පිහිටලා තියෙන්නේ ආසියානු මහද්වීපේ. සුභාෂිනීගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා.
12: සුභාෂිනී ප්‍රශ්න හතරට උත්තර දීලා හොඳ උත්සාහයක් ගත්තා. කමක් නැහැ, අපි අනිත් දවසේ ප්‍රශ්න හතරටම හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනමු.
13: ජය වේවා සුභාෂිනී.
8: සියත පොකට් මනි.
12: මාෂි, සතියක් ගෙවුණ දැනුනේවත් නැහැ නේද?
13: ඔව් නිෂාන්, අපි මේ සතියේම පොඩ්ඩන්ටත් පොකට් මනි දුන්නා, අම්මලාටත් පොකට් මනි දුන්නා.
12: අපි දන්නවනේ සාමාන්‍ය හදිස්සියක් වෙලා කවුරු හරි අපේ ළඟට ආවොත් අපි දෙපාරක් හිතන්නේ නැහැ, ඒ අයට උදව් කරනවා.
13: හැබැයි නිෂාන්, සමහර තැන්වල අපිට උදව්වක් ඕනේ වුණාම කවුරුත් නැහැ. අපිට ඉන්නේ අපි විතරයි.
12: ඔයා වගේ හොඳ කෙනෙක්ට ඔන්න ගනුදෙනු කරන්න ඔයා වගේම හොඳ තැනක් තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට 15%ක වාර්ෂික පොලියක් ගෙවනවා. ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා අවුරුදු 3කට ඔයා FD එකක් දාන්න යනවා නම් ඒගොල්ලෝ ගෙවනවා 13.5%ක්. එතකොට අවුරුද්දකට ඔව් පුළුවන් 12.5%ක් ගෙවනවා. මාස 6කට බැරිද? පුළුවන් 11%ක් ගෙවනවා.
13: එතකොට නිෂාන්, මාස 3කට විතර දාන්න බැරිද?
12: පුළුවන් මාෂි, 10.5%ක් වාර්ෂික පොලියක් ගෙවලා ඔයාට ඉහළ ආරක්ෂාවක් දෙනවා. විශ්වසනීයත්වයේ උපරිමයි. ප්‍රතිලාභ ගැන ඉතින් ආයි කතා දෙකක් නැහැනේ. ඉහළ ස්ථාවරත්වයකුත් ලබා දීලා ඔයාගේ මුදලට දෙන්න පුළුවන් උපරිම වටිනාකම දෙනවා. 13.19%ෙන් අදම කතා කරන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
13: එහෙනම් අදට ගිහින් එන්න. ආයෙමත් අලුත් සතියක එනකන් අපිට මැසේජ් එකක් ඉවලා තියන්න 0714-151-151 අපේ වට්ස්ඇප් නම් එකට. මම ආශි.
12: මන් නිශාන්.
8: සියත පොකට් මනි.

0: වෙලාව උදේ 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

සුබදැසනක් මිත්‍රයා. ජීවිතේ අමාරුම කාලවලදී ඔයාගේ ෆෝන් එක රින් වෙන්නේ නැත්තම් ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට ෆෝන් එක do not disturb දාන්න දෙපාරක් හිතන්න එපා. ඔයාට සුබදැසනක්. ඔයාට සුබදැසනක්. එහෙම තමයි නිකන් ඔබව මොටිවේට් කරන්න කතා කරන්න ඕනි ස්ටයිල් එක තමයි ඒ. අද මං හිතන් ඉනවා දිගට මේ විදිහට කතා කරන්න. 7:03 good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: කෑම කන්නේ නැති දරුවන්ට විටමින් දෙන්න ඕනද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: බොහෝ දෙමව්පියන් වෛද්‍යවරුන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි කෑම කන්නේ නැති තමන්ගේ දරුවන්ට විටමින් දෙන්න ඕනද කියන කාරණාව. දරුවෙකු කෑම නොකා සිටීමට හේතු කාරණා කීපයක් තියෙන්න පුළුවන්. එයින් එක හේතුවක් තමයි දරුවට කෑම රුචිය නැතිවීම. දැනට සොයාගෙන තියෙන කරුණු අනුව සමහර විටමින් වර්ගවලට පුළුවන් දරුවගේ කෑම රුචිය වඩවන්න. උදාහරණයක් විදිහට ලයිසින් කියන විටමින් වර්ගය හඳුන්වන්න පුළුවන්. නමුත් මේක සෑම දරුවන්ටම හරියන්නේ නැහැ. ඔබ මුලින්ම කළ යුතු වන්නේ දරුවා කෑම ප්‍රතික්ෂේප කිරීමට හරියටම හේතුව සොයා ගැනීමයි. ඒ වගේම විටමින් ලබා දෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. විටමින් වර්ග පිටතින් ලබා දෙනව වෙනුවට දරුවට නිතරම ස්වභාවික එළවලු සහ පළතුරු ලබා දීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ඇත පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න
3: ඔබේ වර්ධනයට
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133010 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.1187.666.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් තැන් වෙළඳ පොලේ
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.1187.388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: සමාගම ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.1187.388 NIBM The City University
9: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
10: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් Prime Residencies within ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන Prime Colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
15: හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
17: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
18: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115 444 5000
19: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire then Dampartin ACL Fireguard Wire flame retardant pramitiye purogamiya
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita Sita හදවත් දිනෝ හිතවත්කම
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
1: 98.2 98.4 සියත

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.
1: බඟද පොඩි වැඩකට නාරාහිමිට පැත්තෙන් ආවි.
2: හරි.
1: පොඩි පාර්සලයක් දෙන්න තිබුණා. මට මගේ පරණ මතකයේ ඇවිස්සුණා.
2: හා ඔකේ.
1: රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න ගිය මුල්ම කාලේ වගේ මට යාළුවෙක් හම්බුණා. ඒ තාත්තා වැඩ කරේ පොලිසිය. මම වැඩ කරේ කවුරු හරි ඉන්ස්පෙක්ටර් කෙනෙක්. දවසක් ඒගොල්ලන්ගේ ගෙදර යන්න මට කතා කළා. අපිට ඉස්කෝලේ හවස වැඩක් තිබුණා.
2: හරි ඔකේ.
1: ඒ කියවල එක අපේ ගෙවල් පැත්තෙන් කියලා.
2: ඔකේ.
1: ගේම් ගහන්න. යාට තිබුණා ගේම් ඇන් වොච්. ඉස්සර ටීවී එකට හය කරන් ගහන්න. පොඩි බොක්ස් එකක් වගේ එකක් කාට්‍රිජ් එකක් වගේක් මෙහෙම ගහලා ඒකෙන් තමයි සෙල්ලම් කරන්නේ. නිකන් මකුළු ඇවිල්ලා තව මකුළුව කන ගේම් ප්ලේන් වලට වෙඩි තියනවා වගේ ඕවා තමයි තියෙන්නේ. ලොකු ඒවා නෑ.
2: නයි ගේම් ඒවත් තිබ්බේ.
1: නයි ගේම් ආයි ෆෝන් එකේනේ.
2: හා ඔකේ.
1: ඌ කිසිම දෙයක් දන්නේ නෑ නේ. මම කවුද?
2: මම ඒක ගැන දන්නේ
1: නෑ. කවුද මල්ලී?
2: ගේම් බොක්ස් එක මම.
1: හරිද?
2: හරි ඔකේ.
1: ඉතින් මේ මම ගිහිල්ලා ගේම් සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගේ ගාව තිබුණා පන්සල.
2: හා
1: හා. තමත් ඒ පන්සල මං හිතන්නේ නාරායණපේට ඒ ෆ්ලැට්ස් වල තියෙනවා. ඒ පන්සලේ හාමුදුරුවෝ ජර්මන් භාෂාව උගන්වනවා.
2: හරි.
1: මම දන්නේ ස්වාමින් වහන්සේ තාම ඉන්නවද කියලා. මම ඒ අවුරුදු එකමාරක් විතර ජර්මන් භාෂාව ඉගෙන ගත්තා.
2: නියමයි.
1: හරිද? ඒවන දැන් මට මතක නැහැ.
2: පොඩි කාලේ
1: භාෂාවක් ඒ දිගට දිගට පාවිච්චි කරන්න තන මතක ඇරෙනවා. දැන් මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. පොඩ්ඩක් කියන්න බලන්න. මේ වචනේ මම ගත්තා. يعني මතක නැති හින්දා, ෂුවර් නැති හින්දා.
2: හරි.
1: මේ වචනේ මම ගත්තා.
2: ප්‍රොනවුන්ස් කරන විදිහ.
1: ප්‍රොනවුන්ස් කරන විදිහ. මේ තියෙන. අන්න නාහගන්න, නාහගන්න.
3: Wirtschaftswunder.
1: ඇහුණාද වට?
2: හා. ඇහුණා.
1: Wirtschaftswunder.
2: හා ඔකේ.
1: Wirtschaftswunder. මොකද්ද Wirtschaftswunder කියන්නේ? ඒක හොඳ ජර්මන් වචනයක්. Wirtschaftswunder කියලා කියන්නේ ආර්ථික ආශ්චර්ය කියන්නේ. ඔයාට මතකද ඉස්සර මිනිස්සු made in German විශේෂයෙන්ම වාහන parts එහෙම made in Germany. ඔහොම ගා මිනිස්සු මාර ආසයිනේ. ඊකන්නේ මාර trust එකක් තිබුණානේ.
2: හරි.
1: කියනවා මේක German part එකක්. මේක German tool එකක්. දැන් ඔය වාහනවල අරවයි මේවැ කෑලි ගලවන යතුරු එහෙම මිනිස්සු අදටත් ආසයි made in Germany යතුරු සෙට් එකක් ගන්න.
2: හරි ඔකේ.
1: හොඳ ගරාජ් එකකට ගියොත් අපිට බලන්නත් පුළුවන්. හ්ම්
2: හ්ම්.
1: ජර්මන් මේඩ් උපකරණ තමයි තියෙන්නේ.
2: Tools පාවිච්චි කරලා.
1: Tools. ඉතින් ඇත්තටම
2: හරි.
1: ජර්මනියේ තිබුණා ඔය Wirtschaftswunder ආර්ථික ආශ්චර්ය කාලයක්. හ්ම්
2: හ්ම්.
1: ලෝකේ ඒ කාලේ බඩු වලින් 10න් එකක් නිෂ්පාදනය කරේ ජර්මනිය කියලා කියනවා. බහණ්ඩ 10ක් ගත්තොත් ඒකෙන් එකක් අනිවාර්යයෙන්ම ජර්මනිය හදපු එකක්.
2: වාව් සුපිරි.
1: ඒ කාලේ ඉඳන්ම ලෝකේ අංක එකේ මෝටර් රථ යන්ත්‍රෝපකරණ හැදුවේ ජර්මනිය. වැඩිය නෙමෙයි. පෝෂ් හැදුවේ ජර්මනිය.
2: ජර්මනිය නේ.
1: එහෙමනේ ජර්මනිය කරලියට ආවේ. ජර්මනිය දැන් අවුරුදු ගාණක් තිස්සේ එකම තැන හිර වෙලා ඉන්නවා. දියුණු වෙන්න බැරුව. ඔයා හිතන්නේ කවුරු හින්දා කියලාද? චීන හින්දා.
2: ආ ඔකේ.
1: චීන කියන්නේ ජර්මනි අවුරුදු 20කට එහා මිත්‍රෙක්. ඉස්සර අවුරුදු මං කියන්නේ 2000 අවුරුදු විතර වගේ. 2000 අවුරුදු මේ මහා කාලයක් නෙමෙයිනේ මේක. 2000 අවුරුදු විතර වගේ චීන දැනන් හිටියේ රෙදි වියන්නයි බාල සෙල්ලම් බඩු හදන්නයි විතරයි.
2: හරි.
1: එක කාලකදී චීනයේ ලෝක වෙළඳ සංවිධානයට එකතු වෙනවා. මෙව්ව ලස්සන කතා. අපිට මේ මොකද වෙලා තියෙන්නේ කියන එකත් මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. චීනි මොකද කරේ? ඒගොල්ලන්ගේ ලාභ සෙල්ලම් බඩු ඇඳුම් මෙහෙම ජර්මනියට දීලා
2: හරි.
1: ඒගොල්ලන්ගෙන් එක එක යන්ත්‍ර සූත්‍ර අරගෙන ගියා. ලොකු මැෂින් අරන් ගියා. චීනගේ පුරුද්දක් තියෙනවා යන්ත්‍ර 10ක් ගන්නකොට ඒකෙන් දෙකක් ගන්න ගලවන්න.
2: හ්ම්
1: හ්ම්. වැඩ කරන්න නෙමෙයි.
2: හරි.
1: ඒ දෙක ගලවනෝ. ඇණයක් මුරුච්චියක් ගානේ ගලවනෝ.
2: හ්ම්
1: හ්ම්. ගලවලා චීන කල්පනා කරනවා මේක හදන්නේ කොහොමද කියලා. ඔය පහුගේ අවුරුදු 20 පුරාම චීන කරේ ඒක තමයි. දැන් වා දන්නවද ජර්මනියේ ළමයෙක්ව විශ්වවිද්‍යාලය යවනවට වඩා උනන්දුයි කාර්මික විද්‍යාලයකට යවන්න. ඒකත් ජර්මනිය ඔය කාර්මික දියුණුවට මාර හේතුවක් වුණා කියලා කියනවා.
2: අර ජර්මන් ටෙක් එක කියලා එහෙමක් තියෙන්නේ නේ? ඒකනේ නේද?
1: ඒකකට යවන්නමලු බලන්න. එනිසා පුදුම දියුණුවක් තාක්ෂණය පැත්තෙන් ජර්මනියට ගන්න පුළුවන් වුණා.
2: හරි.
1: එහෙම ඒවා චීන තිබුණේ නැහැ. චීන මොකද කළේ? ජර්මනියට ප්ලාස්ටික් සෙල්ලම් බඩු, ඔය බාල සෙල්ලම් බඩු අරෝමියෝ ටිකක් හොඳට හදලා ඇඳුම් ටිකක් අහර මෙහෙ යවලා ජර්මනිය තාක්ෂණික උපකරණ යන්ත්‍ර සේරම අරන් එනවා මෙහෙ.
2: හරි.
1: අරන් ඇවිල්ලා ගලවනවා. ගලවලා කල්පනා කරනවා මේක අපිට හදන්න පුළුවන් විදිහක් තියනවාද කියලා. උදාහරණයක් මම කියන්නම්. ජර්මනියෙන් තමයි චීනේ ඉස්සෙල්ලාම සෝලා පැනල් එක ඉල්ලගන්නේ. ජර්මනියෙන් ඉල්ලගන්න සෝලා පැනල් එක. අද වෙනකොට මතක තියාගන්න ලෝකයේ සෝලා පැනල් වලින් 80%ක් දන්නේ ජර්මනිය නෙමෙයි චීනේ.
2: ජර්මනියට මොනා හිතනවා ඇද්දනේ?
1: 80%ක් සෝලා පැනල් අද වෙනකොට හදන්නේ චීනේ. චීනේ තාක්ෂණය ඉල්ලගත්තේ කාගෙන්ද? ජර්මනි. අරන් ගියා ගැලෙව්වා කොහොමද හදන්න බැලුව හැදුවා. රටක පැවැත්මට ලොකුවටම බලපාන එක තමයි බලශක්තිය සහ වේගය කියන එක. අද කියමනක් තියෙනවා. චීනය පාලනය කරනු ලබන්නේ ඉංජිනේරුවන් විසින් වන අතර යුරෝපය ඇමරිකාව ඇතුළු අනිත් රටවල් පාලනය කරන්නේ නීතිඥන් විසින් කියලා. දැන් අපේ රටකට තීරණයක් කරන් ගමනක් යන අවුරුදු 10ක් යනවා කියන්නකෝ.
2: හරි.
1: ඒ වගේ 10 ගුණයක ප්‍රොජෙක්ට් එකක් ඉවරෙටම ඉවරයක් කළා දාන්න චීනේ වගේ රටකට යන අවුරුදු 5යි. චීන තියෙන සිස්ටම් එක කොමියුනිස්ට් රටවල් කොමියුනිස්ට් කියන ගන්න බෑ. කොහොමද කියන්න බලන්න?
2: කොමියුනිස්ට්.
1: කොමියුනිස්ට්.
2: කොමියුනිස්ට්. ඒක හිතලා කියන්න ඕනේ එක දිගට යනකොට.
1: කිව්වනම් කරා. එහෙම එකක් තියෙනවා.
2: හරි, ඔකේ.
1: කිව්වනම් කරා. අනිත් එක බලශක්තිය. චීන අද ඒගොල්ලන්ගේ බලශක්ති අවශ්‍යතාවෙන් 80%කට වැඩි ප්‍රමාණයක් තනිව සම්පූර්ණ කරගෙන ඉන්න රටක් කියලා විශ්වාස
2: කරනවා.
1: තා පොඩ්ඩයි 100 වෙන්න යන්න
2: තියෙනවා. හරි, ඔකේ.
1: ඒ 120ත් කවර් කරගත්තොත් චීනට ඔය හොමුස් වහගෙන තෙල් නවත්තගෙන ඉන්න නාඩගමෙන් 7-5ක බලපෑමක් නැහැ. ඔය තෙල් තව ටික කාලයක් යනකොට චීනට වැඩක් නැහැ. චීනා ඉන්නේ එතන.
2: හරි.
1: චීනා යන්නේ ස්වයං පෝෂිත පැත්තට යන්නේ. මතක තියාගන්න. ලෝකේ දුවන්නේ, ලෝකේ හැදෙන්නේ, ලෝකේ දියුණු වෙන්නේ ලාභ බලශක්තිය සහ වේගය මත. ඒ දෙකම මේ වෙනකොට චීනට තියෙනවා. ජර්මනිය වගේ රටවල් වැටුනේ චීන නිසා කියලා අට විශ්වාස කරන්න පුළුවන්. අර කෝටි ප්‍රකෝටි ගණන් දීලා වාහන ජර්මනියෙන් ගන්න වෙනකොට අද අපිට පුළුවන්කම තියෙනවා. තාක්ෂණින් සහ නූතනත්වෙන් ඊට වඩා සෑහෙන ඉස්සරහෙන් ඉන්න ෆියුචරිස්ටික් පැත්තේ උඩින් ඉන්න වාහනයක් අපිට පුළුවන් ගන්නට චීනෙන් ගන්න.
2: ඔව් නේ.
1: ඒ තාක්ෂණෙත් එක්ක හැරෙන්න බෑ කියලා යුරෝපා රටවල් පිළිගන්නවා. අපි ආයෙ අමුතුවෙන් නටන්න ඕනේ නෑ.
2: යස්.
1: ජර්මනිය පිළිගන්නවා චීනෙත් එක්ක හැරෙන්න බෑ කියලා. යුරෝපය පිළිගන්නවා චීනෙත් එක්ක හැරෙන්න බෑ කියලා. ඇමරිකාවත් පිළිගන්නවා ඇති. ඒක තමයි මේ තරම් වලි.
2: පිළිගනිමින් පවතින ඇමරිකාව.
1: පිළිගන්නවා ඇති. අපි කතා කරනවානේ ග්‍රේට් වෝල් මෝටර්ස් GWM වාහන ගැන කතා කරනවා. අද වෙනකොට මේ පොඩි කාලයක් ඇතුළත චීනය මෝටරත නිෂ්පාදනයට ඇවිල්ලා අවුරුදු මං කියන්නේ මේ මාස්කේල් එකේ අවුරුදු නිෂ්පාදනය කරන්න ඇවිල්ලා අලුත් වර්ගයේ වාහන අවුරුදු 10ක් නැහැනේ
2: තාම.
1: හරියට බැලුවොත් ඒ වුණාට අද ලෝකේ හිතාගන්න බැරි තරම් රටවල් ප්‍රමාණයක ජනප්‍රියම වාහන චීනෙන් ආනයන කරපු වාහන.
2: යස්.
1: ඉස්සර වගේ නෙමෙයි. ඒවා රිලයබිලිටි ගැන කතා කරනවා, පැවැත්ම ගැන කතා කරනවා, පෙනුම ගැන කතා කරනවා, ටෙක්නොලොජි ගැන කතා කරනවා. අර පර්ස්පෙක්ටිව් එක ඉවරයි. ඉස්සර තමයි චීන ලාබෙට බාල බඩු හැදුවේ.
2: ඔව් නේ.
1: ඒ ඊරායක චීන හිමීට ඉවර කරගන්න. අද චීනට ලෝකට පෙන්න්න ඕනේ ලෝකේ තියෙන කොලිටිම බඩු හදන්නෙත් අපි තමයි කියලා. හැබැයි චීනගේ එකක් තියෙනවා.
2: හරි.
1: ඉල්ලන විදිහට භාණ්ඩ දෙන්නත් දන්නවා. එකම භාණ්ඩ රුපියල් 5ට හදන්නත් දන්නවා.
2: හරි.
1: ඒකම ක්වොලිටි වැඩි කරලා 5000ට හදන්නත් චීනේ දන්නවා.
2: ඉල්ලුම විදිහට තමයි සැපයුම.
1: ඔයා ඉල්ලුවොත් එහෙම දෙක පහට දෙක පහට දෙන්න තාක්ෂණ චීනගාව තියෙනවා. හැබැයි ඔයා ක්වොලිටිම දේ ඉල්ලුවොත් ඒක දෙන්න පුළුවන් ලෝකේ තියෙන හොඳම ක්වොලිටියෙන් දෙන්නත් චීනෙට පුළුවන්. ග්‍රේට් වෝල් මෝටර්ස් තේ වගේ ටොප් ක්වලිටි එකකින් ආපු වාහන ඒකයි මේ ලෝකේ වාහන ගැන දන්නේ නැති මිනිස්සුනේ මේ නෝ රටවල් වල ඉන්නේ.
2: ඒකනේ
1: ග්‍රේට් වෝල් මෝටර්ස් කියන්නේ ඉතාම ජනප්‍රිය වාහනයක්. ඒගොල්ලන්ගේ වාහන කැටගරි එක පුදුම ජනප්‍රියයි රටවල් වල. ඒ නිසා තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකත් කතා කරලා
2: ලංකාවට
1: වෝල් මෝටර්ස් වාහන ලංකාවට ගෙන්නුවේ. අද වෙනකොට හවල් 6 එක තියෙනවා, හවල් 6 GT තියෙනවා. මේකෙත් හයිබ්‍රිඩ් සහ
2: plug-in
1: hybrid කියලා version දෙකක් තියෙනවා. ඊළඟට tank 500 එක තියෙනවා, tank 300 එක තියෙනවා. මේවා ඔක්කොම මේ modern industry එක හොල්ලපු වාහන. ආසනෙතර union place එකේ තියෙන ඒගොල්ලන්ගේ showroom එකට ගිහලා නිකන් මේ අපි කියනවා බයිලද කියලා බලලවත් තෙන්නේ.
2: ඔව්, නිකන් පොඩි drive එකක් දාලා එන්න test drive එකක්.
1: වාහන ගිහලා showroom එකට මේ ගිහින් බලන්න ගන්නම මගේ යන්නේ.
2: ඔව්, ඒක හරි.
1: ගන්නවද නුගදනවද කියලා හරියටම දන්නේ ඔබනේ.
2: හිත කියවන්න බෑනි කාටවත්.
1: හැබැයි බලන්න ඕන. මම ගියා opening එක දවසක. මේ තාමත් ඇඳිලා ඉන්නේ ඒව මතක් වෙලා.
2: අපිට මොකද උනේ?
1: අපිට මොකද උනේ කියලා අපි තාම දන්නේ නැහැ.

0: තියෙනවා කරන්න ඉක්මනට.
1: හරි.
0: දැන් මේ ඒ ලෙවල් කරපු ළමයි දැන් මේ ඇවිල්ලා ඉන්නවනේ.
1: යස්. රිසල්ට්ස් ඇවිල්ලා ඔක්කොම තියෙනවනේ.
0: එක එක්කෙනාට තියෙන එක එක choices නේ තියෙන්නේ.
1: හරි.
0: ඔබ කරපු විෂය ධාරාව ඇත්තටම අදාළ නැහැ අපි මේ කියන එකට. අපි මේ කියන්නේ CA ශ්‍රී ලංකා ගැන ආයිත් පාරක්.
1: හරි.
0: පහුගිය කාලෙම අපි කතා කරානේ. CA ශ්‍රී ලංකා ගැන මොනවද අපි දන්නේ? මේක පාර්ලිමේන්තු 50ක් හරහා 1959 දී තමයි සම්මත කරගත්තේ. අදට ලංකාවේ ගිණුම් කරණය පිළිබඳව බෙන්ච් මාක් එක හදන්නේ ඒගොල්ලෝ.
1: හරි, ඔකේ.
0: accountancy කියන එක මෙන්න මේක තමයි level. එතකොට ජාත්‍යන්තරයේ ඕන ලෝකේ ඕන තැනක පිළිගන්න ගණකාධිකාරීවරේ හදනවා නම් හදන්න පුළුවන් කාටද?
1: CA ශ්‍රී ලංකා.
0: CA ශ්‍රී ලංකා එකට.

0: ගිනුම් කරණය තියෙන තැනක් තියෙනවනේ. ඒ ලෙවල් එකට මේක මට්ටම් කරනවා. අවුරුදු පහෙන් පහට විෂය නිර්දේශය හදනවා.
1: හරි, ඔකේ.
0: යාවත් කාලීන කරනවා. අප්ඩේට් කරනවා. දැන් ඒ ලෙවල් කරලා රිසල්ට්ස් කොයි වෙලාවෙ හරි එයිනේ ඔය කියලා ඉන්න වෙලාවේ මම ඔබෙන් අහනවා, නරකද ශ්‍රී ලංකාවක මේ දවස්වල ඒගොල්ලන්ගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙනවා?
1: ආ, ඔකේ.
0: ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙනවා. කිසියම් දෙයක් මතක තියාගන්න කැමති නැති කෙනෙකුට මම ටෙලිෆෝන් නම්බරයක් දෙන්න කැමතියි. කොහොමද මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට සහභාගී වෙන්නේ කියලා විස්තරේ දැනගන්න.
1: හරි, ඔකේ.
0: හරිද? ටෙලිෆෝන් නම්බරයක් දෙන්නම්, කතා කරලා දැනගන්න. මේක බොහොම පහසුවෙන්ම ගොඩ දාගන්න පුළුවන් වර්ගයේ විභාගයක්.
1: ඔව් නේද? හොඳම ක්වොලිෆිකේෂන් එකක් ලයිෆ් එකට.
0: මුලදී ඇප්ටිටියුඩ් එක පාස් වෙන්න.
1: හරි, ඔකේ.
0: පොඩි අභියෝගතා පරීක්ෂණ. ප්‍රශ්න පොඩි ගානේ මගේ මතකෙ විදිහට තියෙනවා.
1: හරි, හරි.
0: ඒකත් MCQ වර්ගයේ ලියන්න නෙමෙයි, ඉරි අඳින්න හරි කතර ගහන්න හරි තමයි තියෙන්නේ මේ. හරිද?
1: හරි, ඔකේ.
0: ඉතින් මේකට ලියපු ගොඩක් ළමයි කියනවා මේ මම හින අමාරුයි කියලා. හිතේ මේ සාමාන්‍ය දැනීම සම්බන්ධව යන කතාවක්. ඒ කියන්නේ මේකේ බලන්නේ යම් කිසි දෙයක් උගන්වනකොට මේලමට තේරුම් අරගෙන ධාරණය කරගෙන මේ හැකියාව තියනවාද වාගේ එකක් තමයි මේ.
1: ආ, ඔකේ.
0: එහෙම එකක් මේ තියෙන.
1: හරි, ඔකේ.
0: ඒ කියන්නේ ඇප්ටිටියුඩ් දැනන්න. මේකට ඉඳගන්න. මේක ගොඩ ගියාම නිකන් ඔබටත් පොඩි ගැම්මක් එනවා. විභාගේ එදාම ලියලා එදාම රිසල්ට්ස් අරගෙන CA ශ්‍රී ලංකා එකේ සමාජිකත්වයේ ගන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න පුළුවන්.
1: හරි, ඔකේ.
0: මෙම්බර් කෙනෙක් කැට ලියාපදිංචි උඩට යන්න ඕනේ. මම කියන්නේ මූලික ලියාපදිංචිය කරගන්න පුළුවන්. මොනවා කරත් ඒක ඕනේ.
1: ඒ කියන්නේ පළවෙනියට ඒක කරලා ඉන්නකෝ. ඊට පස්සේ නේ වැඩේට එන්ටර් වෙන්නකෝ.
0: ඉතින්
1: නම්බර් එකක් තමයි දැන් ඕනේ.
0: 0.7 0.4 70/63/34. මේ නම්බර තමයි. ඉතින් මේ බල මෙන්න නම්බරයක් වෙන්.
1: ඒක තමයි අභියෝගය.
0: මේක හොඳයි. අභියෝගතා පරීක්ෂණයට දෙන්න ඕන නම්බර.
1: හරි.
0: 0.112 30/20/20 හොඳයිද?
1: ආ, ඒක ඉතින් හොඳ එකක් තියෙන.
0: 0.112 30/20/20.
1: ඕකේ.
0: හරිනේ?
1: හරි.
0: ඒ නම්බරයට කතා කරන්න. දැන් අපි තව විස්තර දවස ගානේ ඔබට කියනවා.
1: මට ආසයි ඒක නිකන් පොඩ්ඩක් පෙනී සිටලා බලන්න. ඒ කියන්නේ නිකන් කොහොමද?
0: කිසි අවුලක් නෑ.
1: ආ, ඒක පොඩ්ඩක් බලන්න ඕනේ කොයි වගේද නොලෙජ් එක කියලා.
0: නේද? ඉතින් ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන්ගේ සයිට් එකට ගියත් මේක හැමම බලා ගන්න පුළුවන්.
1: ඔව් නේ.
0: දැන් ඔයා හිතන්නකෝ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට වා
1: ටයිම් එකක් වෙන් කරගෙන
0: ලියාපදිංචිනා කියලා. ඔයාට ඒ වෙලෙම වෙලාවක් තැනක් දෙනවා මේ.
1: ආ, ඔකේ.
0: කවදා කීයට කොතනට ඇවිල්ලාද මේක ලියලා යන්න ඕනේ කියලා. හරිම පොඩි කාලෙකින් ලියලා ඉවර කරන්නත් පුළුවන්. නිකන් කතර ගහගෙන හරි ඉරි ගහගෙන හරි යන්න තියෙන අපි කවුද? මල්ලී අපි කවුද කියලා බලන්න තියෙනවා.
1: හරි, ඔකේ.
0: දන්නේම නැතුව CA ශ්‍රී ලංකාවයකට ඇතුල් වෙන පළවෙනි පියවර තිබ්බා වෙනවා.
1: ඔය වගේම තමයි ඉගෙනගෙන ඉස්සරහට යනකොට නොදැනීම වරලත් ගණකාධිකාරීවරයෙක් වෙලා අන්තිමට බලනකොට.
0: ඔව්, ඒක තමයි.
1: යස්.
0: ඒ ලෙවලුත් ඔක්කොම කරලා රිසල්ට්ස් උත්තාවට පස්සේ මේක කරන්න ගියොත් ඊට පස්සේ බලනවා ඒගොල්ලෝ ඒ ලෙවල් ප්‍රතිඵල මොනවද කියලා. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කොට දාගත්තොත් ඒ මොකක්වත් නැතුව කිසිම රිස්ක් එකක් ගන්න නැතුව ඔබට සීන් එකේ යන්න පුළුවන් දිගටම. හරියට කරගත්තොත් අවුරුදු 3න් වරලත් ගණකාධිකාරීවරයෙක්. හරිම පේස් එකේ කරගත්තොත්. ආයෙ ඉතින් කවුරුවත් ඉස්සරහා ඇඹරෙන්න ඕනේ නැහැ. පිළිගැනීම එහෙමමයි. චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියන කෑල්ල.
1: ඒකයි තියන්නේ.
0: ඕන දෙයක් ඕන තැනක.
1: යස්.
0: ඒකයි වැඩි.
1: අරවින්ද, මගේ වෙලාවෙත් තියෙනවා. මං යන හැම තැනකම මගේ හිසට තියෙන එක්ක කොස්, එක්ක මහෝගනි, එක්ක තේක්ක, නැත්නම් බුරුම තේක්ක කියලා. ඒ කියන්නේ මගේ හිස ආවරණය වෙන්නේ, මගේ හිසට සෙවන දෙන්නේ අන්න ඒ වගේ ප්‍රොඩක්ට්ස් කියලා මගේ වෙලාවෙත් තියෙනවා. මට දැන් මේ බලනකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් බලනකොට යා, ඒක ඩෙෆිනිට්ලි ඇත්ත. දැන් අපේ ගෙදර දාලා තියෙන්නේ කලර් අප් එකේ ස්ට්‍රිප් සීලින් එක, මහෝගනි එක. අපි වඩා ඩාර්ක් කලර්ස් වලට කැමති නිසා මහෝගනි ලයින් එකට ගියා. ඉතින් ඇත්තට ඕගලෙන් ගෙදරටම කොස් තියෙන්නේ නේ. දැන් අපි ඔෆිස් එකේ තියෙන බුරුම තේක
0: කොස් උයලා
1: තියෙනවා. ඔෆිස් එකේ බුරුම තේක තියෙන.
0: බුරුම තේක.
1: දැන් මං කවදා හරි තව වෙන ඔෆිස් එකකට ගියොත් ඒක කොහොම හරි තේක් හරි දාගන්න
0: ඕනේ. තව ඔෆිස් එකකට යන්න හිතාගෙන ඉන්නවා. අපිට පුළුවන් ඕනනම් ඒක කරලා දෙන්න.
1: බැලු හදිස් වෙන්න බා. මොකද මේ කලබලේ.
0: ඔෆිස් එකක් හම්බෙන්න කලින්ම ඕනනම් ඔෆිස් එකක් හොයන තත්ත්වෙට
1: කරන්න
0: පුළුවන්.

0: මොකක්ද මේ කලබල? මොකද මේ? උදේම
1: බුරුම තේක්ක
0: මේ ෂෝක් ප්‍රොඩක්ට්ස් දිගානේ ඔගොල්ලෝ වෙබ්සයිට් එකට ගිහිලා බලන්න. සාමාන්‍යයෙන් අපි ඔය ස්ට්‍රිප් සීලින් එකක් ගහන්න පුරුදු වෙලා ඉන්නෙම ලී වලින්නේ. ගහපු මුල ලස්සනයි, ආසයි, වව්. හැබැයි ටික දවසක් යනකොට තමයි තේරෙන්නේ වතුරක් මොකක් හරි වැටුනොත්, වැස්සකින් හරි තෙමුනොත් එතන පොඩ්ඩක් නියම් පුස් බැඳෙන්න ගන්නවා, දිරන්න පටන් ගන්නවා, වේයෝ කන්න පටන් ගන්නවා, ගුල්ලෝ ගහන්න පටන් ගන්නවා, අවුවට ඇඹරෙනවා. ටික කලකින් තමයි ඔය ප්‍රශ්න ටික මතුවෙන්නේ. එතකොට ඉතින් අප්සෙට්. මනා කරන්නද? වැඩේ කරලා ඉවරයිනේ. හැබැයි ඔබ මේ කාලේ සීලින් එකක් ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට හොඳම නිෂ්පාදනය තමයි කලර් අප් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ලී වලට ආදේශකයක්.
1: ඒ වගේම ටක් ගාලා තව එකක් කියන්න ඕනේ.
0: යා, ඔකේ.
1: දැන් වීකෙන්ඩ් එකක් යනවානේ. පොඩි වැඩක් තියෙනවා ඔබට කරන්න.
0: මොකක්ද?
1: තාමත් මදුරුව ප්‍රශ්න ඉවර නැහැනේ.
0: හා.
1: හරි. තාම ඒක ඉවර නැහැ. ඔබේ ගෙදර මොනවද තියෙන්නේ? ඇලුමිනියම් වලින් අර ලස්සන ලොකු ජනල් බිමටම ගහපු එහෙම ස්ලයිඩින් වගේ වත් තියෙන.
0: ෆෝල්ඩින් තියෙන අපේ.
1: මොකද හෝල්ඩින්?
0: ෆෝල්ඩින් තියන්නේ.
1: ඔයගෙන් දැන් ෆෝල්ඩින්. ෆෝල්ඩින් ආවා තියාගෙන ෆෝල්ඩින්. මේ කතරම. ඇලුමික්ස් අලුත්ම ප්‍රදර්ශනාකාරය ගැන ඔබ දැන් දන්නවා. නරාහිම් පිට සහ නාවල අතර පාර තියෙන.
0: යා, ඔකේ.
1: ඒක මගහැරින්නේ නැහැ ඔබට.
0: හරිද?
1: නාරහිම්පිට පැත්තේ ඉඳලා ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරේ පහු කරගෙන යනකොට නාවල හන්දියට කලින් වම් පැත්තේ තමයි හම්බෙන්නේ. හරි?
0: හරි, ඔකේ.
1: ගිහින් බලන්න එතන අලුත් ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. අර වගේ ස්ලයිඩින් ඩෝස් වලට ඒකෙම පාට් එකක් විදියට ෆික්ස් කරන්න පුළුවන්. හරිම හීනි දැලක්.
0: හරි.
1: මේක ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්. හරිම ලස්සනයි ඒක. ඒක දැම්ම කියලා විශේෂ මේ පස්සෙද දැම්මේ කියලා එකක් දැනෙන්නේ නැති වෙන වැඩයක් නේ.
0: හරි, රයිට්.
1: මදුරුව එන එක නවත්තන්න. ජනෙල් දොරවල් ඇරලා තියෙන ගමම්ම මදුරුවන්ට එන්න බැරි කරන්න. මේකට පුළුවන්. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් හොඳයි නේ. මට පුදුම ලෙඩක් තියෙනවා. මට හවස 6-7 වෙනකම් මට ජනෙල් දොරවල් වහන්න තියෙන්නේ. මට ඕනේ මේ ගේ සීතල වෙලා තියෙන්න, එළියෙන හුළඟ වදින්න, රස්නේ හුළං ටික එළියට යන්න. ඕක තින් දඩබඩ ගාලා ජනෙල් දොරවල් ටික වහගත්තාම ඔයා හිතන්න මේ දවස පුරාම රත් වෙලා රස්නේ හුළං ටික එළියට ගම් තියෙන අමාරුව.
0: මඩලා හුස්ම ගන්නත්
1: දැන් අපේ ගෙදර මැරෙන්න හදනවා මිනිස්සු.
0: හරි.
2: හදේ ඔක වහද්දී මැතිසුවේ ගන්න. ඒ ළමයිව කයි.
1: මොනින් කවුද මේ කතාන්නේ?
0: ඒ කරච්චලේට හරන මදුරෝ යන්න ඕනේ. ඒත් ඉතින් මදුරෝ එනවනේ.
1: ඉතින් මේ හරි ගැටුමක් ගෙද.
0: යා,
1: මට ඕනේ කූල් ඩවුන් කරන්න. වයිෆ් ටෝනේ දැල් දොරවල.
0: හරි.
1: මේ දෙකම මම බේරගත්තේ ඕන්න ඔය ප්‍රොඩක්ට් එකෙන්.
0: මෙෂ් එක. ඊළඟ
1: ගැහුවාර මෙෂ් එක. දැන් ඒකෙන් ජනල් දොරවල් ඇරලා, නමුත් ඒකෙන් කවර් කරලා තියෙන්නේ මදුරුවන්ට රින් ගන්න බැරි වෙන. කොහොමද මගේ ටිකිරි මොලේ, මගේ උණ්ඩුක පුච්චේ කොහොමද?
0: Very nice, very nice.
1: ඇලුමෙක්ස් ප්‍රොඩක්ට් එක හොඳයි. ළඟම තියෙන ඇලුමිනියම් ඔය ඇලුමෙක්ස් ප්‍රදර්ශනාගාරයකට ගියා නම්,
0: හරි.
1: එයි ළඟාවත් ඕක තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ගිහිල්ලා කිව්වහම අවශ්‍යතාවේ, ඒගොල්ලෝ බලලා හරි සයිස් එක මැනලා කරලා ඕක හදලා දෙයි.
0: දෙයි.

0: පිරෙන සියත 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට. දැන් දිවෙන පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරු
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
3: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: පාට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයගඩ් වය දැන් දම් පාටින් ACL ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝග

0: මිලාන් පාස්තා ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කාස් මිලාන්
1: පාස්තා වටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
4: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
7: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි
8: සියත දෙව

0: හිත පිරෙන්න සියත
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: සෙලන් බැංකුවට යුරු මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබා
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70455 11.
5: ඇලුමිනියම්මනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: අපසු සස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0.111 544 5000.
10: ඒ වගේම අපි මේ දවස්වල ඔයගලන්ට NSBM එක ගැන විශේෂ ආරංචියක් කියනවා. ඒ තමයි මේ වීකෙන්ඩ් එකේ ඔයගලන්ට පුළුවන් NSBM හරිත සරසවිට ඇවිල්ලා ඔයගේ ලෙක්චර් එක හම්බ වෙලා ඔයගේ අනාගතේ ප්ලෑන් කරගන්න. ඉතින් මේ වීකෙන්ඩ් එක තියාගන්න. ඒ කියන්නේ 12-13 හෙට අනිද්දා කියන දවස් දෙක. වීකෙන්ඩ් එක කොහොම ටිකක් ඈත වගේ. නෑ, හෙට අනිද්දා දවස් දෙක එන්න අපේ හෝමගම තියෙන NSBM හරිත සරසවියට. අපි වැඩි විස්තර කියනන් ඒ ගැන. ඒ වගේම අද අපි H15 ගැන මතක් කරනවා. ඔගොල්ලෝ හිතනවා ඇති ඇයි H15 ගැනම කියන්නේ කියලා. ඒක නම් මාර පැකේජ් එකක්. මොකද මේ හිතන්නකෝ රුපියල් 5000ක් 6000ක් 7000ක් 10000ක් විතර ඩේටා වලට වියදම් කරන කාලේ ඒක රුපියල් 1199 ෂේප් කරගන්න පුළුවන් කියන්නේ. ඒක මාරයි. හරිද? ඉතින් ඒ නිසා H15 ගැන මෙහෙම නෙමෙයි තව චිරාත් කාලයක් හරිනම් කතා කරන්න ඕනේ. ඒ තරම් සුපිරි පැකේජ් එකක් තමයි ඒක. අපි ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනි. ඒගොල්ලගේ අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ගෙදර වසන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ඇති. ඒ නිසා ওই රූෆ් ටොප් එකක් තියෙනවා නම් ඒකේ අතුරන්න කූල් රූෆ් ටොප් ටයිල් එක. ඒකේ වෙනස අපි වෙනස ගැන කතාත් කරමු. වෙනස ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන්. හරිද? ඊළඟට වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් මතක් කරන්න ඕනේ. ඔබේ නිින්ද නොයෑමේ ප්‍රශ්නවලට විසඳුම තමයි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත යන්න, ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න. ඊට පස්සේ ACL කේබල්ස්. ACL වල තමයි ඔය ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක ACL තමයි මුලින්ම හඳුන්වලා දෙන්නේ. හරිද? ඊට පස්සේ ඉතින් හැමෝම වගේ කරා අර අලු පාට වයර් එකෙත්. ඉතින් බොරුවට මේ ෆයර් ගාඩ් නෙමෙයි, සමහරක් කළාට ෆයර් ගාඩ් කියලා ගහලා එව්වා. ඊට පස්සේ ඔන්න දැන් විදිහක් තියෙනවා දම් පාට වයර් එක වෙන්න ඕනි ෆයර් ගාඩ් නම් කියලා. දැන් ඔන්න පොඩි ඒකට කියන්නේ නීතිය සම්බන්ධයෙන් ඇවිල්ලා හරි මොකක් හරි කොහොම හරි දැන් ෆයර් ගාඩ් නම් දම් පාට වයයක වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒ නිසා ඔගලන්ට දැන් ෆයර් ගාඩ් එකක් තෝරගන්න හරිම ලේසි. මොකද අර අලු පාට වයර් එකේ නිකන් අකුරු ගහලෙව්වට හරියන්නේ නැහැ. ෆයර් ගාඩ් වයර් එකක් නම් ඒක දම් පාට වෙන්න ඕනේ. ඉතින් ACL ෆයර් ගාඩ් එක ගන්න ඒක තමයි ඉතින් ඔය ගිනි ආරක්ෂණයේ ප්‍රමුඛයා. ඒ කියන්නේ අපිව ආරක්ෂා කරලා දෙන හොඳටම පුළුවන් කෙනා තමයි ACL කියලා කියන්නේ. ඉතින් ACL එකෙන්ම ගත්තනම් ඔගලන්ගේ හිතේ නිදහසෙන් ගෙදර ඉන්න පුළුවන්. මොකද මේ ගින්න සම්බන්ධයෙන් ඔය කියන්නේ වයර් වලින් ඔය ඉලෙක්ට්‍රික් ගිනි සම්බන්ධයෙන් හැම මාර විදිහට පහුගිය දවස්වල කතා වුණා. අපි දන්නේ නැහැනේ කිවල් ලස්සට දැම්මට පස්සේ බිත්ති ඇතුළට දැම්මට පස්සේ මේ ඇතුළේ මොනවා වෙනවද කියලා නේද? ඉතින් ගිනි පැතිරෙන්නේ නැති ACL ෆයර් ගාඩ් වයර් එකක් දාන්න අලුතින් ගයක් දොරක් හදනවා නම් ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. වීගෝ 3 wheel අපි කතා කරනවා. වීගෝ කියලා කියන්නේ තනි ක්‍රම ඉලෙක්ට්‍රික් 3 wheel එක, බජාජ් වීගෝ එක. ඔගලන්ට ඩේවිඩ් PV2 ගිහිලා ගන්න පුළුවන්. සහ මේ දවස්වල ඔබ රජයේ වැඩ කරන රාජ්‍ය සේවකයෙක් නම් ඔයගලන්ට වීගෝ ත්‍රිවිල් එකක් රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් එක ගන්න පුළුවන්. චෙතක් එකක් රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකත් එක ගන්න පුළුවන්. තව මෝටර් බයික් ගත්තත් පෙට්‍රල් ත්‍රිවිල් ගත්තත් ඔයගලන්ට ඩේවිඩ් පීරිස් එකෙන් ලොකු ඩිස්කවුන්ට් හම්බ වෙනවා. බිකෝස් ඔබ රාජ්‍ය සේවකයෙක්. ඉතින් ඔබට ප්‍රණාම දක්වන්න තමයි BOC එක මේ අපේ සමාවෙන්න අපේ DPMC එක මේ විදිහට කටයුතු කරන්නේ. හරිද? ඊළඟට තව මතක් කරන්න උදේ අපි GWM වාහන ගැනත් කතා කරා, කලර් අප් ගැනත් කතා කරා, ඇලුමික්ස් ගැනත් කතා කරා. ඒ වගේම අපි ඊළඟට මතක් කරන්න ඕනේ අපේ ප්‍රයිම් ගෲප් එක ගැන. මේ දවස්වල අපි කතා කරන ඔයගලගේ කඩවත තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න 13:22 කෝල් එකක් දෙන්න.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
12: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117-888-666.
13: Kawadat kaagith nivasi palamu raka warnaya. ACL Fireguard Wire, then Dampatin. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම ඵලදායක සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු ඵලදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
15: රක්තරණින් බැතලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
16: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
17: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර්. දැන්
18: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
19: අම්ම සල්ලි දාන්නද?
18: ඔව් සල්ලි දාන්න.
19: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
18: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
19: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
17: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකකි.
20: ලොකේ කොනේ කොහෙ හෝ ෆ්‍රයිඩේ වන ලිසන්
21: සියතම අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
22: සියත දෙවයින පුරා
10: කළු සුදු ජීවිතයකට වඩා ලස්සනට පාට කරපු ජීවිතයක් කොච්චර වටිනවද, ලස්සනයිද නේද? ඉතින් ඔබේ දරුවට පුළුවන් මුළු ලෝකෙම ලස්සනට වර්ණවත් කරන්න. එහෙම වීරයෙක් වෙන්න කැමති නම් අපේ කමර්ෂල් බැංක් එකේ අරුණලු සිත්තම් චිත්‍ර තරඟයට දරුවාව එකතු කරන්න. දැන් එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ගෙදර අය තමයි යාගේ හැකියාව දැකලා තියෙන්නේ. ලස්සනට පාට කරනවා, කලර් කම්බිනේෂන් එක මරු, ඒ වගේ දරුවෝ ඕන තරම් ගෙවල් වල ඇති. ඉතින් අම්මා තාත්තා පොඩ්ඩක් දරුවාව උනන්දු කරන්න මේ චිත්‍ර තරඟේ අවසන් දින, ඒ කියන්නේ චිත්‍ර බාර ගන්න අවසන් දවස සැප්තැම්බර් මාසේ 15 වෙනිදා. ඒ නිසා චුට්ටක් ඉක්මන් කරන්න වෙනවා. මේ දවස් ටිකේ ටක් ගාලා වැඩේ ස්ටාර්ට් කරලා ටක් ගාලා වැඩේ ඉවර කරන්නත් වෙනවා. ඉතින් අපි වැඩ විස්තර කියන්නම්. ලොකු ලොකු තෑගි දෙන්න කමර්ෂල් බැංක් එක ලෑස්තිලා ඉන්නවා. මට තාසයි ලස්සන ආයෙත් බලමු. වයස බෑනේ, අවුරුදු 4ත් අවුරුදු 16ත් අතර. සියලුම ශ්‍රී ලාංකීය දරුවන් සඳහා තමයි මේ වටිනා අවස්ථාව ලැබිලා තියෙන්නේ. හරි, ඊළඟට අපි අබාන්ස් ඔඩියෝ ගැන කතා කරමු. රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ඔගලන්ට ඔඩියෝ සිස්ටම් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්. පැල්වත්ත බටර් ගැනත් කතා කරන්න ඕනි. පැකේජින් අලුත් වෙලා තියෙන්නේ. අලුත්ම ගෝල්ඩ් ෆොයිල් පැකේජ් එකක තමයි පැල්වත්ත බටර් එක එන්නේ. එවගේම ස්ටාර්ස් මිලාන් පැස්ටාස්. ඔගලගේ දරුවෝ ස්ටාර්ස්ලා කරන මිලාන් පැස්ටා මිලාන් මැකරෝනි ගැනත් අද දවසේ අපි කතා කරනවා. අපේ ලයිෆ් එක හරීම බිසි, අපි වැඩ කරන ඉවරයක් නැහැ. පොඩි චේන්ජ් එකක් ඕනේ නේ. ගොඩක් වෙලාවට ලංකාවේ හැම තැනකටම ඔබ ට්‍රැවල් කරලා ඇති සමහරක් විතර. හැබැයි වියට්නාම් ගිහිලා තියනවාද? වියට්නාම් ඇයි යන්නේ නැත්තේ කියන්නකෝ. ගාන නේද මේ ෆ්ලයි කරන්න යන වියදම නේද? රයිට්, අපි එක දෙන්නම් කෝගලන්ට අඩු කරලා සුපිරිම සුඛෝපභෝගී අත්දැකීමක් අපි දෙන්නම්කෝ ෆ්ලයි කරන්න. හරිද? ඒකට තමයි වියට් ජෙට් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වියට්නාම් වලට ෆ්ලයි කරනවා, සත්‍යයට දවස් 3ක් ෆ්ලයි කරනවා. ඒගොල්ලන්ගේ එයාලයින් එක බජට් එයාලයින් එකක් විදිහට ගාන තමයි බජට් වෙලා තියෙන්නේ මම බැලුවම. මොකද ඒ තියෙන සුව පහසුව, ඒ තියෙන අලුත්ම අලුත් ප්ලේන්ස් අරන් තියෙන අනිත් එක, ඔගලන්ට ඔගලන්ගේ විදිහ ඔගලන්ටම ප්ලෑන් කරලා ඔබටම හරියන කස්ටමයිස් කරලා ඔබේ විදියට, ඔබ ආස කෑම එකද, ඔබට ගිනියන්න ඕනි බරද, ඔක්කොම ඔබට අවශ්‍ය විදියට හදාගෙන ෆ්ලයි කරන්න අවස්ථාව දීලා තිනවා වියට් ජෙට්. හරිද? ඒගොල්ලෝ ඒ වගේ කැටගරිස් 3ක් නම් කරලා තිනවා. ඒ තුනෙන් එකක් ඔබට සෙට් වෙනවාමයි. එහෙනම් අපි අපේ පළවෙනි ටුවර් එක වියට්නාම් වලටම යමු. හරිද? වියට් ජෙට් එක. එතන ඉඳන් රටවල් 60 ගානකට ඔයගලන්ට ෆ්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකනත් වැඩි විස්තර කියන්න ඕනි. දැම්ම කෝල් එකක් දෙන්න වගේ නිකන් මොකද්ද දන්නේ නැහැ නම්බර් එක වගේ අදහසක් ආවොත් වියට් ජෙට් සම්බන්ධ දැන් 0112 444 කියන නම්බරයකට කතා කරන්න. ඊළඟට අපි මේ දවස්වල සන්ස්ටාස් ලැබ් වඩම් ගැන අපි කතා කරනවා. අර සිමෙන්ති කොට්ට පහ ගත්ත බිල් එක ෆොටෝ එකක් ගහලා වට්ස්ඇප් කරන්න ඕනේ. හරිද? අපි ඒ කරන සිස්ටම් එක සහ තෑගි මොනවාද කියන එක තව ඉස්සරහට අපේ ෂෝ එකේදී කියන්නම්. තව මොනවාද? කාගිල්ස් ෆුඩ් සිටි ගැන මතක් කරන්නත් ඕනේ. මේ වීකෙන්ඩේ ඕගලන්ට ලොකුම ලොකු ඩිස්කවුන්ට් දෙන්න කාගිල්ස් ෆුඩ් සිටි ලෑස්තිලා ඉන්නවා. 7:58.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
1: අනුග්‍රහය CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Hi Hasa, good morning.
4: Good morning Ashcharya.
3: Okay.
4: Good morning Ash. කියලා එකපාරට නතර වුණා. මේ අද මං අහගෙන මිනිස්සුන් මොටිවේට් කරන උදේ පාන්දර.
3: යා යා.
4: සිකුරාදා දවසට තමයි ඔක්කොම
3: කෙලිමනි වාඩු.
4: කෙලි මේ ගැම්මෙන් තමයි සිකුරාදා. ඒ
3: කියන්නේ වීකෙන්ඩ් එකට මේ මොටිවේට්
4: කරන්නේ. රයිට් පත්‍රයට කරන් ආවා පිග්මන්ට් බලමු අද පත්‍රවල මොනවද තියෙන්නේ කියලා. ඊට කලින් මම මතක් කරන්නම් CDB අදත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ලංකාවේ බැංකුවක් නොවන හතරවන විශාලතම මූල්‍ය ආයතනය CDB. ඒගොල්ලෝ ඉතින් මේ දවස්වල පාරිභෝගිකයන්ට ඉතාම හිත පිරෙන හොඳ පොලියක් ස්ථාවර තැන්පතු වලට පිරිනමන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අවුරුද්දකට 15%ක් දක්වා වූ පොලි අනුපාතයක් CDB ස්ථාවර තැන්පතු වලට ඒගොල්ලෝ පිරිනමන්න ලෑස්ති. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් ඉතින් හිතේ කහටක් නැතුව දෙපාරක් හිතේ තින්නේ නැතුව තමන්ගේ ස්ථාවර තැන්පතු CDB එක පටන් ගන්න පුළුවන්. කතා කරලා බලන්න 0117 388 388 තමයි දුරකථන අංකය. කතා කරලා මේ අසම සම ප්‍රතිලාභ ලබා දෙන CDB ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න කොහොමද කියලා විස්තර ටික හොයාගන්න මං එනවා දින මින පුවත්පතට. අපි එතනින් පටන් ගමු. හිටපු ජනපති මෛත්‍රී බලය අභිබව කටයුතු කරලා ඥානසාර හිමිට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත් තීන්දුවක්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලුගඩත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව දී ඇත්තේ අත්නොමතික ආකාරයට බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඥානසාර හිමියන් උදාහරමින් ලබා දුන් ජනාධිපති සමාව බලශූන්‍ය කිරීමට ඊයේ නියම කළා කියලා තියෙනවා. ඉතින් මේ 2018 දී විතර ලබා දුන්න තීන්දුවක්. ඊට පස්සේ ඒ සිරදඬුවමත් විඳිමින් සිටින අතරතුරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව පොදු සමාවක් යටතේ නිදහස් කරලා යවනවා ඥානසාර ස්වාමීන් වහන්සේව. හැබැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිනු නිදහස් කිරීම සඳහා නිසි නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය ජනාධිපතිතුමා අනුගමනය කරලා නැහැ. ඒ හින්දා නැවතත් ඒ දඬුවම ලබා දුන් පෙර තීන්දුව ප්‍රතිස්ථාපනය කළ යුතුයි කියලා මේ ප්‍රවෘත්ති අද හැම පුවත්පතකම මුල් පිටුව සරසන්න සමත් වෙලා තියෙනවා. අපේ රට දිවයින පුවත්පතට පැරණි ප්‍රභු නිවසක වලකින් උණ්ඩ 3711ක් හමු වෙයි. පිස්තෝල සහ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන ඒවා 2022 දී වත්මන් හිමිකරු නිවස මිලදීගෙන. ගලගෙදර පොලිස් වසමේ කහපත්වල ප්‍රදේශයේ පැරණි ප්‍රභූ බංගලාවක නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් එම බංගලාවේ කොන්ක්‍රීට් දමා වසා තිබූ වලක් හැරීමේදී ඒ තුළ තිබී ගිරියවි පිස්තෝල ස්වයංක්‍රීය ගිනිවවලට යොදන බහඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. දෙවනි පිටුවේ තියෙන වැඩිපුර විස්තරයක්, හම්බෙලා තියෙන ආයුධ ගැනත් විස්තර තියෙනවා. එම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය පිළිබඳව බංගලාව හිමි ව්‍යාපාරිකයා විසින් ගලගෙදර පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ගිනි අවි සහ උණ්ඩ ඇතුළු අවි පෙට්ටි පරීක්ෂා කර ඒවා සියල්ල පොලිසිය භාරයට අරගෙන තියෙනවා. මේ පුපුරණ ද්‍රව්‍ය තිබූ නිවස මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් 2022 වසරේ මහනුවර විසූ ප්‍රභූ පෞලක සමාජිකයෙකුගෙන් මිලදීගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. ඉතින් කවුද මේ ප්‍රභූ පෞල? කවුද මේ මේ විදිහට පිස්තෝල සහ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදන උණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙදර කොන්ක්‍රීට් වලක වල්ලල දාලා ඒගේ ඒවත් එක්කම විකුණලා දාපු ප්‍රභූ පවුල කවුද? ඒක ඉතින් මේ දිවයින පත්‍රයේ සඳහන් කරලා නැහැ. ඉතින් මේ ව්‍යාපාරිකයා ගේ ගත්තේ කාගෙන්ද කියලා එයාට මතක නැහැ වෙන්න බෑනේ නේද? ඔයා මේ ගේ ගත්තේ කාගෙන්ද 2022. අයියෝ මට මතක කිසියම් ප්‍රභූවරයෙක්ගෙන් තමයි මං ගත්තේ. හැබැයි මට ඒක මතක නැහැ කියලා එයා කියන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් ප්‍රභූවරුගේ නම් ටිකක් පත්තරවලට එන්නේ ටිකක් අන්තිම හරි බෑ කියලා. සෝෂල් මීඩියා වලින් අර හැමේ නම එළියට ගිහිල්ලා නම කිව්වත් එකයි නැතත් එකයි ගානට සාමාන්‍යකරණය වුණාට පස්සේ තමයි ඉතින් ප්‍රභූන්ගේ නම් මේවට එන්නේ. අපි ඉතින් බලමු ඉතින් නම නැතුවම හැංගිලාම යන්න විදියක් නැති වෙයිනේ. අරුණ පත්තරයට මං එනවා. ලබන වසරේ සිට සිම්පතක් ගන්න මුහුණ පෙන්වන්න ඕන දරුවන්ට දෙන්නේ දෙමාපියන්ගේ ලියුමට කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. සිම්පත් නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ සජීවී ඡායාරූපයක් ගැනීම අනිවාර්ය කරමින් 2027 වසර සඳහා සිම්පත් නිකුත් කිරීමේදී නව රෙගුලාසි හඳුන්වා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කරලා තියෙනවා කියලා තියෙනවා. ඒ අනුව දුරකථන ක්‍රියාකාර සමාගම් විසින් සිම්පතක් නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයාගේ සජීවී ඡායාරූපයක් අනිවාර්යෙන්ම ලබා ගත යුතු බවද ඔහු පැවසුවේ. සජීවී ඡායාරූපයක් කියලා කියන්නේ සිම්පත නිකුත් කරන මොහොතේ ඒ හිමිකාරය ඇවිල්ලා ඒ මොහොතේ යාගේ ඡායාරූපයක් ගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මොකද දැන් යම් යම් අවස්ථාවල මේ පාතාල සමාජික යනත් අඩංගුට ගැනීම අරමේ වස්සේ ඒ අය ළඟ සිම් තියනවා වෙන කාගේදෝ නම් වලට ගත්ත ඒ නම් තියෙන කට්ටිය සමහරලාට දන්නෙත් නෑ එහෙම සිම් නිකුත් වෙලා තියෙනවද කියලා. ඒ වගේ අක්‍රමිකතා අවම කරන්න තමයි මං හිතන්නේ මේ පියවර ගන්න. ඒ අතරෙ මෙන්න මෙහෙම ලස්සන ප්‍රවෘත්තියක් මේක කියවන්න ඕනේ කියලා හිතුණා. ගුවන් යානා ගනිද්දී කොමිස් ගෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා නිෂ්පාදන සමාගම හෝ අලවි නියෝජිතයන් විසින් එම ගනුදෙනුව කරන පුද්ගලයාට අනිවාර්යෙන් කොමිස් මුදල් ගෙවන බව ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්ය ගුවන් නියමු සොනාල් ප්‍රනාන්දු පවසයි. කටුනායක ඊයේ පැවතිච්ච මාධ්‍ය හමුවකදී තමයි මේක කියන්නේ. ගුවන් යානා මිලදී ගැනීමේදී ගනුදෙනුව සිදු කරන පුද්ගලයාට ගෙවන කොමිස් මුදල එම ගුවන් යානා නිෂ්පාදන සමාගමේ අභ්‍යන්තර විගණනයට ලක්වන නීත්‍යානුකූල ගෙවීමක් බවද ඔහු පෙන්වා දෙයි. අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදී තමා සීමා සහිතව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතු කළ බව ඔහු කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තියෙනවා. අනේ මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ මහත්මයා කියන විදිහට, ඒ කියන්නේ මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් එතුමා කියනවා ගුවන් යානා මිලදී ගැනීම වලදී සාමාන්‍යයෙන් අපි කෙලින්ම අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1, 2, 3, 4 මිලදී ගන්නෙ මහා පරිමාණයෙන් සිය ගණන් ගන්න නැහැනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් වෙලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට ඒ අතරමැද ඒජන්තවරයා සමග ගනුදෙනු කරන කෙනාට කොමිස් මුදලක් ගෙවීම අර ප්ලේන් ඒ විකුණන සමාගමේ විගණනයට පවා ලක් වෙන නීත්‍යානුකූල එකක් කියලා තමයි ඉතින් කියන්නේ. ඒ කියන්නේ කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මත්තරේ ඉතින් ඒ කියන්නේ ඒක හරිම මේ හරිම විනෝද සහගත කර්මාන්ත ක්ෂේත්‍රයක් නේක නේද? ඒ බඩු හදලා විකුණනවා ගන්න කෙනාට අපි වාඩ කොමිස් එකක් දෙනවා එපා කියන්න එපා. අපි එපා කිව්වොත් වාඩ ප්ලේන් දෙන්නේ නැහැ කියලා කියනවා ඇති ඉතින් නේද? ඉතින් මහාචාර්යවරයෙන්නේ කියන්නේ විෂය දන්න කෙනෙක්ද කියන්නේ අපිට වඩා දන්නවා ඇති නේද? දන්න හින්දානේ ඉතින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු කාලේ අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉඳලා තියෙන්නේ නේද? ලංකාදීප පත්‍රයට පං එන්න. උසාවියට අපහාස 6 වසරේ සිර දඩුවම ගලගොඩත්තේ හිමිට දුන් ජනපති සමාව වැරදි. ඒක තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙලා තියෙන ලංකාදීප

0: පුවත් පතෙත් ඩොලර් පිටකිරීමේ ජාවාරමට බැංකු ලොක්කෙක් කෙලින්ම හවුල්. ඩොලර් කෝටි 8ක් රටින් පිට කළයි ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්. රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිටකිරීමේ මහා ජාවාරමට මෙරට වාණිජ බැංකුවක නිලධාරියෙකු ඍජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් පොලිසියේ කරුණු දක්වලා තියෙනවා. ඉතින් මේ ප්‍රවෘත්තිය කලින් ආපු වෙලාවෙත් අපිත් කල්පනා කළා සහ කතා වුණා. ඉතින් එහෙම එච්චර හරියක් කොහොමද කරන්නේ, මේ මෙච්චර ඉහළ මුදලක් දක්වා මේ විදිහට බාණ්ඩ ගෙන්නන්න නැතුව ඩොලර් සංචිත රටින් පිට කරනකොට බැංකුවක ඉන්න කවුන්ටරේ නිලධාරියට සහ මේ වංචාව එළියේ ඉඳන් කරන අයට තනියෙන් මේක කරන්න පුළුවන්ද, මේක බැංකුවේ ඉහළ කට්ටිය දැනගන්න නැතුවම මේක කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න ඇති. ඒ හින්දා තමයි බැංකුවක ලොක්කෙකුත් මේකට සම්බන්ධයි කියලා ඔන්න දැන් වාර්තා වෙන්න පටන් අරන් තිනවා. අපි බලමු තව ටික දවසක් යනකොට හරි තොරතුරු දැනගන්න ලැබෙයි. මම පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ගන්නවා අද ලංකාදීප පුවත්පතින්. හසීනාගේ දියණියටත් දූෂණ වංචා චෝදනා තියෙනවලු කියලා එක දේශපාලකෙක් වගේ ඇඳන් ඉන්න හාදයක් කියනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් සරමක් ඇඳගෙන කමිසකුත් නැතුව ඉන්න ලංකාවේ සාමාන්‍ය පුරවැසියා කියනවා. ඊට පස්සේ මේ ඔහොම පවුල් මෙහෙත් තියනවා නේද කියලා එහෙම තියනවලු නේද. එහෙමනම් ඔච්චරයි ඉතින් අද වෙලා තියෙන්නේ. ලබන සතියෙන් නම් පත්තරේ විස්තරය අරගෙන ආපහු.
1: සුබ
0: සතියන්තයක්. සුබ සතියන්තයක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: 98.2 98.4
1: උදේ 8:10
4: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी
1: යතුරුපැදි සොරකම් කළ දෙදෙනෙක් කත්තඩංගුවට යතුරුපැදි සොරකම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ආඩියම්බලම සහ සීතුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී එක්සකකරුවෙකු සොරාගත් යතුරුපැදියක කොටස් ගලවමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. ඔහු එම යතුරුපැදිය පසුගිය අටවනදා බේයන්කොඩ ප්‍රදේශයෙන් සොරකම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. සැකකරු සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක්ද සොයා ගැනුණා. ඔහුගෙන් ලද තොරතුරු අනුව සොරකම් වලට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සීතුව ප්‍රදේශයෙන්. ඔවුන් වයස අවුරුදු 22 සහ 25 වන වයසල පසුවන සීතුව හා ආඩියම්බලම් ප්‍රදේශවල පදිංචිකරුවන්. දැන් විදෙස් පුවතක්. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඇලිහෙල ගොස් තිබෙනවා. ඊරානයේ සහ ඇමරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාවේ උත්සන්න වීමත් සමගයි. ලෝක වෙළඳ පොලේ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක විල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 108ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක විල අද ඇමරිකානු ඩොලර් 103.34ක් ලෙස සටහන් වී තිබෙනවා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නතුරා
1: දොල්සෙ ෆනියෙන්තේ
2: දොල්සෙ ෆනියෙන්තේ
1: What is dulce savaz razre?
2: Dulce paniente.
1: Panemi. Dulce faniente.
2: Eka tamai dawase.
1: Mokadda kiyanne bhasha?
2: Pranse bhasawa.
1: Dulce faniente? Dulce faniente?
2: Dulce
1: faniente.
2: Dulce
1: neme bolan. Dulce. Dulce faniente.
2: German?
1: Itali bhasawen.
2: Itali
1: bhasawen. Dulce faniente kiyanne the sweetness of doing nothing.
2: Oh wow, I like that.
1: The sweetness of doing nothing.
2: මං කරන්නේ මං ඒක විඳිනවා.
1: That's really a thing.
2: Yeah,
1: dulce fa niente.
2: Dulce fa niente.
1: ඔහෙ නිකන් වැටිලා කොතනදලා කොනහ ඉන්නක. කසකසේ ඉන්නක නේද? ඒක දෙයක් තියෙනවා කියලා ඉතාලි ජාතිකය විශ්වාස කරනවා.
2: Ah, okay.
1: මෙහෙම එකකුත් තියෙනවා ඉතාලි ජාතිකයෝ සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම
2: හරි
1: ත්‍රිලට බර
2: හරි
1: වැඩට වැඩිය කැමති නැති ජාතිය.
2: පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා ඒගලන්ගේ.
1: ඒක දන්නේ ඒගොල්ලෝ sweetness of doing nothing මේ dulce fa niente කියන concept එකට මාර ආස ඒගොල්ලෝ.
2: ආ ඔකේ. මේක ෂෝක් වාට ආස.
1: නේද? ඇත්තටම බලපුවාම අපි මේ හෙන ගේමක් ලයිෆ් එකේ දීලා
2: හරි
1: passive income. ඒ කියන්නේ අපි වැඩ කරත් නොකරත් දැන් අපි ඉන්නේ active income සර්. අපි වැඩ කරාපුවම අපිට ගෙවනවා. වැඩට ගිහාම අපිට ගෙවනවා. අපිට බාර දීපේක කරලා ඉවරුනහම අපිට ගෙවනවා.
2: හා
1: හැම එකටම ඉතින් අපි යන්න ඕනේ. අපි නොගියොත් අපිට ගෙවන්නේ නැහැ. වැඩ නොකරොත් සල්ලි එන්නේ
2: නැහැ.
1: එහෙම නෙමෙයි. ඔබට business හදන්න පුළුවන් passive income එන විදියට. ඉතින් ඔබ වැඩ කරත් නොකරත් සල්ලි හැදෙනවා. උදාහරණයක් හදලා හිතන්න.
2: හරි.
1: ඔබ මේ කඩවත අලුත් project එකකින් අපි තම ඔබට සල්ලිත් තියෙන හොඳට අපිට නැතුනට
2: වෙලාවෙම
1: තමන්ට වඩා යමක් කමක් පුළුවන් මිනිස්සු කීප දෙනෙක් තමන්ගේ සර්කල් එක ඇතුළේ ඉන්න ඕනේ. හැබැයි ඒ මිනිස්සුත් මෙහෙම හිතන්න ගත්තොත් ඔයාලට ඒ සර්කල් එකේ ඉන්න බැරි වෙනවා.
2: දැන් මගේ සර්කල්
1: තියෙනවා මගේ ඉන්න ඕනේ. නැති බණේ කතා කරන්න එපා.
2: මම තමයි ලොකුම එක්කෙනා මගේ සර්කල් එකේ.
1: හැම වෙලාවෙම
2: ඔව් ඉතින් මොකද කරන්නේ ඉතින්? මම ගන්න අපේ සර්කල් එක.
1: මේ තමයි මේගොල්ලන්ගේ සර්කල් එකේ හොඳම තියෙන.
2: වට තිනයි.
1: ඩොල්ස් ෆාලියෙත්. ඔර ඩොල්ස් ෆාලියෙත්ද පාරකට වට්ටවත්.
2: Right.
1: Okay. කඩවත ප්‍රයිම් ප්‍රොජෙක්ට් එකෙන් ඔබ ගන්නවා. අපි නිකන් හිතමු. දැන් මිලියන 31 ඉඳලා පටන් ගන්නවා.
2: අපාර්ට්මන්ට් එකක් ගන්නවා.
1: අපාර්ට්මන්ට් ලස්සන අපාර්ට්මන්ට් එකක් හැදෙනවා.
2: හරි.
1: ඔබට ජීවිත කාලේ හිතා ගන්න පුළුවන් සියලුම සැප පහසුකම්. ඔබ ආයෙත්ෙන් හදන්න ඕනේ. ඔබට ලස්සන අපාර්ට්මන්ට් එකක් හම්බෙනවා. පහසුකම් ටික පොදුවේ කියන්නේ මුළු රටේ ලෝක හැමෝටම පාවිච්චි කරන නෙමෙයි. ඒ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක ඇතුළේ ඉන්න ඔබ වගේ හිතන ඔබ වගේ අඳින පළඳින ඔබ වගේ හැසිරෙන ඔබේ thinking pattern එකම තියෙන මිනිස්සු.
2: ඒගොල්ලෝ තමයි ඔබත් එක්ක තකට තක මේවා use කරන්නේ.
1: එක අත්තේ වහන්න පුළුවන් කුරුල්ල සෙට් එකක් ඔබට
2: හම්බෙයි.
1: ඒ තමයි ඔබේ neighborhood එක. Right? That's a very good thing. ගැලපෙන්නේ නැති neighborhoods වල ඉන්නකොට ඊර්ෂ්‍යාකාරයෝ වැඩි, මට වඩා වැඩි තියෙනවා නේද ඊර්ෂ්‍යා වැඩි.
2: කුහකකම් වැඩි.
1: වැඩි. දැන් මේ ඔක්කොම එක වර්ගෙන් සෙට්
2: වෙන්නේ.
1: දැන් ඔබේ අල්ලපු වැටේ ඉන්න neighbor කවුරු වෙයිද?
2: Oh my god.
1: ලොක්කෙක් වෙයි නේ ඒක ඉන්නේ.
2: ඉස්ලා මුණසිංහ වෙයිද?
1: වෙන්න ජීවිතේට වෙන්න.
2: නේ.
1: I think මිලියන 31කින් පටන් ගන්න මේ ප්‍රොජෙක්ට් එක හදලා ඉවර වෙනකොට මිලියන 50 පැනනවා. ඒ කියන්නේ වටිනාකම. ඔබට මිලියන 50ක් කියන්නේ ඔබ දැන් ගිල්ල සල්ලි ගෙවුවා නම් 31 එකකට.
2: හරි.
1: 31 තමයි ඔබේ ගාන. හැබැයි හදලා ඉවරනකොට මිලියන 50ක් මිලියන 60ක් වෙලා. හැම අවුරුදු 4කටම සැරයක් අපේ property values double වෙනවා කියන එක දැන්
2: ඒක සත්‍යක්.
1: ඒක සත්‍ය බොහොම කටුකයි වෙන්න පුළුවන්. නමුත් මෙතනදී මම අරගෙන සත්‍යක.
2: ඔව් ඒ සත්‍යයට අපි මූණ දෙන්න ඕනේ. ඒක වෙනවාමයි. හරිද?
1: හරිද?
2: ඉතින්
1: මේවා ඉතින් මේවා අපි කිව්වට හැමෝම ඔවා කියන්නේ නැහනේ ඔබට.
2: ඔව් නැහැ කියන්නේ.
1: ඉතින් හිතන්න අන්න ඔබ අරන් දාන ඔබේ තියෙන සල්ලි වලින් අපාර්ට්මන්ට්
2: එක. හා
1: හැදිලා ඉවර වෙනවා.
2: හා
1: අවුරුදු 4 යනකොට වටිනාකම දෙගුණ වෙනවා.
2: හරි.
1: දැන් ඔබ මොකක්වත් වැඩක් කරාද එතනදී?
2: නැහැ.
1: නැහැ. ඔබ නිකන් හිටියා. ගාන වැඩි වුණා. අන්න passive income
2: එක.
1: දැන් ඔබ 31කට ගත්ත එක 60ට විකුණලා දානවා. ඔබ ඒක පදිංචි වෙන්නේ නැත්තම්. නිකම්ම සල්ලි වල ඔබ වැඩ කළා නේ. ඔබ පටන් ගන්නවා පොඩි cafe එකක්. ඔබ පටන් ගන්නවා මොනහරි චුටි රෙස්ටෝරන්ට් එක.
2: හරි.
1: තම මොකක් කරේක. කෙනෙක් වැඩ කරනවා මෙහෙම වෙනවා. ඔබට ඔබ රෑ නිදාගෙන ඉන්නකොටත් ඔබට සල්ලි හම්බෙනවා. ඔබට සල්ලි වැටෙනවා. ඔබ රත්තරන් අරන් දානවා. ඒක ගණන් වැඩි වෙනවා කාලෙකට. ඔබට නිකම්ම සල්ලි වැටෙනවා. සල්ලි වැඩිනවා. සලසල ගාලා සද්දෙහෙන්නේ නැති වුණාට.
2: හරි කොළණි වැටෙන්නේ. සද්දෙන්නේ නැහනේ
1: කොළවට. සල්ලි කොළ වැටෙනවා. සල්ලි කොළ වැටෙන්නේ.
2: තලන් තලන්
1: කාසි වැටෙනකොට වැඩක් නැහැ. සලබල කරනවා.
2: ඒ නෝනාවරුනි වහතුරුනි.
1: පින් වලට වැටෙනවා නයි කාසි වල නැහැ.
2: Yes.
1: අන්නේ වගේ පැසිව් ඉන්කම් දෙක තුනක් තියෙන මිනිස්සෙක් වුණා නම් ඔබට ඔබටත් දවසක තේරේ
2: ඩෝල්සේ ෆානියෙන්ටේ
1: ද ස්වීට්නස් ඔෆ් ඩුයින් නතින් කියන කැටගරියට ඔබට වැටෙන්න පුළුවන්. කපුල් දෙක උඩ දාගෙන උදේට නැගලා කෝපියක් හදාගෙන හුලම් පාරක් වැදිලා ඉන්නවා. තරමත් ගසගස.
2: ඔව්.
1: ඔළුව කසකස.
2: නහය කරගර නේ.
1: නහය මොකද කරන්නේ?
2: ගසගස.
1: මොනවද බම් මේ කියන්නේ? ඕන් ඉතින් කවදාවත් ඉතින් මේ කැටගරියට එන්න බෑනේ.
2: ඉතින් ඩෝල්සේ ෆානියෙන්ටේ.
1: ෆනියන්තේ මක්තමගෙන් අහගන්න එපා ෆනියන්තේ
2: මට කොහොමද ෆ්‍රයිඩේ ඩේ වගේ තමයි
1: ඩොල්ටි ෆනියන්තේ
2: ඩොල්ටේ ඔ
1: ඒක ඉතින් ඒක ඔබට ගන්න ලැබෙන්න කියලා මම අවංකෙන් ප්‍රාර්ථනා කරනවා
2: හරි
1: කතා කරන්නකෝ ප්‍රයිම් ප්‍රොජෙක්ට් එකෙන් ගරන් දාන්නකෝ
2: 13:22 ට ගන්නකෝ කෝල් එකක් අදම
1: ඕවැ වටිනාකම ඔබට තේරෙයි පස්සේ මිනිස්සු කියන්නේ මම මේ දවස්වල මම මේක 50000 ගානේ බං ගත්තේ දැන් මේක දැන් 135ටත් යනවා
2: යස් කොහොමදනේ
1: එතකොට දෙනවා අපිට අපිට මොකද දෙන්නේ හෙයියෝ අපි ගත්තේ නෑ
2: හෙයියෝ ඩොල්ෆි ෆානියෙන්ටේ
1: ෆානියෙන්ටේ නෙමෙයි බං ඩොල්සේ ෆානියෙන්ටේ
2: සතියන්තේ හරි
1: ඊට හොඳයි සීත සතියන්තේ අතර
2: තව මම ඕගලන්ට එකක් කියන්නම් පැසිව් ඉන්කම් එකක් ගන්න එක හරිද ඒක තමයි
1: තමන්ට ගැළපෙන්නේ නැති සපත්තු දාන්න යන්න එපා. තමන්ගේ සීමාව ඉන්න.
2: මගේ සීමාව
1: විතරයි. මම 41 අඳින්නේ. ඔයා 41 නෙමෙයිනේ සපත්තු.
2: මම 42.
1: කාට හරි ඔය රට කියලා එනකොට හොඳ සපත්තු කුට්ටමක් ගෙනත් දෙන්න. හිතුනොත්. 41.5 පුළුවන්.
2: 42 මම.
1: පොලපත් දෙකක් අපල දාන්න. 42.
2: දැන් ඕගලන්ට හිතෙනවා.
1: 42ද? ඕ මහා යෝද කකුල්නේ තියෙන්නේ.
2: 40ද මන් දන්නේ අනේ මන් දා.
1: පාත්ත කකුල්. මේ වගේ කකුල්. කොලපත් වගේ.
2: අර දිගයිනේ මම උසයි දිගයි අතපය දිගයි කකුල් දිගයි.
1: ඔයාගේ උසයි වගේ දිගයි පළල අපි දැකලා තියෙනවා හරිද? කාල කතා කරන්න එපා. උත්තර ලොකු කකුල් දිනවා කියලා මමත් දැනගත්තේ මේ අවුරුදු ගානක්. නෑ නෑ
2: නෑ මගේ. 20
1: මීටර ටයිල් එකක් වැහෙනවා කකුල. කකුල් දෙකෙන් ගල් රෝලක් ගිල්ලද උත්තර ලොකුනේ ඕ.
2: පැතලි වෙලා දිග වෙලා. පොඩි ගල්
1: පොතු වගත. වාඩ කිමි දෙනකොට එහෙම අර ෆින්ස් ඕනේ.
2: ඕනේ.
1: ඔය කකුල් දෙක ඇති.
2: අරවින්ද, දැන් අපි ඔයගලන් රාජසේවකයෝ නම් අපි කියනවනේ ඔයගලන්ට උපහාර දක්වන්න DPMC ක ලෑස්තිලා ඉන්නවා කියලා. දැන් ඔබ ජොබ් එකක් කරනවා. හැබැයි ඔබ ආසයි අමතර ආදායමක් ලබා ගන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඔබට ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා DPMC එකෙන්. ඩේවිඩ් පීරිස් එකෙන්. ඒගොල්ලෝ කියනවා රාජසේවකයන්ට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා. ඊට පස්සේ වීගෝ එකකට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා.
1: දැන් ඔබට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් අපිට වඩා ගොඩාක් අඩුවෙන් අරගෙන 125,000ක් අඩුවෙන් අරගෙන ඔබ මොකද්ද කරන්නේ?
2: 160,000ක් චෙතක් එකකට.
1: ආ 160,000ක් චෙතක් එක ස්කූටර් කරගෙන මොකද්ද කරන බිස්නස් එක කියලා හිතනවද?
2: ආ මොකද්ද කරන්නේ? හිතන්න බලන්න.
1: ටූටි ඩිලිවරි බිස්නස් එකක් කරන්න.
2: ටූටි
1: පාර්සල් ගෙනියන්න.
2: ඕකේ.
1: ඒවට ප්ලට්ෆෝම්ස් ඕන තරම් ලංකාවේ තියෙනවා. ඔයාලා තියෙන එක ලියාපදිංචි ඉන්නේ බයික් එක තියෙනවනම්. ඒ නැතත් ආසනද ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ වැඩට යන්න. ඉතින් හැමදාම බස් එකේ තෙරපිලා හිර වෙලා
2: ගුලි වෙලා නේද?
1: ඔව්. ඇදලා පැදලා තදට ගියත් ස්කූල්ට යනකොට 7:00 තියෙනවනේ.
2: ඒ නිසා ආසනද තවන්ටම කියලා නේද?
1: දැන් හිටි ගමන් මම්මගේ චෙතක් එකේ කියනවා.
2: ආ
1: මම මේක මාර ෆන් එකක් ගන්නවා ඉඳ හිටේ කියන එක.
2: ඔෆිස් එකේම චාර්ජ් කර ගන්නවා.
1: මේ බෝතලේ ඔය පැත්තට කිලෝ දෙකක් බරයි මේ
2: අපි කතා කරන්නේ චෙතක් ගැන කතා කරමින් සිටියේ
1: ඊට පස්සේ ඔබට හිතුනොත් එහෙම නැහැ මම ගන්නවා පෙට්‍රල් ගහලා දුවන බයික් එකක්. රුපියල් 85000 දක්වා. බජාජ් ඕනම බයික් එකකට 85000 දක්වා බයිකෙන් බයිකට වෙනස් වෙයි.
2: හරි.
1: ඔබට කෑෂ් ඩිස්කවුන්ට් එකේ වෙලේ හම්බෙනවා. රාජසේවකෙක් වෙන්න විතරයි ඕනේ.
2: 160000
1: ගාන අඩු කරගන්න චෙතක් එකකට ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක ළඟ. ඔබ රාජසේවකෙක් ඇක්ටිව් රාජසේවකෙක් වෙන්න විතරයි ඕනේ.
2: ඊළඟට වීගෝ එක ගැන මතක් කරන්න.
1: වීගෝ ඉලෙක්ට්‍රික් 3-wheeler. ඒකනම් බිස්නස් මොඩල් එකක්. ඒක යන එන එක ගෙදර දොර වැඩ ටික කරගන්න එක විතර නේ. හයර් දුවල මොන සල්ලියක් හම්බ කරන්න පුළුවන්.
2: Yes.
1: ඔයා ගැන සමහරලාට මම අත දාන 3-wheeler එකේ සෙනග යනවානේ.
2: ඔව් එහෙම තමයි.
1: එහෙම තමයි. අත දාන 3-wheeler එකේ සෙනග යනවා. මම කල්පනා පුදුම හයර් යමන්නේ මේක.
2: ආ ඒකනේ.
1: මට හිතනවා මදි මේ තියෙන හරියක් මදි. ඔයා ගැන 3-wheeler yard එකට නම් 3-wheeler එකක් හොයාගන්න බෑ. නෑ සර් මේ හයර් එක බුක් කරලා තින්නේ මේ. එයා එනකන් ඉන්නේ. ඒ වගේ. හොඳ බිස්නස් අයිඩියා. කිය කඩු කරනවාද ඒකට
2: 125000ක
1: ඩිස්කවුන්ට් එකක් අම්මිනා රාජ්‍ය සේවකෙක් වීම නිසා ඔබ වෙන කිසිම දෙයක් ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා.
2: දැන් බලන්න වීගෝ එක ඕගලන්ට ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකෙන් චාර්ජ් කරගන්න පුළුවන්.
1: පුළුවන්.
2: කිලෝමීටරයක් දුවන්න රුපියල් 3යි වියදම් වෙන්නේ.
1: මේ දැන් මෙච්චර වැඩි වෙච්ච ලයිට් බිල් ඇතුලේ
2: ඈ. Yes මේ සිචුවේෂන් එකේ.
1: ඔව්. ඒ ලයිට් බිල් පිට
2: කීයක්ද මන් දන්නේ?
1: නේද?
2: නේ.
1: ලයිට් බිල් හතරන්න ඕනේ නේ. අර ඉස්සරම කියපු දේ අඩු කරොත් හදිස්සියම.
2: හරි. එහෙනම් හිතින්නේ.
1: පටන් ගන්නම කාල කරලා 30 ගණන් විතර එහෙම දවසක එහෙම අඩු කරොත්
2: ඉතින් හිතන්නකෝ.
1: කිලෝමීටරකට වියදම් ගණන තව අඩු වෙයි. අනිය මාර්ථය සම්භාව්‍ය ක්‍රියා.
2: වෙයි වෙයි වෙයි.
1: වෙයි වෙයි වෙයි. දෙයි දෙයි දෙයි.
2: දැනට කොහොමුණත් රුපියල් 3යිනේ යන්නේ.
1: දැන 3යි. මෙච්චර ගල්ලත් 3යිනේ යන්නේ. ඉතින් මේවා ගැන ඔබ දැනගන්න ඕනේ. අපි වගේ මෙහෙම ලෝස් නැතුව හැම මේව කොහොම කියලා දුන්නට
2: හරි
1: ගොඩක් මිනිස්සු මේවා කියන්නේත් නැහැ. ළඟමින් ඔබේ රාජසේවයේ වැඩ කරන අල්ලපු තැන පුටු ඉන්න මිත්‍රයා සමානට දැනටත් අරගෙනත් ඇති.
2: ඔය
1: සද්ද වහලා වැඩි කතා නොකර පිට්ටු කාලා වගේ ඉන්නේ ඒ නිසාත් වෙන්නේ නැති.
2: අනිත් එක චෙතක් එකක් ගත්තම සද්දිකුත් නැහැ නේ. ඉතින් හොරෙන්ම වැඩට එනවත්
1: ඇති. කියලාත් වැඩක් නැහැ වල.

0: ඉතින් ඉතින් රාජ්‍ය සේවකින් ඔබට ආස හිතුණාද දැන් මේක මේක බයික් එකක් හරි මොකක් හරි හැම ඔච්චර ඩිස්කවුන්ට් දෙන එකේ ගන්න මේ නම්බරයට කතා කරන්න
1: 0111 4 700 600

0: Bayu naik.
1: හරි
0: දැන් හැමෝම අහනවා අර වින්ද
1: සරසන්ද බිම්ම වැටුණා මොකද්ද ඒක කියන වචන මන්නලක මන්නලක මොකද්ද
0: සරසන්ද බිම්ම බැලුවා දන්නේ වචන ටිකන ලස්සනයි හැබැයි නේ ඒක කියුට් යා කියන විදිය
1: මම මුලින්ම එක ටැමිල් සින්දුවක්
0: කියන්නේ එල්බඩි යන් ඒ ස්ටයිල් එකට ගිහිලා තේනනේ හරි කියුට් වොයිස් එකක් තියෙන හරි මේ අපි හච් 15 ගැනමයි කතා කරන්නේ හච් 15 ගැනමයි කතා කරන්නේ කීප දෙනෙක්ම ඊයේ දවසේ මගෙන් ඇහුවා ඇයි හච් 15 මං කිව්වා
1: ඒක විතරයි දීලා
0: තියෙන්නේ නෑ නෑ මම මේක සත්‍ය බොහොම කටුකයි
1: සත්‍ය බොහොම කටුකයි ඒ විතරයි දීලා තියෙන්නේ
0: නෑ
1: ඒක විතරයි තමයි දීලා තියෙන්නේ ඒ වුණාට ඒගොල්ලන්ගේ තියෙන සියලුම ආරංචි වලට වඩා
0: yes
1: මිනිස්සුන්ට වැදුණු ආරංචිය තමයි මේක
0: අනිවා
1: දැන් මෙහෙමනේ වෙන්නේ අපි මේක කියපුව ගමන් ඔබ මේක කරන්නේ නෑ අපිට තියෙන යුතුකම තමයි ඔබට කණක් ඇහෙන්නේ නැති වෙනකම් මේක කියන්නේ.
0: එතකොට ඔබට
1: මේ මොන කරදරයක්ද මේ කියලා ඔබ යනවා මේක දාගන්න. ඒ දාලා තිවරයක්ද? අපි පහුවෙන්ද උදේට ආයි බලක්.
0: හැබැයි එතකොට ඔබට සතුටුයි. මොකද ඔබ ඒකෙන් පළක් ප්‍රයෝජනයක් අරගෙන රුපියල් 1199 එකට ඇප්ස් 15 එකට unlimited data අරගෙන ඔබ සතුටින් ඉන්නේ.
1: එහෙම ගත්තා කියලා කියන්නේ
0: අබ

0: වෙනකොට ඔයා කියන්නේ යක්කෝ වගේ. අපේ තාත්තා හැම කෑ ගහනවා, අම්මා කෑ ගහනවා. මමත් ගේ ඇතුළට ගියා විතරයි මටත් කෑ ගැස්සෙනවා. මොකද රස්නේ දරන්න බෑ අරවින්ද. අපි ඒසි දාලා දාලා ඒසි බිල් එකයි ඔක්කොම කරන් බිල් එකයි
1: තාත්තට කෑ ගැස්සෙනත්තේ ඒසි එක නිසායින බිල් දකලා
0: වෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. ඔයා දන්නවද උණුසුම වැඩි වුණාම ආතතිය වැඩි වෙනවා, ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, කේන්ති යනවා. අපි ආසයි පොඩි නිකන් සැහැල්ලුකමකින් පොඩි සීතලක පොඩි කූල් එකක ජීවත් වෙන ආස මිනිස්සු අපි. ඇයි මේ පෝරණු වල ජීවත් වෙන්නේ නේද? මෙච්චර ප්‍රොඩක්ට්
1: ටොප් එකක් දාලා ගයක් කියලා හැදුවද පෝරණුවක් ඔබ? දැන් මොකද කරන්නේ? ඒකේ පාන් පුච්චන
0: පාන් නෙමෙයි ඔබ පිච්චන්නේ නේ? දාගන්න බ්‍රෝ.
1: දුක් විඳින්න එපා. ලංකටයි ලඳුනලා දුන්නා. ඒගොල්ලෝ කොච්චර දේවල් කරාද කියන්නකෝ.
0: හරි ඔකේ.
1: අවුරුදු ගාණක් භාගවිත මේ ගැන ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ.
0: යස් ඒකනේ.
1: වරදින් නැති, නැවත කරන්නේ නැති.
0: ඕ.
1: කී වතාවක් වැරදි වැරදි කරන්නේ නැද්ද? ඒ කරලා ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට ගන්නවා. ලෝකේ පිළිගත්තු ස්ටෑන්ඩඩ් එක පවා පහු කරගෙන යන ලෙවල් එකේ ප්‍රොඩක්ට් එකක් හදලා තමයි ඒගොල්ලෝ මාකට් එකට එන්නේ. ජයග්‍රාහී ලීලාවෙන් සිනාමුස මූණින් ලංකටයිල් මේ එන්නේ නත්තල් සීය.
0: මේ එන්නේ කූල් රූෆ් ටොප් ටයිල් හිස මත දරාගෙනයි ලංකා ටයිල්ස් මේ එන්නේ.
1: හිස මත දරාගෙන මොකදරන්?
0: ලස්සනට කතා කරමු
1: අරින්ද. මම ලස්සනට කතා කරනවා කියලා ඔළුවේ ගහගෙන ඉන්නේ නැහැ නේද කූල් රූෆ් ටොප් ටයිල්.
0: හරි හරි.
1: කූල් රූෆ් ටොප් ටයිල්. ලංකා ටයිල් අනබිභවනීය සාඩම්බර නිෂ්පාදනයක්.
0: අතුරන්න.
1: අතුරන්නේ.
0: එහෙම තමයි කියන්නේ ටයිල් අල්ලන්න. ටයිල් අල්ලන්න.
1: අල්ලන්න. අල්ලලා අතන්.
0: අතුරන්න.
1: රූෆ් ටොප් එකේ දාගෙන ඔය ප්‍රශ්නේ ඉවරයක් කරගන්න. One time cost. නැත්නම් ඔබ හැමදාම ලයිට් බිල් ගෙවනවා AC දාන්නේ.
0: ඔව්.
1: මේක දාගන්න. AC off කරේ හැකි.
0: මේ. යා.
1: ලයිට් බිල් ඔබේ මිතුරෙක් නොවේ. ලයිට් බිල වෙන කාගෙන මිතුරෙක් අපේ මිතුරෙක් ගන්න නෙමෙයි ලයිට් බිල්.
0: ජීවිතේටම අපේ නම් මිතුරෙක් වෙලත්
1: නැහැ. One time cost එකපාර අතුරන්න ඔබේ රූෆ් ටොප් එකට ගෙදරම තියෙන රස්නේ. එදායින් පස්සේ නිට්ටාවට ඉවරයි කියන තැනට එන්න.
0: ඕකේ අරවින්ද, ඊයේ මම පාන්දර 2 වෙනකන් කියෙව්වා ඔබට නිින්ද යන්නේ නැති හේතු කියලා පොතක්. මම ඉවර වෙනකම් 2.
1: පළවෙනි හේතුව තමයි පොත කියවෙන කොතර.
0: 2 වෙනකන් නිින්ද කියන.
1: මට මේ දැන් මම හරි වාසනාවක් මට හොඳු නිින්ද යනවනේ.
0: අන්න මගේ මූණ
1: සම්පූර්ණ. අලුත් මැට්‍රස් එක නිසාද වෙන්නත් ඇති.
0: නෝ වෙන්න ඇති අරවාරිස නිින්ද කියන. අනිතික වයිෆ් කිනෝ හරියට කියන්නේ දඟලනවලු, නිදා ගන්නට ගොරවනවලු, දඟලනවලු, ගැසි ගැසි ඇහැරෙනවලු. මට වයිෆ් කියනවා මේ කතා කරගෙන බලන්න. හලේ නංගි.
1: ඔයදන්න ඉතින් හම්බුනාම මං ගැනද කතා කරන්නේ?
0: ඔව්, තේවානි අපේ පොදු සාධකේ. මගේ ප්‍රෝග්‍රෑම් පාට්නර්, අනිතික මගේ බොස්, මගේ ආදරණීය අයියා, මගේ රත්තරන් අයියා ඔයා. එතකොට එයාගේ ආදරණීය හස්බන්ඩ්, එයාගේ ජීවිතය, එයාගේ ලයිෆ්
1: එක. ඇල්වත්ත බටර් ඕන්නේ මේ ඇති.
0: ඉතින් මට කියනවා හලේ නංගි ඒ අපේ මිනිහා රෑට වඩික පටුන නටනවා වගේ දඟලනවා, දඟලනවා, නිදා ගන්න. ඉතින් මං ගගටි අක්කියනවා විස්ස. දැන් මං හිතන්නේ අක්කිටත් ඇත්තට හොඳට නිදා ගන්න පුළුවන් ඇති. ඔයා වැඩිය දඟලන්නේ නැතුව ඔයාට රෑට ගැස්සිලා ඇහැරෙන්නේ නැතුව කෑ ගහයිලා බය වෙන්න එතකොට හොඳට නිින්ද යනවා. ඒකට හේතුව අරවින්ද කියන්න. ඒකට හේතුව කියන්න ප්ලීස්. Come on.
1: Valentino Italy Metro එකක්.
0: Yes.
1: ගන්න මං වාසනාවන්ත වුණා. මම එක මං ඩිසයිඩ් කරා. මම පාවිච්චි කර කර හිටපු මෙට්‍රස් එක විසිකලා දාන තරම් හේතුවක් තිබුණේ නැහැ. ඒකේ නින්දයක් නැති හේතුව මිසක්.
0: ඒත්
1: හොඳ මගේ තිබිච්ච මෙට්‍රස් එකක්. හොඳ ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක්. ඔයාගෙන් මම ක්‍රෙඩිට් කාඩ්ඩෙන් ගත්තේ මාස 12ක් ගෙවලත් ගත්තේ.
0: ගෙවලා ගත්ත මෙට්‍රස් එකක්. හරි.
1: හැබැයි මම හිතුවා අච්චර ගෙව්වා, මෙච්චර ගෙව්වා. ඒක නෙමෙයි. කොච්චර ගෙවලා හරි වැඩක් නැහැ නේ, නින්දයක් නැහැ.
0: නේකනේ.
1: ඉතින් මම කල්පනා කරන්නේ මොන දේට ආයෝජනය කරත් වැඩක් නැහැ. දෙයෝ දීපු දායාදය මට නැත්තම් නින්ද.
0: යස්.
1: මිනිහෙක් පැය 8ක් නිදා ගන්න ඕනේ. එහෙම නිදාගත්ත මිනිහෙකුගේ තියෙන එනර්ජිය ඔය බාගට කුකුල්ලු වගේ නිදා ගන්න පොරවල්ලට නැහැ.
0: යා.
1: මේ මිනිස්සු වයස යනවා බලන් ඉඳද්දි ඔබේ නින්ද අඩු වෙනවනම් ඔබ වයස යනවා. පුදුම විදිහට වයස පෙනුමක් එනවා.
0: හරිට හරි.
1: ඔබේ ඉන්ටර්නල් ඕගන්ස් පවා ඔබට වඩා ඉක්මනට වයසට යන්න ගන්නවා. දුර්වලතා ඇති වෙනවා. ඔබට ඕනේ එහෙමද? ඔබට ඕනේ නිකන් 30 50 60 70 පෙනුමක් දෝනේ. ආ එහෙනම් මෙට්‍රස් කර. එහෙනම් ඔය කොහෙර ගමන්නේ?
0: ඔය
1: ඉන්න නිදාගත්තත් එකයි නැතත්. හොඳ පැය 8ක නිින්දකට වයස යන්න යන්න පැය 8ේ නිින්ද බොඩි එක මාරු ජීටිල්ලන.

0: ස්ටාර්ට් ඒලි ඔබට හුඟක්කල් යං ලුකින් චරිතයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔබ නිදාගන්න හැබිට් එක පැය 8 හැබිට් එක හිතන්නක අවුරුදු 25න් විතර ඔබට පටන් ගන්න පුළුවන්. ඔබට බැරුණා කමන්නේ ළමයට හරි මේක දෙන්න.
1: ඕ ඒක හරි.
0: ළමයට කියලා දෙන්න. නිදාගන්න එකේ වැදගත්කම. අපේ මේ ඔළු නරක් කරලා තියෙන එක එක්කෙනා එක එක කතා කියලා. ඒ පැයට නිදා ගන්න ඕනේ. ඒක ඇවිල්ලා නැචරල් රික්වයර්මන්ට් එකක්. ඒක ඕවර්රයිඩ් කරන්න අපි පොරවල් නෙමෙයි. ඔක්කොම කන්ට්‍රෝල් කරන්න බෑ ඔබට.
1: ඕ ඒක.
0: පැයට නිදා ගන්න ඕනේ මිනිහෙක් නම්. ඒ මිනිසුන්ට දීර්ඝායුෂ තියෙනවා. ඒ මිනිසුන් ලෙඩ අඩුයි. ලෙඩ පෙනුම අඩුයි. පැයට නිදා ගන්න මිනිස්සු වයසට යනවා අඩුයි. හැබැයි ෆන්ක්ෂනල් මැට්‍රස් එකක් හොයාගන්න. නිකන් මොකක් හරි මැට් එකක් ගත්තට එහෙම ඔබට නිින්ද යන්නේ නැහැ. යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කලම්බෝ 7 වල
1: තියෙනවා.
0: එතන ගොලන් ෂෝරූම් එකට ගිහිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න. ආ මට ඔබට ස්තුති කරන්න පොඩි කාරණාවක් තියෙනවා. පහුගිය දවස්වල පැවිදි එක්සිබිෂන් එක.
1: ABMICH එකේ තිබ්බ.
0: අපේ ආරාධනාව පිළි අරගෙන අති විශාල පිරිසක් ඇවිල්ලා තුණා මෙට්‍රොස් එක එක්ස්පීරියන්ස් කරන්න. මං හිතන්නේ ඔබ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. Thank you very much. Dolce Gabbana. දැන් මොකද මම මේ ඒකනේ.
1: මලියාගත්ත.
0: Dolce Far Niente.
1: Dolce Far Niente.
0: හරිද?
1: සර්පෙන්ටේ.
0: හරිද? සර්පයක් කියන මොකද? පරෙන්ති සර්පෙන්ති.
1: පරෙන්ති
0: සර්ප. නෑයෝ සර්පේ. ඒක වෙන්නේ. හරි?
1: හරි හරි.
0: මතක මොකද මෙට්‍රස් එක නම?
1: Valentino Italy.
0: Valentino Italy. මෙට්‍ර ಜಾති ගණනාවක් තියෙනවා. ඔබට නිින්ද යන්නේ නැති හේතු එකින් එකට උත්තර බඳින්න පුළුවන්. සුබ නිින්දක්.
1: Good night.

0: පිරෙන්න සියත.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රි රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක් වෙළඳ පොලේ
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
4: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
6: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.114700550 අමතන්න
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
12: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා UK, Australia, Malaysia, or Russia, විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132,000 NIBM The City University, the place to be.
13: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. Sita හදවත් දිනෝ හිතවත්කම.
14: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
15: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aika Ekai Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
16: Arigye, Harimata Nata Gihinda. LOLC Eke Nilon Negatthi.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන.
19: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
20: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
21: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. Milan
1: Pasta. අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
4: ඉතින් කන්නාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.3.
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත්
3: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
6: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
7: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
11: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: 98.2 98.4 සියතා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: ඔයා දන්නවද ඩියුලක්ස් කියන එකේ තේරුම?
2: ඩියුලක්ස්
1: මම අහලා තියෙන විදිහට ඩියුලක්ස් කියන එකේ තේරුම ඩියුරබිලිටි ඇන් ලක්ෂරි.
2: හා ඕකේ.
1: ඩියුලක්ස් දැන් ඩියුලක්ස් එකෙත් අපි ගත්තම හැමෝම ආසයි ඩියුලක්ස්.
2: නෝ.
1: සමහර අය නම් කියනවා ඩියුලක්ස් හොඳයි ඉතින් චුට්ටක් කනන් මොකද කියලා. හැබැයි ඔබ ළඟදී ඩියුලක්ස් ගැන චෙක් කරාද? ඩියුලක්ස් ඔව් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඩියුරබිලිටි අපි කරන වැඩක පැවැත්ම ඉතාම වැදගත්නේ.
2: හරි.
1: සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා අද අපි ගන්නවා පාවිච්චි කරනවා සතියක් යනකොට ආයි අපිට ඕන වෙනවා. තව සතියක් යනකොට ආයි ඕන වෙනවා. එහෙම එකක්ද? ඔන්න ඔබ ගන්නවා පාවිච්චි කරනවා ආයි අවුරුදු ගානකට පැත්ත බලන්න ඕනේ. කොයි එකද හොඳ ඔබ හිතන්නේ?
2: කාලයක් පාවිච්චි කරන්න තියෙන එක තමයි හොඳ.
1: ඩියුරබිලිටි.
2: Yes.
1: ඉතින් ඔබ චුට්ටි ගානක් වැඩිපුර ගෙවන්න සිද්ධ වුණත්
2: හරි
1: ඔබ ගෙවන්නේ දීර්ඝ කාලීන මානසික සැනසීමට.
2: ගණන් හදලා බැලුවොත් ඔබට දැනෙයි මොකක්ද වාසිය කියලා නේද?
1: ඔබට පාඩුවේ ඉන්න ඩොල්සෙෆා නියන්ත්‍රණය කරන්න පුළුවන් ඔබට. පාඩුවේ කකුල් දෙක උඩ දාගෙන ඉන්න පුළුවන්. ආයමත් ඒක දිහා ඔබ බලන්නවත් ඕනේ නැන්නේ.
2: හරි නියමයි.
1: ඒක තමයි ඩියුරබිලිටි වල වැදගත්කම. ඩියුරබිලිටි නැති ප්‍රොඩක්ට්ස් අපිට ගන්න පුළුවන් බොහෝම අඩුවට. සත්‍ය බොහෝම කටුකයි පින්වතුනි. සත්‍ය බොහෝම කටුකයි. ඇහෙන්නේ මම hina වෙනවා මිනිස්සු ඇහෙන්නේ.
2: පොඩක් hina නේ පොඩක්.
1: අස්කල්ලා දානවා.
2: ඒක පල්ලෙහාට ගිහිල්ලා. සත්‍ය බොහෝම කටුකයි පල්ලෙහාට
1: වෙයි. සත්‍ය බොහෝම කටුකයි නෙමේ හරියට කල්පනා කරන මිනිස් මාත් එක්ක වැඩක් කරද්දි.
2: හරි.
1: මම මේ ෂෝ එකේදී මේ විහිළු කළා මෙහෙම නිකන් ඔය විනෝදෙන් වගේ හිටට
2: දන්නවනේ. මවත්තේ මම මේ ෂෝ එක ඇතුළේ විතරයි මේ විනෝදේ hina.
1: මේ විනෝදේ අරව මේවා.
2: එළියේදී
1: එල්ලලා දෙන්නේ. අද අපි කතා කරමු.
2: ඕකේ.
1: ඩියුලක්ස් ලගේ aquatic තාක්ෂණය ගැන.
2: aquatic
1: aquatic
2: ආ ඕකේ.
1: aquatic වතුරත් එක්ක ගේම ඉල්ලන බහඬ තියෙන ඒගොල්ලන්ගේ. වතුර කියන්නේ මිතුර තමයි මිනිසාගේ.
2: හරි.
1: නමුත් වතුර බිත්ති වලට ඉරුවහම ඒක මිතුර වෙන්නේ නැහැ මිනිහාගේ. මිනිහාගේ අතුර වෙනවා එදා.
2: yes.
1: දැන් අපේ කොච්චර තියෙන අපේ බිත්ති තියෙනවා යන්තම් කොටවහලකින් යන්තම් ආවරණය වෙන. නමුත් තද වැස්සකට තෙමෙනවා.
2: හරි.
1: මං හරිද?
2: හරියට හරි.
1: ඊට පස්සේ තව ඒවා තියෙනවා තාප්ප වගේ. අයියෝ කතා කරලා වැඩක් නැහැ. කෙලින්ම ඉතින්
2: තෙමෙනවා
1: නිරවරණ.
2: yes.
1: අපේ ගෙවල් වල උනත් තියෙනවා බ්ලයින්ඩ් වෝල් එකට එහෙම වහලයක් ගහන්න යන කවුරු. එහෙම් පිටින්ම තෙමෙනවා.
2: තෙමෙනවා. yes.
1: මොකද වෙන්නේ? සිහින් නිරතලුම් තියෙනවා ඔය කොච්චර ඔය සිමෙන්ති වලින් කරත්.
2: හරි.
1: මිනිස්සුනේ කරන්නේ.
2: ඔව්.
1: ඉතින් මේ වතුරින් වතුර කාලයක් තිස්සේ කාන්දු වෙලා මුලදි එළියෙත් කාලයක් යනකොට බිත්තිය සම්පූර්ණයෙන්ම තෙත බරිත වුනහම ඒ ටික ගේ ඇතුළටත් එන්න පටන් ගන්නවා. ඒ වගේ ගෙවල් වල අර භූත දෝෂ වගේ හැමදාම මතුවෙන පැල්ලම් තියෙනවා. ඒ මිනිස්සු හූරනවා, ඒ මිනිස්සු ආපහු හුණු ගානවා, ආපහු මොනවා හරි තින්ත ගානවා,
2: ස්ටිකර්ස් මොනවා හරි ලොකු මේවා අලවනවා.
1: භූත දෝෂයක් වගේ අර කොළපාට කළුපාට පැල්ලම බිත්තිය මතුවෙනවා. ඔයා ගිහින් බලන්න ගෙවල් 100කට අඩුම තරමේ 50කවත් ওই ප්‍රශ්නේ තියෙනවා.
2: ගොඩක් මිනිස්සු ඒක ඉස්සරහ හිටගෙන තමයි කතා කරන්නේ. කවුරුද ආව මේක වහගෙන?
1: ඔබ මොන සෙල්ලම දැම්මත් ගෙදරට එන මිනිස්සු ඉස්සෙල්ලාම නොටිස් කරන්නේ. ඔබ අත්‍තර මාංශ වෙලා හදපු ගෙදර නෙමෙයි.
3: බිත්තියේ පැල්ලමක් ඇවිල්ලා නේද?
2: අයියෝ.
1: ඒ තමයි පළවෙනියටම නොටිස් කරන්නේ.
2: ඕකේ.
1: අද අපි කතා කරන්නේ ඩියුලක්ස් aquatic තාක්ෂණයෙන් එන ඩෑම්ප් ප්‍රොටෙක්ටර් කියන එක. ඩෑම්ප් කියන්නේ මොකද්ද? තෙත බරිත කියන එක නේ. ඩෑම් තෙතයි. ඩෑම් ප්‍රොටෙක්ටර් ගැන තමයි අද අපි කතා කරන්නේ.
2: yes.
1: මේක ඔබේ ගෙදර බිත්ති වලටම හදපු. මමත් කැමති නැහැ ප්‍රොඩක්ට් එකක් 10ක් ධාති කරන්න හදනවට. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත. එක වැඩක් හරියට කරන ප්‍රොඩක්ට් එකක් තිබුණාම ඇති. ඒකෙන් අරකත් වෙනවා මේකත් වෙනවා අන්ජනුත් බලන්න පුළුවන්.
2: කෑමු
1: යන්නත් පුළුවන්. වහලට ඉල්ලන්නත් පුළුවන්. කොට්ටයට තිදාගෙන නිදාගන්නත් පුළුවන් වගේ ප්‍රොඩක්ට්ස් මම එච්චර ලොකුවට
2: විශ්වාස
1: කරන්නේ නැහැ. ඉතින් මේ ඩියුලක්ස් aquatic dam protect එකේ තියෙන විශේෂත්වයක මම පටස්කාලා ඔබට පොඩි කැප්ෂන් එකක් දෙන්නම්.
2: හරි.
1: මේක බොහොම නම්‍යශීලී. මේක බොහොම ඇදෙන සුළු නම්‍යශීලී ආවරණයක් මේ aquatic theme එක. මේක ගාපුවාම කෙස් ගස් වගේ තියෙන සිහින් නිරි සියල්ල මේකෙන් වැහිලා යනවා. හිතන්නකෝ කෙස් ගස් වගේ පොල් කෙඳි වගේ ලොකු වෙනවා. පොල් කෙඳි වගේ ඒවා කිතුල් රෑන් වගේ ලොකු වුණා. මේ පේන්ට් එක හොඳට ඇදෙන නිසා
2: හරි
1: බිත්තිය නිරාවරණය වෙන්නෙම නෑ පරිසරයට. වැහිලාමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ කියනවා අනාගත ඉරිතැලීම් වලිනුත් මේ බිත්තිය ආරක්ෂා කරන්න පුළුවන්. ඉරිතැලීම් ලොකු වෙන්නේ අව්ව වැටිලා වතුර ඇතුළට රිංග ගත්තට පස්සේ වතුර හොම පොඩියට නිකන් හිනා වෙලා ලස්සනට හිටියට වතුරට දෙනවා නම් කේම ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ දන්නවනේ නේද
2: දැකලා තියෙනවා
1: එක්ස්පීරියන්ස් වතුර ගැන කතා කරන්න ඕනේ එතකොට වැස්ස ආර්ද්‍රතාවය නිසා ඇතිවෙන අර පාසි දිලීර කොළපාට කළුපාට අර
2: ලප ලප චප්ප චප්ප වගේ තියෙන
1: චප්ප චොරණේ වන ඉනේ හැටි
2: හරි කැතයිනේ හැඩයක් නැහැ
1: ලස්සනකට එන්නේ නැහෙනේ හතර හැවට වගේත් එහෙම එන්නේ නැහැ.
2: ඒක මලක් වගේ එහෙම එනවනේ අපිට ඉවසන්න පුළුවන්. ඔව්.
1: ඒ වගේ ගොඩාක් එනකන් ඉන්නවා.
2: සිටියම වගේ.
1: මේක නිකන් එක එක හැටියට එන්නේ. එතකොට මේක දිලීර පුස් වලට පාසි වලට පැල්ලම් හැදෙන්න තියෙන අවස්ථාව මේ තින්තකෙන් සම්පූර්ණයෙන් නැති කරන ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ෂන් එක. එතකොට කාලයක් යනකොට ඔයා දන්නවා දූවිල්ල බැඳෙනවා එළිය බිත්තිවල. තම සියුම් අංශු විදියට බැඳිලා ඒ අංශු වලින් තව දූවිලි අල්ලගෙන ඒවෙන් තවය වල්ලගෙන කාලයක් යද්දී මේක පාට අව පාට වෙනවා. බිත්ති එල්ලිලා ඉන්නේ. ඔයා දන්නවද මේ තින්තකට දූවිලි වලට බෑ මේ තින්තකේ එල්ලෙන්න
2: කියලා.
1: ආ හා. කියලා අයින් කළා
2: දාන්න. හරි ඔකේ.
1: මේ තින්තක ගාපුවාම හරියට ඔබට තියෙන්නේ කොයි වගේද දෙනවා සිඩ්නි වල තියෙන ඔපෙරා හවුස් එක වගේ එකක් වහලේ වගේ එකක්. සිඩ්නි වල ඔපෙරා හවුස් එක අපි කාලයකට කලින් කතා කරා. ඒක තියෙන තාක්ෂණයක පාවිච්චි කරලා තියෙන මටීරියල් වල හැටියට. ඒක තනිවම වැස්සෙන් හොයිදිලා සුද්ධ වෙනවා. ඒ වහලේ මිනිස්සුෙකුට නැගලා සුද්ධ කරන්න පුළුවන් ජාති වහලයක් නෙමෙයි. නග් ඒ වහලට නග් ගන්නෙත් නෑ. ඒක ඩැමේජ් වුණොත් එහෙම ඉක්කොඩ අපරාධනේ. ඒක හදලා තියෙන්නේ නැචරලි ක්ලීන් වෙන්න. ඒ ඉෆෙක්ට් එක ඔබේ තාප්පෙට ඔබේ ලී බිත්තියට ගෑවා නේද? මේ තින්තක Dulux aquatic dam protector එක.
2: හරි. I think.
1: බිත්තිය තනිවම වැස්සෙන් හේදිලා යනවා. අලුත් තාප්පයක්. අලුත් බිත්තියක්.
2: Shock ne?
1: Like it?
2: Like.
1: Like.
2: I like.
1: Dulux aquatic dam protector. දැනගෙන ඉන්න ඊළඟ වතාවේ ගන්නකම් අපි මේක මතක්.
2: දැන් ඔබ හිතන්න ඔබ දැන් යනවා හොචිමින් වලට ඔබ ෆ්ලයි කරන්න ලෑස්තිලා ඉන්නවා. ඔබ තෝරගෙන තියෙන්නේ Vietjet jet. ඔයා ඉන්නවාගේ සීට් එකේ ඔයා ඉන්නවා දැන් ටික ටික ඒ මොහොත ලඟ වෙනවා ෆ්ලයි කරන මොහොත ලඟ වෙනවා ඇහෙනවා ඔබට සද්දයක් වෙල්කම් ඔන් බෝඩ් Vietjet jet we are flying to Ho Chi Minh City ඉතුරු ටික පස්සේ ගියා ලොකුවා එකක් ගහගත්තා වෙනවලු අර එච්චරයි
1: යා මොකද
2: යා හරි යා Ho Chi Minh
1: යා Ho Chi Minh I am a sandwich.
2: Eh? Em obata ahana obata hiri godu pipelawa. Asai obata me.
1: Welcome to Widget.
2: Yes. Take your seat.
1: Now we are. Take your seat home.
2: Take your seat.
1: Ohayo class. Sabini.
2: Where's your seat belt?
1: Where's your seat belt again?
2: Ikan dala na etu ahana.
1: Fasten your seat belt. Rata game me ekke pagatan. Where's your seat belt?
2: Chicken no fish.
1: Chicken no fish. Tea or coffee? Amma gai bet ekek.
2: Oliya ma.
1: Ready? Widget. Ane me manusyo.
2: Mang aasai experience.
3: Tai me ekek.
1: Ho Chi Minh yai. Ho Chi Minh yawanne api Ho Chi Minh 10 tarayak pat yanama.
2: හරි නෝ පුරු යරුවින්ද
1: අපි 16 යන්නේ මං කියන්නේ නැති
2: කෝ
1: මං කියන්නේ නම් නෑ රත්තරු Vietjet එකේ මම ගියේ කොහෙද කියලා
2: මං දන්නේ Ho Chi Minh කියලා
1: මම දුරින් ඉන්න කාලේද
2: නා
1: ගමනාන්ත 66ක්ම තියනවා කියලා එන Ho Chi Minh Ho Chi Minh වල ගමනාන්ත 66යි කොයිද ඔස්ට්‍රේලියාව දන්නවද කොයිද දන්නවද කොයිද දන්නවද ජපානය
2: හයියා
1: මඩාලිය Ho Chi Minh සිංගප්පූර්
2: යනවා හරි
1: අඟහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාදා
2: ඔකේ
1: Vietjet flights ඉන්නේ මේක economically fly කරන්න පුළුවන් ලෝකෙ තියෙන සුපිරිම solution එකක් අලුත්ම aircrafts wide body මේ aircraft white නෙමෙයි wide wide wide පුළුල් බඳ ඉන්න මාර ඉඩ දැන් මේකේ budget airline එකක් උනත් තෝරා ගන්න තියෙන options රෑන දිහා බලද්දි
2: හරි ඔකේ
1: ඔබට business class යන ගැම්මටම මේකේ යන්න පුළුවන් විදියට පොඩි ගානකින් මේ සියල්ල upgrade කරලා ආස කෑමක් කාලා ආස seat එක ඉඳගෙන කකුල් නෑ ගාලා තියාගෙන බූරුවඳන් වගේ යන්න පුළුවන්
2: shock අනේ ආසයි නේද සමහරක් විට ඔබ පළවෙනි වතාවට පිටරටකට යන්න වියට්නාම් යන්න හීන දකින්න කෙනෙක් වෙන්න පුළුවන් ඔබටයි මේ ආරාධනා
1: ඔබටයි මේ ආයාචන
2: අනිවාර්යෙන් කතා කරන Vietjet නම්බර් එක තමයි 0111 2444 0144 0111 2444 0044 අපි ෆ්ලයි කරමු
1: වෙලාව 9:03 අපිට දැන් දිගටම කතා කරන්න නම් අමාරුයි.
2: හරි, එහෙනම් බ්‍රේක්. 9:00 වෙනකම්.

0: එකක් RDB Youth Plus සිදුරුම් ගිනුම.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන්න කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය form එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
8: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
11: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
13: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. SCL ෆයර්ගාඩ් වය. Then dump party. ACL Fire Guard Wire. Flame Retardant Pramithiye Purogamiya.
14: Selam Bankota Euro Money Sammana Deka. Akandava Devana Varata Sri Lankawe Paribhogika Addakim Sadaha Visishtatama Bankuwa Lesa. Sri Lankawe Suluha Madhyama Parimana Vyapara Sadaha Visishtatama Bankuwa Lesa. Selam Bankuwa 2026 Euro Money Sammanayen Pedum Labai.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අදම එන්න, අදම aran යන්න. අමතන්න 0111 4700.
1: රත්තරනින් බැබලෙන්න කුණිය නැතුව chain ගන්න. ස්වර්ණමහල් jewelers. හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාකාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
17: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
18: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
19: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
20: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
21: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
22: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
23: සියත දිවයින පුරා

0: FM
1: උදේ 9යි විනාඩි 8යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: ప్రియతా టాప్ స్టోరీ.
1: దేవలట పోలీస్ కండాయం తునాక్. දේවල කවුටාන සිරිසඟපෝ ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබෙනවා. නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ අද අලුයමයි. ප්‍රහාරයෙන් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලැබුව අතර ඔවුන් කළු පෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා මිය ගියා. ඔවුන් අවුරුදු 11 සහ 17 යන වයසල පසු වන පිරිමි දරුවන් දෙදෙනෙක්. තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 55ක්. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ලර් සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. 18 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. සමුළුව හෙට සානිද්ධාන දෙදින නවදෙල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. සමුළුව අතරතුරු රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත. දෙරට අතර පවතින උපාය මාර්ගික ආර්ථික හා රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණක්. මෙම සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළුව රටවල් 11ක නායකින්ද එක්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස්ද රාජනායක සමුළුවට එක්වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගෝලීය වෙළඳාම බලශක්ති සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: දිවයින පුරා.

0: පාට චිත්‍රම් ඉන්න පුළුවන්ද?
1: Yes.
0: වඩ වයස කීයදද?
2: මට අවුරුදු 14යි.
3: දැත්ලේ.
2: අන්කල් මං මන්ට ආසයි
0: දඳින්න පුළුවන්.
2: ලෝකෙම පාට කරන්න ආසයි මන්ට.
0: මොඩයට දඳින්න පුළුවන්.
3: බුද්ධිමත් විදිහට කතා කරන්න.
0: කද්දද අඳින්න පුළුවන්. කද්දද අඳින්න පුළුවන්.
2: මට හොඳටම චිත්තම් දෙන්න
0: පුළුවන්. දඳින්න පුළුවන් නම් ඇඳ ගන්න.
3: එහෙම කියනවා දන්නේ. මම පොඩි ළමෙක් බිලින්දෙක්
0: මේ කතා මේ දවස්වල යනවා මේ ලස්සන චිත්‍ර තරගයක්.
3: ඒක කවුද මේ වැඩේ කරන්නේ? අපේ
0: කමර්ෂල් බැංකුව. ඒගොල්ලන්ගේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය.
3: පිළිගන්න. යේ.
0: සනේ සමා වෙන මේ අන්තිම මොහොතේ මේක කියන එක ගැන මේක දෙමාපියන්ට තමයි දරුවන් උනන්දු කරන්න පුළුවන්. අම්මා තමයි මේවා තාත්තලන් ඔය ඇවිල්ලා කියන්නේ ළමයාට චිත්‍ර අඳින්න කියලා. මන් දන්නවනේ තාත්තලට පිටි තින් ඒක. අම්මේ පොඩි වැඩක් තියෙනවා කරා. දැන් දුව හරි පුතා හරි අවුරුදු 4 හරි 16 අතර
3: 16.
0: අතර ඉන්න ඕනේ මේ චිත්‍ර තරංගෙට සහභාගී වෙන්න බොහොම ලොකු සල්ලි තෑගි තමයි හැමෝම. බැංකුවකින් දෙන්නේ සල්ලිනේ.
3: Yes.
0: බැංකුවකින් දෙන්නේ මොනවාද? තෑගි වලට සල්ලි තමයි තින් දෙන්නේ.
3: හරි ඔකේ.
0: මේ කමර්ෂල් බැංකුව මම දැක්කා මේකට මේ ලක්ෂ කීයද? 40 ගන්නද? රුපියල් ලක්ෂ 48ක් අයින් කරලා තියෙනවා තෑගි දෙන්න දරුවන්ට. හරිද?
3: හරි ඔකේ.
0: දැනට චිත්‍ර බාර ගන්න අවසාන දිනය මේ මාසේ 15 වෙනිදා. මහ කාලයක් නෑ අද 11යි. පුළුවන් නේ හෙට අඳින්න?
3: පුළුවන් වීකෙන්ඩ් එකක් එනවනේ දෙන්න.
0: බාර දෙන්න කියලා උස්සන් එන්න දෙයක් නෑ හොඳේ. මං කියනවා මොකද්ද කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ ලස්සන චිත්‍රයක් අඳින්න. ඉස්සෙල්ලම පොඩ්ඩක් යන්න මේ arunalusittam.lk. arunalusittam.lk.
3: වෙබ්සයිට් එකට යන්න බලන්න.
0: වෙබ්සයිට් එකට ගිහිල්ලා
3: හරි.
0: තව විස්තරිකුත් චුට්ටක් බලා ගන්න පුළුවන්.
3: එතන හරි පැහැදිලිව
0: මම කියන්න නිකන් බේසිකලි කියන්න. පළාත් මට්ටමින් තෝරනවා.
3: හා.
0: පළාත් මට්ටමින් තෝරන ජයග්‍රහකයෝ ඊට පස්සේ අවසාන මහා තරංගයේ දීප ව්‍යාප්ත මට්ටමින් ජයග්‍රහකයෝ තෝරලා එයාට දැනුම් දෙනවා. ඒ විතරක් නෙමෙයි පිටරට ඉඳලා අපිව ලක්ෂ ගාණක් අහනවා. අපි හැමදෙසම පම්පෝරියට කියන ඒවා නෙමෙයි ලක්ෂ ගාණක් පිටරට අපි වහනවා. ඔබටත් ඉන්නව දරුවෝ දුවදරුවෝ නේද? එයාටත් පුළුවන් මේකට සහභාගී වෙන්න. ශ්‍රී ලාංකිකයෝ ඉන්න පිටරට ඒගොල්ලන්ගේ දරුවන්ටත් මේකට සහභාගී වෙන්න පුළුවන්.
3: අයියටත් දෙන්න ඕනි මැසේජ් එක.
0: ඒගොල්ලන් අඳින්න පුළුවන් චිත්‍ර.
3: ඕ ඒගොල්ලන් ලස්සනට අඳින්න පුළුවන්.
0: ඉතින්
3: තාමනාද අපි කොහොමද මේ චිත්‍ර යොමු කරන්නේ? ඒ ගැනත් විස්තර
0: මේක තියෙනවා මේ.
3: හරි.
0: අවුරුදු 4ත් 5ත් අතර කැමති මාතෘකාවකට ඇන්දේ.
3: හරි.
0: කඩදාසියේ සයිස් එක
3: A3. A3
0: අවුරුදු 6ත් 7ත් අතර කැමති මාතෘකාවක් ඇන්දකි. A3 තමයි සයිස් එක. ඊළඟට අවුරුදු 8ත් 10ත් අතර ලස්සන ගෙවත්තක එකක් අඳින්න.
3: හා ඔකේ.
0: අවුරුදු 11ත් 13ත් අතර ළමා රැකවරණය ගැන චිත්‍රයක් අඳින්න ඕනේ. මේ දවස්වල පොඩ්ඩක් මාධ්‍ය කැළඹිලා තියෙන්නේ මේ ළමා රැකවරණය ගැන ළමයි ගැන හිතන විදිය. අවුරුදු 14 16 අතර අවතන් වූවෝ කියන තේමාව යටතේ චිත්‍ර අඳින්න තියෙනවා. ඉතින් මේ චිත්‍රය ඇඳලා මේක ස්කෑන් කරලා
3: හරි
0: www.arunalusittam.lk සයිට් එකට අප්ලෝඩ් කිරීමක් තමයි කරන්න තියෙන. ඕන මාධ්‍යයක් පාවිච්චි කරන්න. හැබැයි ස්කෑන් කරන නිසා ඇලෙන සුළු වේලෙන්නේ නැති මාධ්‍ය පාවිච්චි කරන්න එපා. එහෙම නැත්නම් ස්කෑන් කරගන්න බැරි
3: වෙයි. ඔව් අන්න ඒකනේ.
0: හරි.
3: හරි.
0: ඉතින් මේ සයිට් එකේ තියෙනවා අවංකවම විස්තර.
3: ලක්ෂ
0: 48ක තෑගි කමර්ෂල් බැංකුවින් කරන්නේ බැරි වෙලාවත් හරි දරුවෙකුට ඉස්සුරු හෝ අරුණලු ළමා ගිණුමක් තිබුණොත් හරි නැත්නම් චිත්‍රය අප්ලෝඩ් කරන්න කලින් ඉස්සුරු හරි අරුණලු ළමා ගිණුමක් හරි මොන හරි දෙයක් පටන් ගත්තොත් හරි මේ අතේට ගිහිල්ලා
3: ඔව් පුළුවන් ඉතින් නේද අද යන්නකො
0: චුට්ටක් ඉන්නකො මේ බලන්න මේක මොන හරි කරගන්න පුළුවන්ද කියලා මේ සැප්තැම්බර් 15 කියන දවස වැරදිලාවත් දීර්ඝ කළොත්නම් දිගටම කියනවා දිගටම විස්තර අපි කියන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමේ හැම දිස්ත්‍රික්කයකින්ම වැඩිම චිත්‍ර සංඛ්‍යාවක් යොමු කරන ඉස්කෝලෙටත් විශේෂ තෑගි දෙන්න යනවා. අපිත් ඔයාගේ මොනහරි මධ්‍යම විද්‍යාලයකට ඔයා ගියා. ඔයාගේ ඉස්කෝලෙන් ළමයි ගොඩාක් චිත්‍ර එව්වා. පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වුණා හෝ නොවුණා ඔයාගේ ඉස්කෝලෙන් නම් ගොඩාක් චිත්‍ර
3: වෙයි.
0: ඔයාගේ ඉස්කෝලෙටත් විශේෂ තෑග්ගක් දෙන්න කමර්ෂල් බැංකුව පුදු උනන්දුවකින් බලාගෙන ඉන්නවා.
3: ලස්සනම ලස්සන වැඩසටහනක් නේ.
0: ආ කියනනම් arunalusittam.lk arunalusittam.lk සයිට් එකේ සියලු විස්තර සැප්තැම්බර් 15 අවසාන දවස අද 11යි. අඟහරුවාදයන් පස්සේ මේ අවස්ථාව දැනට තියෙන විදිහට තමයි අවසාන දවස් හැටියට තියෙන්නේ. තාමුණාද
3: ඔක්කොම විස්තර ටික හරි නේද? වයසීමාව කිව්වා, තෑගි කිව්වා, ඉතින් ලස්සන්ට දැම්ම පටන් ගන්න චිත්‍රය අඳින්න එක තමයි කරන්න ඕනේ වැඩේ. තේමාව ගැන ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියාම. ඒකත් විශේෂයෙන් මතක් කරනවා.
0: පැහැදිලිවම.
3: රයිට්. මිලාන් ස්ටාර්ස්.
0: ළමයි ගැන කතාව දැන් ඔබ දන්නවනේ. ළමයි ගැන ඔබේ දරුවන්, ඔබේ දරුවෝ, පොඩි දරුවෝ.
3: හරි.
0: ගෑනු ළමයා, පිරිමි ළමයා කියලා නැහැ. ඔබේ දරුවන් මේක එක්කෙනාට මේ අතපත ගන්න දෙන්න එපා. හරිද? මේ අතින් අල්ලන්න, කරේ අත දාන්න, බඩ වටේ ඒව ඕනේ. මොන ලොක්කෙක්ුණත් දරුවා දරුවා ලොක්කොත් දැනගන්න ඕනේ. සයිඩ් එකට පැත්ත ගහලා ඉන්න.
3: හරි විදිහට ඒගොල්ලන්ට කේ ගණුදෙනුම කරන්න.
0: මේ පිළිගන්න. මම නම් මගේ දරුවෙක්ව මේ මොකාවත් පිළිගන්න මන්න යවන්නේ නැහැ. මම ඉන්නේ එතන.
3: තේරෙන්නේ.
0: ලොකු අයට එච්චර අමාරුවක් තියෙනවා නම් ගිහලා පිළිගන්න. ඒ පොඩිය කවදා? මොකටද යන පොඩිය කවදා? මේ කොහෙවත් යන මිනිස්සුන් පිළිගන්න
3: කැමතිත් නැහැ.
0: මොන වේදනාවද මේ?
3: ඔව්.
0: නේද? කිසිම දෙයක් විවෘත කරන්නවත් එන්නේ නැහැ කියපු මිනිස්සුනේ. මට තේරෙන්නේ නැහැ දෙමාපියෝ. සමහර දෙමට හරි සංසද දරුවා වඩාගෙන හෙලෙව්වහම, ඉම්බහම, මූණ මිරිකල ගියාම මොකටද? මගනේ මේ කොහෙ තියෙන අසනීපද අපිට මේ කොහෙන්ද මේ ආවේ?
3: ඒකනම් ඇත්තනේ වෙන රටවල් වල මේවා කිසිසේත්ම වෙන්නේ නැහැ.
0: තට්ටු කරා නම් අත්ත ගෑවරන නඩු යන සත්‍යයක් තියෙන්නේ.
3: වැඩ මතකද අර ස්විම්?
0: මෙහෙමයි. අපි මේ එක එක පැත්තේ බණ දේශනා කර කර අපේ ක්‍රියාකාරකම් මේකට ඇලයින් වෙන්නේ නැත්නම් ඉතින් මේව කතා කරලා වැඩක් නැහැ.
3: ඒක ඇත්ත.
0: ඉතින්
3: අම්මලා තාත්තලාගේ පැත්තේ
0: මාර කෑල්ලක් තියෙනවා ඕගොල්ලන්ගේ පැත්තේ හොඳේ. එච්චර වැටෙන්න ඕනේ නැහැ මේ අපේ දරුවන් කවුරුත් අල්ලත් කොලා ජී ගන්න ඕනේ. පිට රටක මන් දැකලා තියෙනවා දරුවෙක්ට කතා කරන්නත්.
3: හරි.
0: අවසරයි මම එකපාරක් මන්ද පොඩි අපේ පොඩි එකෙක් ඉන්න කාලේ හරි මොකද අපි අතේ වඩාගෙන
3: හරි ඔකේ.
0: එක ෆොරින කෙනෙක් මට ඇවිල්ලා ලේඩි කෙනෙක් මම යනවා. Is it okay if I talk to her කියලා.
3: ආ ඔකේ.
0: මුකුත් කන hello hi එච්චරයි. ඒක කියන්නේ ඇහුවනේ.
3: හිතන්නකෝනේ.
0: අපිට තියෙනවද එහෙම කර්ටසි එකක්? ඒක අපේ දරුවට විතර නෙමෙයි අපි උනත් තැනකට ගියාම දරුවෙක් ලස්සන දරුවෙක් දැක්කම අපිටත් හරි ආදරයක් ඇති වෙනවා. ජෙනුවින් ආදරය තියෙන මිනිස්සු
3: ඉන්නවා.
0: නමුත් සීමාව දැනගන්න ඕමනාවයි. පොඩ්ඩක් ක්වොලිටි ටිකක් හදාගමු නේ. අපි සීන් එකේම නේද පොඩ්ඩක්.
3: ඔව් නේ.
0: දිනුන වෙනවා කියන්නේ ඒකට. දිනුනවා කියන්නේ සල්ලිම නෙවෙයිනේ.
3: ඕ ඒක ඇත්ත.
0: සල්ලි සත්‍යයක් නෙවෙයි. මානසික දිනුවක් ගන්න පුළුවන්. අපි මේ පොඩ්ඩක් බලන්න ඕන දේවල්. ඉතින් මං හිතනවා ඇති කියලා.
3: ඒක නම් අම්මලා තාත්තලා ගැන දැනුවත් වෙන්න ඕනිමයි කියලා තමයි.
0: පොඩ්ඩක් අපි මේ පේස් එක වෙනස් කරමු.
3: yes ඒක හරි.
0: කවුරුත් ඇල්ල තට්ටු දාලා ඔළුව අත ගාලා මේ ළමයිව ඉංගින්ගින්ගින් ගන්න ඕනේ නැහැ. මොකටද
3: කියලා තමයි අපි
0: අහන්නේ. එන්න එපා. හරිද? එන්න එපා. අපේ දරුවෝ ටච් කරන්න
3: එපා. ජය ආසත් නැහැ ඒගොල්ලෝ.
0: අනේ ඕවනේ
3: එන්න හදනවා පවු.
0: යන්න යන්න පුතේ යන්න යන්න මාමා හයි හයි හයි. ඔයාලා තමයි ඔන්න මචං අපේ නිකන් තරහ වෙනවටත් තමයි ඔය.
3: ඒකද දරුවෝ කැල්ල එකෙන් අයින් කරන්නේ මේ පාට්
0: එක. ඒගොල්ලන්ට යන්න ඕන නම් අනී මම ညුන් ညුන් ညුන් ගාලා යන්න කමන්නේ. අනේ මාව අල්ලලා ညුන් ညුන් ညුන් ගාව
3: වඩා ගන්න කියලා කියන්න.
0: අනේ මාව වඩා ගන්න කියලා ඇඟට පනින්න කමන්නේ.
3: බොඩි ගාන
0: බුලත් දෙන්න බැරනම් බුලත් අල්ලන් කමන්නේ. කමන්නේ.
3: ඕ මේ දරුවම්ව දාන්න එපා මාධ්‍ය විදිහට.
0: මල් මාලි දාලා ඇදගෙන යන්න කමන්නේ. ඕගොල්ලෝ දරුවෝ නෙමෙයි.
3: yes ඒගොල්ලෝ මේ වැඩෙන කාලේ ඉගෙන ගන්න කාලේ ඒගොල්ලන් ආස කරන දේවල් තියෙනවා. බලන්න කෑම වුණත් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා රෙඩි කරන හැම කෑමක්ම කන්න ළමයි ලෑස්ති නැහැ. ඒගොල්ලෝ සමහරවිට බත්තු වල ඔක්කොම කරලා තියෙනවා. ළමයිල අම්මමට
0: මම ඉගෙන ගන්න දෙයක් යනවා ඔයත් එක්කම.
3: හරි.
0: පවුලත් එක්ක ඩීල් කරන්න විදිහ කරනවා. මේ මම මේ මම ඉතාලම නරක යුගයක ඉඳලා හොඳ පැත්තකට එන්න උත්සාහ කරන මිනිහෙක් සත් ටිකක් දුර ආපු මිනිහෙක් විදිහට මම කියන්නේ. genuinely මම මේ කියන්නේ.
3: okay nice.
0: මට තියෙන ලොකුම chance එක තමයි මම මගේ weaknesses අඳුරගෙන තියෙනවා. හරි. හරි අමාරු weakness එක. පළවෙනි එක තමයි ඒක තමන්ගේ weakness එකක් බව දැනගන්න එක. හරිද?
3: ආ
0: මේ මගේ weakness එකක් කියලා එක realize කරගන්න එක ඒකනම් හිතනටටිය මාර අමාරුයි. මිනිස්සු කියන්නේ කේන්ති යනවා. දැන් මම දන්නවා කේන්ති යන එක දුර්වලකමක්
3: කියලා. ඕ ඇත්ත.
0: ඒ මම දුර්වලයි. ඒකයි කේන්ති
3: යන්නේ.
0: ඒ weakness එක හදාගත්තොත් අන්න පොර. තාම ඉතින් මදි. මම නම් මදි.
3: හරි.
0: හරිද? මම දන්නවා ඔයා. අපිට තරහ යනවා, අපිට දුක හිතෙනවා, කේන්ති යන පැත්ත ගහලා ඉන්නවා, කතා කරන්න තියෙන. ඔබ මතක තියාගන්න. දරුවන්ටත් ඒ අයිතියම දෙනවා. මම ජීවිතේ ඉගෙන ගත්ත දෙයක් තමයි මට වගේම මගේ ගෙදර මිනිස්සුන්ටත් මූඩ්ස් තියෙනවා. එයාලත් තමන්ගේ මූඩ්ස් පාවිච්චි කරනවා තමන්ගේ හැඟීම පෙන්වන්න.
3: හරියට හරි.
0: දැන් ඔබ කැමති නම් ඔබ කේන්ති ගිහලා ඉන්නවට ගෙදර ගල් වෙලා ඉන්නවා වගේ එකකට ඔබ නිකන් වැඩි මේ වෙලාවේ කරදර කරන්න හොඳ නෑ. ගෙවල් වල මිනිස්සු එන්නේ නැහැ කතා කරන්න වගේ නේද ඔබ කැමතිත් එක්ක.
3: මට පැත්ත වෙලා ඉන්න ඕනි වගේ එකක් ඔබේ
0: තියෙනවා. දුකෙන් ඉන්නකොට ඔබ ආසය කරගෙන යනවා. ආ යූ ඕකේ කියලා අහනවා.
3: යස්.
0: කනසල්ලෙන් ඉන්නකොට කෙනෙක් ළඟ ඉඳගෙන ඔබත් එක්කම නිකන් ඉඳගෙන පාඩුව ඉන්නවට ආසයි. ඔබේ මූඩ් එකට රෙස්පෙක්ට් කරනවට ඔබ ආස නම් ඔබේ ගෙදර දරුවා කියලා නෑ. වයස කීයද දාලා නෑ. ඒ මූඩ් එක පුළුවන් තරම් දුරට රෙස්පෙක්ට් කරන්න.
3: හරි.
0: ඔබට වගේම ඒ අයටත් දරුවට පවා මූඩ් එකක් තියෙනවා. දැන් මම දූරියන් කන්නේ. අපේ වයිෆ් දූරියන් කනවා.
3: හරි.
0: වයිෆ් මැරෙන්න හැදුවත් මම දූරියන් කන්නේ.
3: ඔව්.
0: ඒත් මම එයාට කියන එක තමයි මම දූරියන් කන්නේ. ඔයා කනවනේ. ඔයා කන්න. මම කන්නේ. ඒක මගේ ස්ටේටස්. කන්නේ. රෙස්පෙක්ට් කරන්න.
3: යස්.
0: No.
3: ඔව් ඒක හරි.
0: එහෙම එකක් නැහැ. ඔය ටික ඉගෙන ගන්නකෝ. හරි ලේසි. ලයිෆ් එක. මාර කූල්.
3: Yeah,
0: experience එකෙන් මයි කියන්නේ. මම හිතන්නේ ඒක කමක් නැහැ ෂෙයා කරාට
3: කියලා. අනිවාර්යෙන් ඒක ලස්සනයි.
0: දැන් බලන්නකෝ අද කියලා ඔබට වෙනදට වඩා හොඳට ගෙදර මිනිස්සුගේ මූඩ්ස් පේන්න ගන්න.
3: හරි.
0: දැන් දුකෙන් මේක ඉන්නවනම් ඒක රෙස්පෙක්ට් කරන්න. ඔයා මොකක් කරේ හිත අමාරුවකින් ඉන්නේ. ඔයා කියන්න ඕන නම් මට කියන්න මං අහන් ඉන්න. වචන හතරයි පහ යන්නේ ඕකට.
3: දූරියන් ඕනිද? ගණන්ල දෙන්නද? ඔයාට අද දැන් වයිෆ් දෙකේ. අවුලෙන් වගේ.
0: දූරියන් අතාරන්නේ මම අද.
3: මම තාසන. මම තාසන. අපි දැන් එක බෝට්ටු යරේ. මං ජීවිතේ කාලයක් නෑ ආසත්. දැන් මගේ මූඩ් සඳරගෙන තේනාද?
0: නෑනේ.
3: නෑ තමයි.
0: අනේ අනේ.
3: මගේ මූඩ් මම්මේ බලෝ ෆැමිලි එක ගැන කවදාවත් මගේ මූඩ් සඳරගෙන තේනාද කියලා
0: මම. දට්ටි ගහලෙන්න එපා මේ කියන්නේ.
3: අපි දරුවෝ ගැන කතා කරා. ඉතින් දරුවෝ ආස කරන දේවල් කෑම ජාති මොනවද පොඩ්ඩක් හොයලා බලන්න අම්මා. හැමදාම ඉතින් ඔයා හදන එකම ළමයි කන්න ඕනි කියලා එකක්
0: නැහැ නේ. ඔයා බත්ම උයනවා කියලා ළමයා බත්ම කන්න ඕනි කියලා එකක් නැහැ නේ.
3: එයාගෙන් ඇහුවොත් එයාගේ මොන්ටෝනි
0: පැස්ටා කන්න ඕනි මැකලෝනි කන්න ඕනි අපිට මැකලෝනි ලෑ වේලතේ මැකලෝනි ලෑ.
3: මොකද දැන් ඉස්කෝලේ ගියාම ඔන්න ළමයි කියනවා එක එක කෑම ජාති ඕ බලනවා. ඒකනේ ඉස්සර මම බලනවා.
0: මේ මොනවද මේ රවුන්ඩ් රවුන්ඩ්.
3: මං ඉස්සර ෂෙයා කරගන්නවා මගේවා. මගේ ඉතින් නෝමල් ඒවානේ මං ගිනියන්නේ.
0: පොලොස්.
3: ගන්නෙ නෑ අරගල. කමක් නෑ මම මේක කන්නම් මං අම්මා දින් එක කල්ලන් කියලා මගේ අනේ මට ඕනි අරක ගන්න.
0: පොඩි කාලේ පැස්ටා එහෙම කන්න ආසෙද තියෙනවද?
3: ඔව් මං ආසම කෑමක් පැස්ටා.
0: ලංකාවෙත් පොඩි අය තමයි වැඩිම පැස්ටා මැකරෝනි කන්න
3: ආසෙ.
0: ලොකෝ ලොකෝ සීන් දානනේ. මේ ඉතාලි වගේ රටවල තායම ගොඩ නැ සුපිරිම සුපිරි පරිකෑම.
3: යා ඔකේ.
0: පළවෙනි දේ තමයි පැස්ටා ගණන් නැහැ. මොකද දැන් මිලාන් ස්ටාර්ස් ලහදන මිලාන් පැස්ටා මාකට් එකේ.
3: හරි.
0: ගෙවල් ළඟම කඩේ තියෙනවා. ඒක තමයි පළවෙනිම දේ.
3: ඔකේ.
0: හරි ලේසි හදන්න. ගෙදර තියෙන පොල් කිරි ටිකෙන් තුණු පහ මිරිස් කලවන ටිකෙන් ගෙදර තියෙන චීස් වෙජ් එකෙන් අරකින් මේකෙන් එහෙම ඔබට මම එක දෙයක් කියන්නම්.
3: හරි.
0: පැස්ටා කියන එක කොහම රවුම් කරලා ඇස් දෙක පියාගෙන හදුවත් ෆයිනල් ප්‍රොඩක්ට් එක නෝ.
3: ඔව් මරුවටම නේ.
0: ඒකටම මාර වැඩක් නේ
3: ඒක. ඒකනම් ඇත්ත. හරියටම හරි.
0: සුපිරිවටම එනවා. හ්ම් හ්ම් හ්ම්. සමහරකට බටර් දානවා. සමහර හොඳ ඝනකමට පොල් කිරි දානවා.
3: හරි.
0: සල්ලි තියන අය හෙවි ක්‍රීම් දානවා.
3: යස්.
0: එහෙම අවුලන්නේ.
3: අනිතික ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාලා හදන්න පුළුවන්.
0: පුළුවන්. මොකද මේක ඔබ තම්බලනේ ගන්නෙ මුලදීම. එතකොට වැඩෙන් සෑහෙන දුරට ප්‍රශ්න විසඳිලා තියෙනවා. දැන් මේක රස කරගන්න තමයි ඔබට ඊළඟ මැච් එක ගහන්න ඕනේ. මේකට මස් ජාති තමයි හොඳටම හරියන්නේ. සමහරවිට බේකන් ටිකක් කපලා දාපුවාම
3: මං ඉස්සෝ දාන්න ආස.
0: මොන හරි මොකක් හරි කොහොම දැම්මත් සීෆුඩ් කියලා හිතන්නකෝ ලයින් එක. වැඩේ කැර කියලා එනවා ඉතින්.
3: අනිතික ලස්සනයි. ඒකනේ ඊළඟ කැලල. දැන් අපි කෑමක් හැදුවාට පස්සේ දැන් හිතන්නකෝ ඒක ලස්සන කරන්න අපි කොච්චර දේවල් එක එක විදියට නිකන් කැරට් කපලා දානවා අරකනවා මේ. ඉව මුකුත් කරන්න ඕනේ නැහැ. ලස්සනට ඕගලන්ට පිළිගන්වන්න පුළුවන් මිලාන් පැස්ටා මිලාන් මැකරෝනි.
0: අන්තිමට ගානිෂ් කරන්න.
3: යා.
0: ඔය මොනක් පොඩ ග්‍රීනරි පොඩ්ඩක් ඇඩ් කරන්න. චුට්ටක් ඇඩ් කරන්න. මොනාර ග්‍රීන් ද?
3: කොත්තමල්ලි කොළ ටිකක්
0: නේද? ඔව් එහෙම ඇඩ් කරන්න. පුළුවන් නම් විතරයි මේක. පාමසන් චීස් ඩිංගක් අරගෙන සර සර ගාලා ඕක උඩට ග්‍රේට් කරන්න. ආ ඉන්ටර්නැෂනල් ඩිෂස් තමයි ඉතින් අය. ඩිස්ට්‍රිඩින් ගාලා ඕන කෙනෙකුට කන්න දෙන්න පුළුවන්. මිනිස්සු හිතන්නේ ඔබ මේක හදන්න මලක්. එහෙම නෑ ඇත්තටම.
3: සාස් මිලන් පාස්ටාස්.
0: දැන් ඔබ දන්නවනේ මේ ACL එකේ මේ ෆයර් ගාඩ් කේබල් එක දම් පාටින් එන්නේ කියලා. ඒක නම් වරද්ද ගන්න එපා.
3: දම් පාට.
0: අනිවාර්යෙන් දම් පාට. මම දැක්ක ලොකු සයින් බෝඩ්ස් ඉඳන් ගහලා තියෙනවා. ලංකාවේ තියෙන හොඳම ගිනි ආරක්ෂණ වයරය. හොඳම ගිනි ආරක්ෂණ වයරය. රයිට්. එතකොට මේකට SLA 733 ඔන්න මොනවද මේකක් තියෙන SLA සහතිකේ.
3: හරි.
0: සහිත දැනට ලංකාවේ අඩුම මිලට ගන්න තියෙන හොඳම එක තමයි ACL ෆයර් ගාඩ් වයර එක. අඩුම මිලට ගන්න තියෙන හොඳම
3: එක. හොඳම එක. හා නියමයි.
0: මාකට් එකෙත් පොඩි තරඟයක් තියෙනවනේ එක එක්කෙනා ඉතින් දන්නවනේ එක එක්කෙනා චුනන. ඉතින් 2005 තමයි මේක මුලින්ම අඳුනලා දුන්නේ. අද වෙනකොට මේ නිෂ්පාදන තත්ත්වය උඩම ලෙවල් එකට අරගෙන ඉන්න ACL එකට පුළුවන් වෙලා තිබෙනවා. මේගොල්ලන් තමයි මේක අඳුනලා දුන්නේ.
3: හරි ඔකේ.
0: මාකට් එකේ නම් ඔය ප්‍රොටෙක්ට් එක ගාඩ් එක ගාගලා ඔහම ඇවිල්ලා ඇති. හැබැයි ඉතින් ACL ෆයර් ගාඩ් කියන සම්පූර්ණ නම බලලා දම් පාට වයරක අරගන්න
3: ආරක්ෂාවයි.
0: දැන් මන්නේ අලු පාට ඒව ෆයර් ගාඩ් නෙමෙයි ෆයර් ප්‍රොටෙක්ට් නේ කියලා විකුණන්න බෑ දැන් හොඳේ.
3: දම් පාට වෙන්න ඕනේ.
0: දම් පාට වෙන්න ඕනේ ඒක. ඒ ෆයර් ප්‍රොටෙක්ෂන් එක තියෙනවා නම් ඉතින් ACL ෆයර් ගාඩ් ගත්තාම මේ වෙලාවේ වැඩි එක මතක් කරන්නම්.
3: එතකොට මේ වීකෙන්ඩ් එකේ ලොකු වැඩක් තියෙනවා NSBM හරිත සරසවි. ඒ ගැනත් අපි මතක් කරන්න ඕනි. ඉතින් ඕගලන්ගේ දරුවෝ දැන් A levels කරලා ඊළඟට මොකද්ද කරන්න කියලා සමහරක් විතර ගෙදර පොඩි පොඩි සාකච්ඡා යනවා ඇති. පොඩි පොඩි plans වලටත් ඇවිල්ලා ඇති. ඒ plans ටික ඔක්කොම අරගෙන යන්න NSBM හරිත සරසවි. තනියෙන් තීරණ ගන්න එපා. ඔබේ lecturer හම්බ වෙලා එයත් එක්ක මේක සාකච්ඡා කරන්න. මම මේක කරොත් කොහොමද? මට මේකට හම්බෙන certificate එක කොයි වගේද? මම ලංකාවේ ඇතුළෙම ඉඳගෙන මට මේක කරන්න පුළුවන්ද? නැත්නම් පිටරට යන්න ඕනිද? භාගයක් මෙහි කළ පිටරට යන්න වෙයිද? කොහොමද මේකට හම්බ වෙන? ඒ කියන්නේ අනාගතයේදී මේක කොයි වගේ වටිනාකමක් තියෙන ජොබ් එකකට මට යන්න පුළුවන්ද? මේ ඩිග්‍රී එක ගොඩ දාලා ඔක්කොම ආයිතින් ලියාගෙන යන මන්නම් පොඩක් ඒ වගේ කවුරුරි හම්බෙන්න යනකොට පොඩක් නෝට් එකක් දාගෙන යනවා අරින්ද. එතකොට මට පුළුවන් අර එතන එයාගේ කාලෙත් නාස්ති කරන්න නැතුව හොඳට මගේ විස්තරය කියලා අවශ්‍ය ටිකට අවශ්‍ය උත්තර ටික අරගන්න. ඒ සඳහා තමයි අවස්ථාව තියෙන්නේ. මේක තියෙන්නේ හෝමගම පිටිපන.
0: හෝමගම පිටිපන.
3: රයිට්.
0: මේ තමයි ලංකාවේ හැදෙන ලොකුම නොලෙජ් ජොබ් එක.
3: යස් යස්.
0: දැන් ඔය මේ NSBM හරිත සරසවියේ
3: හරි.
0: තව පේසස් ගණනාවක් එනවා. ඒවා අපි ජීවිතේට බලාපොරොත්තු වෙච්ච ඒවාත් නෙමෙයි. ඒ තරම් ඈතට යෑය හිතලා තියෙනවා. දවසක් තියෙයි අපේ පිටරට ගිහිල්ලා අපේ ළමයි ඉගෙන ගන්න එකට නෙමෙයි, පිටරට ඉඳලා අපේ රටට ඇවිල්ලා ළමයි ඉගෙන ගන්න මට්ටමට එන බව දැම්මට පේනවා.
3: අනිවාර්යෙන්ම ඔව්.
0: ගොඩාක් ඉන්නේ මේව ගැන කය ගහන මිනිස්සු. නමුත් ඒගොල්ලෝ වැඩේ කරපු මිනිස්සු. ඒක ඒ தත්ත්වෙට අරගෙන යන්න පුළුවන්කම තියලා තියෙනවා. සෑහෙන මහන්සියක් අරන් තියනවා ඒ තත්ත්වෙට ගේන්න කියලා බලපුවහම පේනවා ඒක රෑකින් දෙකකින් බලලා ඉවර කරන්න පුළුවන් හීනයක් නෙවෙයි.
3: ඔව් නේද?
0: පුදුම මහන්සියක් අරන් තියනවා. දරුවෙක්ව හදන්න ඕන කරන පරිසරය හදන්න, අධ්‍යාපන පසුබිම හදන්න, කරිකියුලම් හදන්න, ළමයව පොලිෂ් කරන්න, ළමයව

0: වන්ටුවන් ගොල වැඩරන ගොල්න්ගේ ලෙක්චරස් ලේ රටවල්ලින් ඇල මේ ලමයිට උගන්නන ඒක්ස්පිරන්ස එකත්තේන අපේ දරුවන්ට හම්බෙන සටිකට්ක ඒංගල්ලන්තේ ඇමරිකාව ඔස්ට්‍රේලියාවේ ඒ යුනිියෝසිටකින් දෙන සටිෆිකට් එක මයි දෙන්නේ. ලංකා වැච්චු ගල ලංකාවත් නමත් දෙකක් දාලා දෙන එක නෙවෙයි කියලා මතක තියාගන්න ඕනේ. ඒක නෙවෙයි ඕනේ. ඒක දෙනවා.
1: රයිට් කෝල් කරන අපි නම්බර් එකක් දෙන්නම්. 0111 544 5000. 0111 544 5000.

0: පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
4: brand new නත් registered දුනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance
3: 0.1 1.7 6.66
5: 0115
6: රූපවාහින ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනෝ හිතවත්කම
7: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ
8: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
9: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදරවන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
3: අපසුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි ජීවීමට දැන්ම අමතන්න 0.1 1.544 5000
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.1 1.788 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: හිත පිරෙන්න සියත.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0.76252230.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා

0: මග ලියාපතිංචි වන්න දිින්දවයි හැත්තැවයි හරසියයි පනස් පායකළ
1: න්න හොඳනං ඉන්නෙත් හොඳය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේ හොඳ තැක්වන් ඔබේ ස්ථාවර තැන් පොතුවට ඉහල පොලියක් ලබාදන හොඳම තැන සර්වෝධය ටිවලපන් ෆනන්ස් ලංකාරේ පිබිමන සේල් ඔු පතරබ මුල්ල සකු ලක තැප රක්ෂ යොලක්ම සමශ
3: අසීමමාන්තික අවකාශයක අපූර්වත්වය අත්ව දෙන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්
5: Listen up, Colombo. Vietnam is calling.
0: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
7: හරිම තැනට ගිහින් ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
9: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011154500.
10: ආවා ආවා! තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 077967767 අංකයට වට්ස්ඇප් කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
11: 98.2 98.4
12: පන්නේවගේ කමුකොකේ
13: ඕප්‍රේක්
12: නේවගේ
13: පතිමුරේ
12: සුන්ස් ෆ්‍රයිඩේ මචං

0: ένα μας.
1: Πολύ φανέ και είναι που λάμε βέλαχκα πικιά, ναι, ναι. Έταμα, ήσαν στα σλέπ βαραμ γένα. Μάμε να γαχάλα, ναι, μετσέρα κάλεκρα, μέταραν λόκου τέγκακ. Καουρου χάρη δεν αμάγα έτρεμα χάλα, ναι. Anitika tagge pramaniya lokui eka gana patten gattat loku tagga size gat lokul hitanu ko 100ක් සිමෙන්ති කොට 100ක් හරියට හරි දැන් කොහමද අරවින්ද අපි මේකට join වෙන්නේ මම මොකද්ද කරන්න ඕනි දැන් දැන් මොන්න මං ඉන්නවා දැන් මම මොකද කරන්න ඕනි
0: ඔය ඉතින් ඉන්න තියෙනවා අපිට ප්‍රශ්නයක් වෙන විදියක් නැතුව ඉන්න
1: දැන් හිතන්නක ඔබ construction වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔබේ ගෙදර තමයි මේ ටික ටික ඉදි වෙන්නේ. දැන් ඔය slab එක දාන එහෙම තැනට ගේ ඇවිල්ලා තියෙනවා. තියෙනව නේද සිමෙන්ති කොට්ට පහක් ගත්ත bill. මේක සංස්ථා සිමෙන්ති වෙන්න ඕනේ. අපි දන්නවා ඉතින් සංස්ථා සිමෙන්ති දාලා තමයි කොහොමත් slab එක ඊට පස්සේ මොකද අර පල්ලෙහාම දාන එකට මොකද කියන ආරවින්ද?
0: මොකක්ද දාන්නේ?
1: Foundation.
0: Foundation.
1: Foundation. Okay.
0: Foundation කියන්නේ මම කතාරන්නේ පා. බිල්ඩ් වෙනවනේ අපි පුතා.
1: එහෙම සිංහලෙන් කියන්නේ foundation නේද?
0: මම කියන්නේ අත්තිවාරමනේ කියන්නේ
1: සිංහලෙන්. අත්තිවාරම.
0: Foundation කියන්නේ මොකද්ද? කොයි ලෝකෙන්ද කවුද මල්ලි මේ? කවුද මල්ලි මේ?
1: හරියට අත්තිවාරම. දානන්නේ ඉතින් අපි දන්නවා සංස්ථා සිමෙන්ති වලින් මොකද ශක්තිය ගැන ඒකේ තියෙන S අංශු ගැන ඔබ හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්
0: නේ. අපෝ නෑ මං හිතන්නේ එහෙම නොලෙජ් එකක් ඇති කියලා මං ඒක කියන්න තමයි මට ඕනේ.
1: නෑ ඔයා දන්නවද ගෙවල් තුනක් ගත්තොත් එකකින් එකක් හදලා තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති වලින්. ඉතින් නොලෙජ් එක නැද්ද මිනිස්සුන්ට?
0: ඉන්සි සංස්ථා සිමෙන්ති ගන්න එක නෙමෙයි වැඩේ.
1: හරි.
0: ඒගොල්ලෝ හිතනවා මේක තමයි හොඳම කියලා. අපි තමයි කියන්නේ ඇයි හොඳම?
1: හා okay.
0: සංස්ථා සිමෙන්ති වල තියෙන අංශු ඉතාම කුඩායි. කුඩායි කුඩායි.
1: කුඩායි.
0: හරිම කුඩායි.
1: Okay.
0: ළඟ බැඳෙනවා.
1: බන්ධනය ප්‍රබලයි එතකොට.
0: අංශු කුඩා වෙනකොට තදින් බැඳෙන්න පුළුවන්.
1: Yes, okay.
0: එතකොට සිමෙන්තියේ කුස්තුර අඩුයි. වතුර උරා ගැනීම කිසිසේත්ම නොවන තරම්.
1: Wow.
0: වතුරට රිංග ගන්න බෑ. වතුර ඔව් වතුර රිංග ගත්තට පස්සේ තමයි වැඩේ පටන් ගන්න.
1: ආ චූටි ඉදත් ඇති වතුරට රිංග ගන්න.
0: කොන්ක්‍රීට් එක ඇතුලේ තියෙනවා කම්බි. ඒවා දිරන්න ගන්නවනේ.
1: ඕනේ ලොකු ප්‍රශ්න.
0: ඔව් සමහර වෙලාවට සිමෙන්තිය මේවා කරම මෙතන හොඳයි මෙතන හොඳ නැති වෙනවා. හැබැයි සංස්ථා සිමෙන්ති වලින් ඔබේ කොන්ක්‍රීට් එක කරනවානේ හැම තැනම සංයුතිය එක හා සමානව පැතිරෙන විදියටයි මේ සිමෙන්තිය නිෂ්පාදනය කරලා තියෙන මේක ටෙක්නොලොජි.
1: හරි.
0: මේක නිකන් මේ හාස්කම් නෙමෙයි. මෝර හාස්කම නේ
1: තාක්ෂණය මේ
0: තාක්ෂණය හාස්කම් කියන ඒවා වැඩ කරන්න පුළුවන් නොකරන්න පුළුවන් මේවා එහෙම නෙමෙයි
1: මේක වැඩ. ඉතින් අපි දැන් බලමු කොහොමද ඔගලන්ට සංස්ථා ස්ලැබ් වර්ම ගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අර මං කලින් කිව්වනේ සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල් එකේ ෆොටෝ එක ඔයාගේ නම ලිපිණය NIC නම්බර එක දාලා 0.7796677767 කියන නම්බර එකට WhatsApp කරන්න. මම ආයි WhatsApp නම්බර එක කියනනම් 0.7796677767. ඒ බිල් එකේ ෆොටෝ එක තමයි WhatsApp කරන්න ඕනේ. ඒ බිල් එකත් ළඟ තියාගන්න සාක්ෂි විදිහට ඒක ඔබ ගාව තියෙන්න ඕනේ. ඉතින් ජයග්‍රාහකයෝ තෝරනවා. ජයග්‍රාහකෙක් වුණොත් සිමෙන්ති කොට්ට 100ක් ඔබට දිනා ගන්න පුළුවන් වෙනවා.
0: අපි මේ කතා කරන්නේ ලක්ෂ 2කටත් එහා ගිය තෑග්ගක් ගැන කියලා මතක තියාගන්න.
1: හා okay. Got it.
0: ලක්ෂ 2කටත් එහා ගිය විශාල තෑග්ගක් ගැන කතා කරන්නේ. ඒ වගේ ජයග්‍රාහකයෝ දිගටම බිහි කරන්නයි මේ යන්නේ. දිගටම සෑහෙන කාලයක් එක්කෙනෙකුට දීලා නවත්තන වැඩක් නෙවෙයි මේක. ඒකයි මේ කියන්නේ.
1: හරි. කොහොනේ මගේ portable?
0: Portable මොකද?
1: Portable speaker එක කො?
0: කොහොමද දැන්?
1: අරවින්ද මේක මෙතන තිබුණා මං අබාන්සකෙන් රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ගත්ත portable speaker.
0: කොහේ තමයි 1500ක් දීලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්කම තියෙද්දි ඔයාගේ මේ පාවිච්චි කරපු portable speaker එක මිනිස්සු අරන් යයි කියලා?
1: නෑ celebrity කෙනෙක් පාවිච්චි
0: කරපු එකක්. මෙතන මිනිස්සුන්ගේ නිකන් මිනිස්සුන්ගේ මූණේ දැලි ගන්න.
1: celebrity කෙනෙක් මේක පාවිච්චි කරලා.
0: ඔයා celebrity කෙනෙක් වෙන්න නැති ඔයාගේ ගෙවල් පැත්තේ අපිට නම් එහෙම එකක් නෑ. ඔයා දැක්කම
1: ලස්සන තරු විසික්වෙන ජැකට් ඇඳලා දිලිසෙන කලිසං ඇඳලා කවුද ස්ටේජ් වල තමන්ගේ ගායන දක්ෂතා කවුද
0: කවුද
1: රයිනි? ඇත්තට සිංදුවක් කියන්න පුරුදු වෙන්න ඕනේ. කොතන හරි තැනකට ගියාම නිකන් දැන් මං ඇත්තට මං කියන්නේ නැහැ සිංදු. ඔයා වුණාට සින්දු කියනවා. දැන් ඒ තැන්වල ඔයා මට වඩා ඉස්සරහින් ඒතර බැබලෙනවා. මට ඉවසන්න පුළන්ද? බෑ.
0: මට සින්දු කියන්නේ නැහැ නෙමෙයි. ඔයා සින්දු කියනවා. අපිට අහන් ඉන්න බැරි එකයි තියෙන්නේ.
1: එනරේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ යන්නේ. ඔගලන් දන්නවද මේ පොටබල්?
0: මම මොන තරම් මගේ ගායන හැකියාවට පහුගිය කාලේ එක එක කතන්දර හැදුවද නේද?
1: නෑ නෑ අවුල් ගිය තැන් තියෙනවා
0: නේද? මගේ එක එක මගේ දක්ෂතාවයෙන් මම මතු කරගත්ත එක එක සිංගින් ටෙක්නික්ස් දාලා කරා. ඔයාට ඒව ගැන දන්නේ. ඔයා දන්නේ? ඔයා දන්නේ මේ සිංදුවක් එහෙම කතාර නෑ. සිංදුවක් කියන අඤ්ඤම
1: නේ මගේ රත්තරන් අරවින්ද අයියා ස්ටේජ් එකක් උඩ වෙනවා. ඔයා තමයි මතක් මිනිස්සු මගේ දිහා බලන්නේ
0: බහින එළියට. දැන් දැන් දැන් ෂෝ එක ඉවරලා බහින කරනවා මං කියන්නේ. දැන් දැන් get out get out now.
1: මං කතා වචනකොත් කතා කරන්න
0: මල්ලව්වා.
1: හරි
0: ඔයාව දොට්ට දම්මන්න තියන්න එපා.
1: අනේ ඉතින් එහෙම බෑ.
0: තමන්ගේ කැමැත්තෙන් ඉල්ල අස්සන කරලා තියනවා මල් නියම.
1: හරි ඒක ඔක්කොම කරන්න.
0: තව අවුල් යමල යන්න තෝනේ දාලා වන්න තෝනේ අස්සන.
1: තව පොඩි විනාඩි 10 කෝමත් එළියට බහිනවනේ. හරි අපි ගමු. අපි ගමු. ඔයත් ගමු අරවින්ද. ඔයත් ගමු. පාටි ස්පීක් එකක්, ඒකට මයික් එකක් හම්බ වෙනවා, රේඩියෝ එකක් තියෙනවා. ලස්සන
0: මාංශයෙන් තෑගි දුන්නානේ දෙකක්.
1: මටත් හම්බුණා.
0: වාර්දිය තියෙන පොඩි එකනේ. එක මිනිස්සුන්ගේ දක්ෂතාවයයි හැටි ඒව මට බල්ලා දෙන්නේ. මෙන් මෙන් දෙක එකතන ගලව ගන්න තියෙන ලොකම දෙක දුන්නේ.
1: ඒ කියන්නේ උසනම් කම් කරු මිටිනම්. ඒ කියන්නේ මට පොඩි එක දුන්නා.
0: උසනම් කම් කරු බැරි නම් ඕක තමයි.
1: ඔයාට හරි කමන්න මේ
0: අපිට. ඔයාලා බ්ලූටූත් ඔය පොඩි ස්පීකරෙන් සින්දු කියන්නේ බෑනේ. ඒකනේ බැරි වෙන්නේ දුන්නේ. මට දුන්නේ මයික් දාලා සින්දු කියන්න පුළුවන් එක දුන්නේ. සින්දු කියන්න පුළුවන් මිනිහට ඒකල දුන්නේ.
1: Yes yes yes.
0: ඔය මේ ඊට පස්සේ මම කිව්වා මේ මාසිකව ගෙවාගෙන යන්න කියලා.
1: 1500ක් ගත්තා ඒ දෙන වෙලාව. එනොලවෙද්ද 1500ක් ගත්තා.
0: ඔව්. ඊට පස්සේ කමන්නේ නැති මට ගෙවාගෙන යන්න පුළුවන් නේ.
1: අනිත් එක අවුරුද්දක වගකීමේ සහතිකයක් ඔයගලන්ට හම්බ වෙනවා.
0: අවුරුද්දක් තිස්සේ ගෙවාගෙන යන්නත් පුළුවන්.
1: යා ටින් ටින් ලාදේබුලාවි යලන්. හොඳට සින් කරන්න. හොඳට සින්.
0: තමුන්ට මේක ජෝක් එකක්ද? නෑ
1: නෑ.
0: මොකද්ද කතන්නේ?
1: මොකද්ද? මොකද්ද
0: මොනවද කතා කරන්නේ? මොකද්ද කතා කරන්නේ මත් එක?
1: මොකද මගේ මූඩ්ස් තියෙනවා. හරි.
0: මූඩ් පිටින්ම තමයි අස් කරලා දාන්නේ. ඔය මූඩ් එකෙන් මම ඇතර ගියේ. හරිද?
1: එහෙම හරියන්නේ නැහැ නේ. ලොතරැයියක් අරගෙන හොඳ සල්ලිකාරයෙක් වෙලා තමන්ගේ තත්ත්වේ පෙන්වන්න හැමදාම ඔළුව නමාගෙන ඉඳලා හැමදාම
0: වචන මොකටද මෙහෙම ඉඳලා?
1: හිටලා
0: එන්නතෝ ඉන්නකො.
1: හිටයි අනිද්ද එන්නතෝ
0: ඉන්නෝ. අලුත් ළමයා මේ නියමයි.
1: හිටයි අනිද්ද එන්න.
0: අලුත් ගර්ල් මරුවා.
1: ඔෆිස් එකේ නැහැ.
0: අලුත් ගර්ල් උත් හොඳයි. ආගේ කටහඬත් හොඳයි, වැඩත් හොඳයි, පෙනුමත් හොඳයි, අඳින පළඳිනව හොඳයි. ආ හයි හීල්ස් දාන ඔයා බ්ලස් යන වාහනයකත් එනවා.
1: හරි.
0: එයා ග්‍රේට් වෝල් මෝටර්ස් වලින් ගත්ත H6 සවල් H6 එක එයා එන්නේ.
1: හරි.
0: ඔයාට මොනවද ඉතින් තියෙන්නේ?
1: නැහැ මම වෙන දෙයක් මොකටද කතා කරේවා.
0: ඔයාට කතා කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ.
1: අරවින්ද
0: වෙන්න ඕන දේවල් ටික ඔක්කොම වෙලා තියෙන්නේ දැන්. දැන් තියෙන මගේ ලියුමක් විතරයි ඕනේ. සමය වාස් කරන්න. ඔව්. මට දෙන්න. ඔව්. ඔව් කියලා අපි පොඩි අස්සනක් ගන්න. ඒකත් මම සම්පූර්ණ අස්සනක් ගහන්නේ නැහැ. කෙටි අස්සන ගහන්න.
1: අරවින්දට පොඩක් කඩේ ගිහිල්ලා මේක ෂේප් කරගන්න. අරවින්ද අයියේ මොකද අපි කතාව
0: පටන් ගත්තේ? කතා කරත් මට පැල්වත්ත බටර් ගාන ලෑස්ති වෙන්න එපා. මම බටර් ගාන දන්න මිනිහ.
1: ආ මාර ලුක් එකක් ඇවිල්ලා තියෙනවා ගෙන.
0: අනිවාර්යෙන්. ඔයා මම දන්නවා ඔයා කියන්න ඕනේ නැහැ මට.
1: ඔයාගේ ජෝ ලයින් එක ඇවිල්ලා. ආ මුණ බඩ කුස.
0: මම ගොඩක් ජෝ බොනවා.
1: ඔයාගේ ජෝ ලයින් එක ඇවිල්ලා. හරිම ලස්සනයි අරවින්ද අයියේ. පුදුම ලස්සනක් තියෙන්නේ.
0: අනිවාර්යෙන්. මම දන්නවා ඒක.
1: තව පැල්වත්ත බටර් ටිකක් දාන්න මගේ මේකට.
0: කාගෙත් බටර් ඕනේ නැහැ මට.
1: හරි.
0: පැල්වත්ත බටර් ගැන ඔයාට කියලා දුන්නෙත් මම.
1: අනිවාර්යෙන්.
0: හරිද?
1: හා.
0: ඔය දැන් නලින් කීක ඉන්නව නේද? කැමට රස ගිනිනා පැල්වත්ත බටර්. අනි අනි අනි අනි අනි පැල්වත්ත බටර්.
1: යමි යමි යමි යමි යමි
0: පැල්වත්ත බටර්. අනි අනි අනි අනි අනි පැල්වත්ත බටර්. පරාදී ජිංගල කීටට හොඳට කල් දෙන්නා මට දුන්නා.
1: පැල්වත්ත බටර්.
0: ටිකක් වැඩි.
1: අද සිකුරාදානි.
0: වාඩි ඔය පොඩක් වාණිගම් තරම මේවා කරගන්න ඕනේ. හරිද? ඇඟිල්ලේ තරමට ඕනේ මිනිස්සු කිදිමෙන්න.
1: ඇයිද නැරේ? හරි. පැල්වත්ත බට පැකේජින් අලුත් වෙලා තියෙන්නේ. ගෝල්ඩ් ෆොයිල් එකකින් තමයි එන්නේ. ලස්සන බෝ එකක් තියෙන. බෝ එක තියෙන්නේ ලස්සනටද? එක පැත්තකින් ලස්සන. හැබැයි ඒ බෝ එකෙන් ඔගලන්ට අඳුන ගන්න පුළුවන් මේක සෝල්ටඩ්ද අන්සෝල්ටඩ්ද ගාලික්ද කියලා. හරිද? ඔගලන්ට අපි කිව්වනේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක් අරගෙන ගිහිල්ලා එක පැත්තට ලස්සන ස්ලයිසස් විදියට කට් කරලා පැල්වත් ගාලික් බට එක ගාලා පොඩ්ඩක් ටෝස්ට් කරලා එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් අවන් එකේ ලාවට බේක් කරලා ගත්තා නම් හවසට තේ එකක් එක බොන්න මරු. අද ට්‍රයි කරලා බලන්න හවස. නේ
0: හවසට තේ එකක් එක බොන්න කියන්නේ අර පාන් කාලා බොනෝ?
1: නෑ නෑ, හවසට තේ එකක් එක කන්න මරු.
0: තමුන්ගේ පේනද? පේනනේ තමුන්ගේ දුරලකම්. මෙතන නොහිටින්න අද මේනකල මිනිස්සු මේ ස්ටුඩියෝ එකට ගහලා එලවන්න. ගහලා එලවන්නද? ගගහ යනවා ගෙදර එනවා.
1: බහිනවා මල්ල.
0: බහිනවා මල්ල. යනවා ගෙදර. මම නෙමෙයි. මිනිස්සු එලවන්න.
1: හරි දැන් මං.
0: පෙල්වත්ත බඩ.
1: දැන් මට ඕනිලු ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න. දැන් මට සල්ලි මෙහෙම කරගන්න.
0: දාගන්න ලගයි අපිට මොකද
1: කියන්නේ? දැන් ඔයා මට ඇඩ්වයිස් කරන්න.
0: මම අර ඇඩ්වයිස් කරන්නේ. ඒව ඉවරයි.
1: මං ඉතින් දුන්නෙම් වෙදපු හීයක් වගේ යනවලු ටක් ගාලා එල්ලෝ එල්සී ෆයිනෑන්ස්.
0: මුසි
1: thing matter me onilu speed draft
0: mokada thara speed draft mona ganna
1: mage adhyapana katiyutu walta
0: ane ane me kerena deyak katha kerena deyak kiyanne ha kerena deyak katha karanna
1: monada
0: ganna mokara vyaparayak thiyenoda karana mukadda vyapari tamunge
1: tiktok
0: vyaparayak deyak karanna
1: eka tanikata dan business ela thi
0: ලොග් ගන්න ගන්න
1: පොඩි
0: පොඩි කරා බෝ එළියට යනවා සත්‍ය බොම කටුකයි වෙන දේ. මොකද දැන් ඔයාලට උමනා වෙලා තියෙන ඒකට ඕන කරන උපකරණ ගන්න ද ඕනි?
1: යා මට ඕනි ඒකට ඕනි කරන අර ලස්සන ලයිට් සිස්ටම් එකක් ගන්න ඕනි. ඊට පස්සේ
0: ඔයාලට තියෙනද ලයිට් එකක්?
1: දැනට පොඩි එකක් තියෙනවා. ඒක මට මදි. තව ඒ කියන්නේ තව පාට එන්න ඕනි තව. දැන් යාන්තමට බිත්තිය පාට ඇවිල්ලා තියෙනවා සුද. තව ලයිට් දැම්මොත් සුදුම සුදු වෙනවානේ. හොඳට ලයිටින් කරලා එහෙම කරන්න මට පොඩි පොඩි දේවල් ටික අවශ්‍ය කරලා තියෙනවා. ඉතින් මම මොකද කරන්න ඕනි අරවින්ද? මම කියනවාද මේ
0: කල්පනා කරන්න ඕනේ මට. මොකද මේ මේ
1: මේ මගේ එල්.එල්.සී. ෆයිනෑන්ස් යන්න.
0: ඒකනේ.
1: මේ මිනිස්සු එච්චර වෙලා කල්පනා කරන්නේ. මේ මිනිස්සු ටක් ගාලා මගේ විදිය බල්ල
0: ගෙවන්න. මේක කල්පනා කරනවා වද්ද ගන්න මට.
1: ගෙවන්න පුළුවන් විදිය බල්ල.
0: මොන ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකද කියලා මූණ වල දැක්කාම. TikTok කරන ස්පීඩ් ඩ්‍රාෆ්ට් දාගන්න. ඉතින් අපිට ව්‍යාපාරයක් තියෙනවා.
1: ඉතින්
0: අපිට ඉහළ අධ්‍යාපන කටයුතු සඳහා දැන් ඔබට තියෙන අභියෝගයක් තව බොහොම ළඟදී එන එකක්. කොච්චරක් වේදම් කරන්න වේදි කියලා හිතා ගන්නවත් බෑ. වෙන්න යන දේ හිතා ගන්නත් බෑ, හිතාගෙන යන දේ වෙන්නෙත් නෑ. මොකද්ද ඒක?
1: අචින්ති තම්පි බවති චින්තා විනාශ. හරි.
0: ඔබ යනවා LOC ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ඔබේ කාරණාව කියනවා. මට සල්ලි ටිකක් රෙඩි කරලා තියා ගන්න ඕනේ.
1: හ්ම් යස්.
0: අවශ්‍ය වෙලාවට තමයි මට ගන්න ඕනේ. හිතිච්චක මං ගිහිල්ලා කොහෙන්වත් සල්ලි ගන්න බෑ.
1: ඔව් ඔව්.
0: කලින්ම අප්‍රූවල් එකක් අරගෙන අවශ්‍ය මුදල ලෑස්ති කරලා එතනම තියලා තියෙනවා.
1: හරි.
0: ඔබ ගෙවනවද?
1: නෑ.
0: ඔන්න දැන් ටික කාලයක් යනකොට සල්ලි අවශ්‍ය වෙනවා. අර අප්‍රූව් වෙච්ච මුදලෙන් කොටසක් ගන්නවා. ඔබ මොකටද ගෙවන්නේ? ගත්ත කොටසට විතරයි ගෙවන්නේ. ඒ කොටසත් ආපහු දාලා පියවුවාම ආයෙ ඔබ ගෙවන්න ඕනේ නෑ. හැබැයි ආයෙ ඔබට උමනාක් වෙනවා. ආයෙ ඔබට ගන්න පුළුවන්. ගත්තට පස්සේ ගෙවන්නේ.
1: හරි.
0: ඒක පියවුවට පස්සේ ආයෙ ගෙවන්නේ නෑ. හැබැයි ඔබේ නමට අප්‍රූව් වෙච්ච ලොකු සල්ලියක් LOLC එකකින් ඔබට දීලා තියෙනවා. ඒ තමයි LOLC ෆයිනෑන්ස් එක ඔබට ප්‍රොපෝස් කරන
1: ස්පීඩ් ඩ්‍රාෆ්ට්.
0: ගොඩක් මිනිස්සු බිස්නස් කරන ඔන්න වගේ සල්ලි වලින් බෑකප් එකක් LOLC ෆයිනෑන්ස් එකට කියලා හදාගෙන කියලා ඔබ මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔබ බලන්න ඇති මේ මිනිස්සු කොහොමද අප මේව කරන්නේ? මොන වෙලාවෙත් සල්ලි තියනවනේ මේ මිනිස්සුන්ට කියලා. ඔන්න ඔය තමයි රහස්.
1: හරියට හරි. දැන් අරවින්ද පුංචි උනත් හරිම සැරයිනි ගම්මිරිස් නේද? ඒ වගේ තමයි අපි ගත්තොත් ලොතරැයියක් කොච්චර පොඩිද? මෙන්න මෙච්චර විතර පොඩි සයිස් එකේ නිකන් ලොතරැයියක්. නිකන් කොල කෑල්ලක්. හැබැයි
0: මේ අඟල් 4-5ක දෙක අඟල් 2-5යි අඟල් 4-5යි 5යි වගේ
1: සයිස් කොල කෑල්ලක්.
0: හැබැයි මුළු ජීවිතේ වෙනස් කරාම මේ පොඩි මේකට
1: ගානකෙද රුපියල් 40යි.
0: පැල්වත මට
1: තින්න. ඔයා තමයි අවුස්සල ගන්නේ.
0: මේ මම කියනවාට ඔයා බොරුවට ඇවිස්සලා ඔයා රස්සාව රිස්ක් එකට දාගන්න එපා නිකන් තමන්ට ඕනාට වැඩිය විහිළු වලට යන්න ගිහිල්ලා
1: මට බලපෑම් තියෙනවා මේ වැඩසටහන.
0: බලපෑම් තියෙනවා තමයි. බලපෑම් නැද්ද මේකේ?
1: ඕ යන්න ඕනි මානව හිමිකම්.
0: යනවා කොහොමද මානව හිමිකම්?
1: මුතුම බලපෑමනි මට මේ.
0: එහෙනම් දැන් මම නිකන් මම පැල්ලුවද මට ඒවා තමුන්ට අදාළ නෑ. තමුන් ඒව ගෞරවයෙන් ගෞරව පුරස්සරව අයිනට වෙලා එහෙමයි එහෙමයි. තමන්ගේ රෝල් එක තේරුම් ගන්න. නැත්තම් රත්තාව යන්නේ.
1: ඒවනම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.
0: බොරුවට කතා කරන්නේ.
1: ලස්සන කරන්න බෑ.
0: ෂෝ එක ලස්සන කරන්න.
1: ෂෝ
0: එක ලස්සන කරලා රස්සාට උඩට කවන්නේ නැද්ද?
1: වෙන ෂෝ වල නැති එකක් තියෙනවනේ.
0: කරන්න කරන්න කරන්න කරන්න. මං ඒවා හරි තනදි අල්ලන්නම්.
1: ඒක වැඳගෙන නේ කතා කරන්නේ.
0: මේ වඩු එහෙම තෝරන තැන මොනවාට උනන්නේ අයියලා යනවා නෝ. බලාගෙන ඉන්න හම්බේ. ඇයි? බලන හම්බේ.
1: හල්වත්ත බටර්.
0: පැල්ලත්ත බටර් හරි පැල්ලත්ත කිරිපිටේ කවන්නේ. ඒක කතා ඉවර. රයිට්.
1: හරි අපි කතා කරමු මොනන්ද ලොසරයි. දැක්කනේ රුපියල් 40යි පොඩි ලොතරැයි. හැබැයි ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් එකම එක ලොතරැයියකට. මොනාද ගන්න අද ඉතින්නේ? NLB එකේ තියෙනනි ලොතරැයි සෙට් එකක්ම. ඔබ කැමති එකක් ගන්න. අපි පොඩි ඉංගියක් දෙනවා හැමදාම. පුළුවන් නම් එකම ජාතිය, ඒ කියන්නේ ඉතනක ඔගල ගත්තා කියලා NLB එකේ මෙගා පව එකෙන් පුළුවන් නම් ලොතරැයි පහක් ගන්න.
0: මම මේ පාර හොඳ ලොතරැයකද මම හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් දානවා ගෙදර. සියලු දාලා මේවා දාලා කොන්සෝල් දාලා ටීවී හයි කරලා ඒවා කරලා
1: ඕල් ද බෙස්ට්
0: බියුටිෆුල් ස්ටුඩියෝ එකක් හදනවා. වහ වද්ද ගන්න යා ඔයගොල්ලෝ.
1: කීයක් වගේ ආයිද මම මන්ට පුළුවන් විදියට TikTok කරලා මම මහන්සිලා මගේ රත්තරන් අරවින්ද අයියට මම මොකක් හරි දෙයක්
0: TikTok කරලා ප්ලේන් ටිකක් කරන් දෙනවා. ඈ රත්තරන් අරවින්ද අයියට අම්මෝ හරියම කරන්න බලාපොරොත්තු වෙනවා. අනේ මිස් මේ වකුගඩු දන් දෙන්නයි දිවි දෙන්නයි බිලි දෙන්නයි ඕව තමයි.
1: ඔවා
0: කරන මිනිස්සු කියන්නේ ඔවා කරනවා මිනිස්සු. රට වටේට පම්පෝරේ ගැහුවට ඇල්ලතුරු කරා TikTok කීයක් කරාද? නිකන් මට මොනව හරි නිකන්.
1: අතේ දාගෙන ඉන්නේ මොකද්ද?
0: අරවින්ද අයියේ.
1: අතේ දාගෙන ඉන්නේ මොකද්ද?
0: අතේ දාගෙන ඔරලෝසුවක්.
1: කවුද දුන්නේ?
0: මට මතක නැහැ මම දැන් මතක නැහැ කවුද මේක දුන්නේ.
1: හරි මේ NLB
0: ලොතරැයි. ලක්කුඩ තියලා තලන්න ඕනේ මේ ඔරලෝසුව අරන් ගේන්න.
1: NLB එකේ ලොතරැයි ගන්න. ජීවිතේම ෆුල් හැපි එකේ ඉන්න පුළුවන්. සල්ලි වලට ගොඩාක් දේවල් විසඳන්න පුළුවන්. ඒක ඇත්ත. හිතන්නකෝ දැන් හම්බ වෙන පඩියට වඩා තව ලක්ෂයක් දෙකක් තුනක්. අනේ ඔරලෝසුවද තරම්. ඔය තලයි ඔරලෝසුව.
0: ආ කුඩු ටික ඔරලෝසුවයි.
1: නලලේ ගාන. මේ NLB එකේ ලොතරැයි ගන්න. හරිද? ඔබට හොඳක්ම වෙන්න ඕනේ. ඔබ දිනන්න ඕනේ. එච්චරයි මම.
0: දෙල අපිව බලන්න ඕනේ. නැත්තම් වැඩි ලොකෝ හොදක් වෙන්න ගන්න නැති.
1: NLB.
0: ඔයනි කාගිල්ස් එක ගන්න එහෙම යනගම ඔහොම මාව ගෙදරින් බස්ස ගන්න ගෙදරන ගම රයිට්
1: රයිට් ඕකේ අපි කාගිල්ස් අද අපි ෂොප් කරමු කාගිල්ස් එකේ කොහොමත් ෆ්‍රයිඩේ කියලා කියන්නේ මිනිස්සු ටිකක් වැඩිපුර ෂොප් කරන දවසක් මොකද සතියේකට බඩු ගන්නවා සිකුරාද වෙනකොට බඩු ටික ඉවර වෙනවා ආයි රීස්ටෝ කරගන්න ඕනි වීකෙන්ඩ් එකේ අවශ්‍ය කරන දේවල් ඉතින් යන්න කාගිල්ස් ෆුඩ් සිටි ඔගොල්ලෝ එතනදි සර්ප්‍රයිස් වෙයි බිකෝස්
0: වෙයි වෙයි වෙයි වෙයි
1: වෙයි අනිවාර්යෙන් වෙයි ඇයි තියෙනවනේ මාරු විදිහට එක එක දැන් අපි අරගන්නවා බඩු ඊට පස්සේ අරගෙන කැෂියෙකට එනකොට එතෙන්ද ඔක්කොම බිල් කරනවා ටෑන් ටෑන් ටෑන් ටෑන් ගාන
0: එතන වටපිටේ තව එක එක ඒවා තියලා තන ඒවත් ගන්න
1: ඒවත් ගන්න ඒවා ඔක්කොම දා ගන්නවා මාරු විදිහට ගාන අඩු වෙනවනේ අනේ අන්තිම ෆයිනල් බිල් එක අපි
0: හිතාගෙන ෆයිනල් ඇයි ෆයිනල් බිල්
1: එක
0: අත අන්තිම බිල
1: ෆයිනල් බිල් එක
0: අන්තිම ෆයිනල්
1: ඒ කියන්නේ මාරු විදිහට අඩු වෙනවා
0: අන්තිම ෆයිනල් ලාස්ට් එක
1: වෙනවා ඇත්ත ඇත්ත ඇත්ත කතාව ඇත්ත මොකද්ද තව මොනවාද මන් දුන්න ෆෝන් එකක් ගන්න බලන් ගියාම ඔක්කොම තලන්න මේ හරිද වාගේ මුළු ගෙදරම ඇයි ඔක්කොම මම
0: තලන්න ඕන වාගේ කට
1: හරි අනේ නා කාගීල්ස් යන්න පරිස්සමෙන් ඉන්න හොඳ වීකෙන්ඩ් එකක් ගත කරන්න අපි සඳට අනිවාර්යෙන් ඔබව හම්බ වෙන්න එනවා
0: මම අරවින්ද
1: මම ආශ්‍රයා
0: මම තමයි දක්ෂම මෙතන
1: ඊට වඩා චුට්ටක් අඩුයි මම දක්ෂතාවයේ ඊට වඩා චුට්ටක් අඩුයි
0: පොඩ්ඩක් අඩුයි නම දක්ෂයි එනකොට කැතයි යා
1: Hi.

0: பிறன் சேத සියද පත්තරේ විදහසා
1: ගුවන් යානා ගනිද්දී කොමිස් කෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි විය හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තීරණ අනේ මන් දන්නේ. මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1 2 3 4
2: මිලදී
3: හැම දෙයකටම වග කියන්නේ මොකද?
1: දැන් වාර දෙරවාඩි සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකකින් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
3: මොකද?

0: සදක්පා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
1: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා අදම සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සීල ශ්‍රී ලංකා 0.7455
3: දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
7: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
6: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
8: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: ගොටා ටොප් ස්ටෝරි
1: ගෝටාබේ FC අයිඩියට හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ අත පෙරවරුවේ මූල අපරාධ විභාෂණ කොට්ටාශයේ වෙත පැමිණැති බෙනපා. ඒ මික්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුවයි. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඊයේ පෙරවරුවේ මූල අපරාධ විභාෂණ කොට්ටාශයට පැමිණ තිබුණා. දැන් දෙස් පුවතක්. යුක්රේනයේ පවුක්රෝඩ් නගරයේ වෙළඳ සංකීර්ණයකට එළු රුසියන් ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 67ක්. මහජනතාවගෙන් පිරී පැවති මාර්ග කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අයිවන් වයිවස්කි සඳහන් කළේ. මීට පෙරද සපෝරිෂා සහ සුමියන නගරවල පිහිටි වෙළඳ සංකීර්ණ දෙකක් ඉලක්ක කරගනිමින් රුසියානු ග්‍රාන්ඩ් ප්‍රහාර එල්ල වුණා. මෙතර සොචි නිවාඩු නිකේතන නගරය ඉලක්ක කරගනිමින් යුක්රේන එල්ල කළ මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රුසියාව පැවසුවේ.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කර

0: Tenaceta.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: මාර්තු 10 ඉඳන් අද වෙනකම් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ අසන් කරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරපු දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7130 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
10: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
11: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
3: Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook. Balapatrabi mulya sahago ki. Sri Lanka tanpa durakshana yojana kame samaj.
0: Siyata Divine Abura.
17: Ketta karagena vattata

උදේ 10:27 දැන් වෙලාව අද සැප්තැම්බර් මාසේ 11 වෙනිදා. අද තමයි දවස. මතකයිනේ ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටි වීදියේ කෑගල්ල මාතර බ්‍රාන්චස් වල අද ඉඳන් පටන් ගන්න ලොකු වැඩක්. දැන් ඔබ දන්නවනේ ඔබ ජුවලරි එකක් ගන්නකොට ආටිකල් එකේ රන් මිලටයි වැඩකුලියටයි ඔක්කොටම ඔබ ගෙවන්න ඕන. හැබැයි අද ඉඳන් පටන් ගන්න මේ වීකෙන්ඩ් එකේ ඔබ හෙට්ටි වීදි තියෙන හරිය එහෙම නැත්නම් කෑගල්ල මාතර මේ කියන බ්‍රාන්චස් තුනෙන් එකකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා චේන් එකක් ගන්නව නම් ඔන්න එදා දවසට තියෙන රන් මිල විතරක් ගෙවලා ඒ චේන් එක ගන්න. ඒ කියන්නේ ඔබ වැඩකුලියට ගෙවන්න ඕනේ නැහැ. ලොකු වාසියක්නේ මේ දවස්වල මාකට් එකේ තියෙන ගෝල් ප්‍රයිස් එකත් එක්ක ඔන්න ඔබට ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබුණා වගේ තමයි වැඩේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම ඔබ වෙන මොන හරි ජුවලරිස් ගන්න හිතාගෙන ඉන්නව නම් ඒකත් එකපාර සල්ලි දෙන්න නැතුව මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔබට පහසුකම් හදලා දීලා තියෙනවා. හැමදාමත් වගේ විශ්වාසයෙන් ඔබ ස්වර්ණාභරණ ගන්න ගියපු දෙන ස්වර්ණමහල් කියන්නේ. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ වීකෙන්ඩ් එකේ 11 12 13 ඉරිද වෙනකම් ඔබට චාන්ස් එක තියෙනවා. අද ටිකක් බිසි වගේ හිතුණා. අද යන්න බැහැ වගේ කියලා හිතුණා. හෙට යන්නේ කියන සෙනසුරාදා දවසේ යන්න නැත්නම් ඉරිද දවසේ යන්න ඔබට බ්‍රාන්චස් තුනක් තියෙනවා. එකක් හෙට්ටි වීදිය, අනිත් එක කෑගල්ල. ඒ වගේම මාතර කියන බ්‍රාන්ච් එකට ගියත් ඔබට ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. වීකෙන්ඩ් එකේ තව ආරංචියක් තියෙන ඔබට මතක් කරන්න. ඒක තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකින්. ඔන්න මේ දවස්වල යාලා තෝරගත්ත ඇඳුම් ගොඩකට 50%ක ලොකු ඩිස්කවුන්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. වැඩි ඕනම බ්‍රාන්ච් එකක් තියෙනවා. එහෙම නැත්නම් යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට ගියත් ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. දැන් බ්‍රාන්ච් එකකට යනවා නම් ඔබට පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, නිටබුල්, ශාලකුරු නැගල කියන තැන්වල තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට යන්න. එහෙම නැත්නම් වීකෙන්ඩ් එකේ වෙලාව ඉතුරු කරගන්න හිතාගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් විශ්වාසයෙන් යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට යන්න. www.tilakawardena.com වෙබ්සයිට් එක ලංකාවේ ඕනම තැනකට බය නැතුව ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඒක ඔබ ගෙන්න ගන්න ඕනම දෙයක් දවස් 21ක් ඇතුළත ඔබට ආපහු රිටර්න් කරන්න පුළුවන්. හැබැයි ඉතින් රිටර්න් කරනකොට ඔබ ඒක ඇඳලා ටැක්ස් ටික ගලවලා බිල් නැති කරලා එහෙම දෙන්න බෑ. ගෙනාට පස්සේ ඔබට හිතරොත් මේක මට සෙට් වෙන්නේ නැහැ, මම මේක මාරු කරගන්න ඕනේ කියලා. දවස් 21ක් තියෙනවා ෆිසිකලි බ්‍රාන්ච් එකකට ගිහිල්ලා යාලගේ කිරිබත්ගොඩට හරි මහනුවරට හරි නිටබුවට හරි චායලකුරු නැගල මේ කියන ඕනම තැනකින් ඔබට ළඟ තැනකට ගිහිල්ලා මාරු කරගන්නත් පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ නැහැ. මොකද යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ ලංකාවේ පළවෙනි වතාවට ඔබට වර්චුවල් ඇඳුමක් ෆිට් ඔන් කරලා බලන්න චාන්ස් එක හදලා දීලා තියෙනවා. ටිකක් වෙනස් නේ ඒක. මම කියනට වඩා හොඳයි නේ ඔබම එක්ස්පීරියන්ස් කරන එක. යන්න www.tilakawardena.com වෙබ්සයිට් එකට. එතනට ගිහිල්ලත් ඔබට ඒ විස්තරේ බලාගන්න පුළුවන්. දැන් වෙලාව උදේ 10:30. හරිම වෙලාවේ මේ පණිවිඩයත් මතක් කරත් හොඳයි කියලා හිතනවා. හරිම තීරණේ හරිම වෙලාවේ ගන්න. මොකද සමහර තීරණ තියෙනවා ඒව රිවර්ස් කරන්න බෑ. නිකන් හිතන්නකෝ, හානිකර මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච කෙනෙක්. ඔබ දැකලා ඇතිනේ කොහෙදී හරි එයාගේ ජීවිතේ මොන වගේද? එයාට ආදරය කරන මිනිස්සු ඉන්නවද? එයාට සමාජ පිළිගැනීමක් තියෙනවද? සමහර විට එයා කරගෙන ඉපු ජොබ් එක නැති වෙලා ඇති. එයාගේ ගෙදර කට්ටියව අතහැරලා දාර ඇති. ඔබත් කැමතිද ඔබට එහෙම වෙනවට? නැහැනේ. ඒකින්ද ඒ වගේ තීරණයක් ගන්න කලින් 10,000 හිතන්න. හැබැයි දැනටමත් ඒ වගේ ප්‍රශ්නෙක ඔබ ඉන්නවනම් ඔබට උදව් කරන්න රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ අංකයක් මතක් කරනවා. ඒ අංකේ මතක් කරන්න මේක තමයි හොඳම වෙලාව. පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා 19:27 කියන අංකයට කතා කරලා. සමහර විට ඔබට මේ වෙලාවේ මේ අංකය ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි උදව් ඕන කෙනෙක් ඔබ දන්න වෙති. අන්න ඒ කෙනාට ඒ අංකය දෙන්න. එයාට ඒක මේ වෙලාවේ ලැබෙන ලොකු තෑග්ගක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද ඔබ මේ වෙලාවේ ගන්න හරිම තීරණය තමයි හෙට දවසේ මුළු රටේම අනාගතය තීරණය කරන්නේ. රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට දවස ගානේ මේ පණිවිඩය මතක් කරන්නේ.

0: RDBU ක්ලාසික රුංගිනුම
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: මේ 12 මොකද කරන්නේ?
4: අයියෝ 12 වැඩක් නේ. මේ 12 මොකද කරන්නේ?
5: ආපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් අනේ.
4: මේ 12 මොකද කරන්නේ?
5: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
4: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
6: හලෝ වගේ රත්න යාළුවනේ කොහොමද?
4: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
5: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයනවානේ.
7: මසානයට අතවනලායි
8: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
9: සියත 2020.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පැන්න හොඳ නං ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
0: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී, පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
8: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා මතකයා ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: මිලාන් පාස්තා ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කාස් මිලාන්
1: පාස්තා පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
4: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකිය විලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්.
12: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස.
13: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස.
14: සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම්මයි.
15: වටායි 0.2 න් 0.4 න් සියත.

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: සූර්ය බැටරි සඳහා වැඩබද අඩු කිරීමට සැලසුම්. කුඩා සූර්ය බැටරි සඳහා පවතින වැඩබද අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: විශේෂ කුඩා බැටරි සඳහා සැලකිය යුතු ටැක්ස් එකක් කියනවා. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය දවස්වල තුවිච්ච සාකච්ඡාවල ක්‍රමිකව යම් සහනයක් දෙන කිලෝවොට් 100ට වඩා වැඩි ප්‍රමාණයෙන් ආරම්භ කරලා ඒ අයට බැටරි ලබා දීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා බැටරි ලබා දීමේදී කිසියම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තවමත් බැටරි සඳහා ප්‍රමිති අපි තවමත් හදලා නැහැ. එතකොට අපි විශාල වශයෙන් මේක විවෘත කරොත් ප්‍රමිතියෙන් තොර බැටරි විශාල ප්‍රමාණයක් ලංකාවට ඉන්ෆ්ලෝ එකක් හැටියට එන එකේ ගැටලුවක් කියන්න පුළුවන්. ඒක වළක්වා ගැනීමත් ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රමිතීන් හඳුන්වලා දීලා කටයුතු කිරීමත් මේ හා සමානව වැදගත්.
1: තවත් දේශීය පුවතක්. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසිග්ගේ පියාගෙන් ප්‍රශ්න කිරීම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ ගම්පා ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් ශිරාන් බාසිග් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන ඇති බවයි. ඒ සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරාන් බාසිග්ගේ පියා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවනු ලැබුවා. මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසිග් අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේදී. මෙරට පොලිස් කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන ඔහු මෙවන විට රැඳු භාරයේ පසු වනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම රසවත් කරයි.

0: Itapirainu Seeta.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: මාර්තු 10 ඉඳන් අද වෙනකන් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ සංකරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරපු දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: පරම්පරාගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University The Place to Be.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. Sita හදවත් දිනූ හිතවත්කම.
5: 98.2 98.4 සියත.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

උදේකොළහයි විනාඩී 25යි දැන් වෙලාව. තිලකවර්ධන සෙලූලක පැත්තට ඔබ වෙක්කගෙන යන්න හදන්නේ මේ දවස්වල ඔන්න ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ඔබ තෝරගන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන සෙලූලක. ඔබද මේ දවස්වල ටිකක් වැඩිපුර පට්ටම් ගොඩක් ඔබට දීලා තිනවා. පළවෙනි එක තමයි ඔබට කැමතිද ටිකක් අර පොලේ ගැහුවම කැඩෙන්න නිතරම ෆෝන් එක බිම වැටෙන කෙනෙක් නම් ඔබ පොලේ ගැහුවොත් නේ නිතරම ෆෝන් එක වැටෙන කෙනෙක් නම් ඔබ හිතලා වට ගන්නෑ නේ. එහෙම කෙනෙක් නම් ඔබට ගැලපෙනම ෆෝන් එකක් නේ Honor X9D එක. අන්නේ ෆෝන් එක ගන්නවා නම් මේ දවස්වල රුපියල් 25000ක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ඔන්න තිලකවර්ධන සෙලූලකේ ලෑස්ති කරලා තියෙනවා. ඩවුන් පේමන්ට් එක දාන්න ඕන රුපියල් 49100ක් විතරයි. අපි ඔබට මතක් කරලා තියෙනවානේ 100%ක ඩවුන් පේමන්ට් එක කරලා ඉතුරු ටික ගෙවාගෙන යන්න වැඩක් තියෙනවා කියලා එතන. ඒකත් එක්ක ඔබ ඒ ෆෝන් එක ගන්නවා නම් රුපියල් 49100ක් විතරයි ගෙවන්න ඕන. මාස 24ක් යනකම් ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔබත් එක්ක එක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. ඒත් එක්කම Techno Spark 40 Pro Plus එකක් ගන්නවා නම් මේ දවස්වල ඔන්න ෆ්‍රී පවර් බැංක් එකක් දෙන්නත් ප්ලෑස්ටි කරලා තියෙනවා. ඉගෙවාගෙන යන වැඩේට අමතරව තමයි ඒගොල්ලෝ මේ chance එක ඔබට දීලා තියෙන්නේ. ස්මාර්ට් ෆෝන්ස් විතරක් නෙමෙයි ෆෝන් එකට ඕන කරන අනිත් ඇක්සසරිස් හැම එකක්මත් ඔබට තිලකවර්ධන සෙලූලකකින් ගන්න පුළුවන්කම තියෙනවා. යන්නදම කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිතබුව මහනුවර කුරුණෑගල මේ කියන ඕනම තැනකින් ඔබට ඔබේ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ කරගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන කතා කරන්න 077 465 0650 කියන නම්බරයකට නැත්නම් ඔබට පුළුවන් තිලකවර්ධන සෙලූල Facebook page එකට ගියත් වැඩි විස්තර බලා ගන්න. ඒත් එක්කම අද ඉඳන් පටන් ගන්නවා ස්වර්ණමහල් ජුවලර්ස් කෑගල්ල මාතර හෙට්ටි වීදියේ branches වල ඔබට වැඩ කුලිය නැතුව chain එකක් ගන්නවා නම් ඔන්න හොඳම දවස් තුන පටන් ගන්න. 11 12 13 කියන අදින් පටන් ගත්තම ඉරිද වෙනකම් ඔබට chance එක තියෙනවා මේ පැත්තට යන්න. දැනට යාලා ගාව තියෙන latest designs වලින් ඔබට chain එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම වෙන මොන හරි gold article එකක් ගන්නවා නම් මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔබට chance එක දීලා තියෙනවා installment විදියට. ඒ වැඩේත් ඔබට පුළුවන්කම තියෙනවා. ස්වර්ණමහල් එකට ගියොත් කරගන්න ඔබට පුළුවන් කොළඹ කළුතර කිරිබත්ගොඩ මහරගම කුරුණෑගල මේගමු නුගේගොඩ මහනුවර මාතර ගාල්ල ගම්පහ වත්තල රත්නපුර කෑගල්ල ගොඩාක් තැන් තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් ශාඛා ඔබට ඕනම තැනකින් මේ වැඩේ කරගන්න පුළුවන්. අර කුලිය නැතුව chain එක කියන්නේ වැඩ කුලිය නැතුව chain එකක් ගන්නවා නම් කෑගල්ල මාතර එහෙම නැත්නම් හෙට්ටි වීදිය කියන branches වල තමයි ඔබ ආදී ඉඳන් ඉරිද වෙනකන් මේ කියන දවස් තුනේ යන්න ඕන. යන්න කලින් ඔබ කැමති design එකක් මොන හරි තියෙනවා නම් ඒක බලා ගන්න ඕන නම් ඔබට පුළුවන් www.swarnamahal.lk website

0: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා.

0: ආරාමදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරී මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
14: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
16: real mapatte experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව. majestica ලංකා ටයිල්ස්
18: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC ලෝන් එක ගත්තේ
21: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
22: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
25: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
27: let's vietjet
28: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
29: Nidas Pansika, Adumo Masika Barikegata,

0: ස්ටිකෙන් ටික පේ.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
3: මිලාන් පෝෂණයි ඩියුරල් පිටිවල ගුණේ පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා. මිලාන්
4: පාස්තා කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
5: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලට.
7: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය. 2. තාප ගෝලය.
8: පරිවර්තීය ගෝලය.
9: ස්කූලේ නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යාත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
10: 98.2 98.4
11: පන්නේවගේ කමුකොකේ ඕප්‍රේක් නෑවගේ පතිමුරේ
12: ස්පයින මචං
11: අද විතරයි සිකුරාදා
10: සියත දෙවයින පුරා

0: Sita piren sieta. Sieta patre with hasa.
1: ගුවන්යාන ගනිද්දී කොමිස් ගෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන්යාන මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තියෙනවා. අනේ මන් දන්නේ මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරේ අපි වගේ පුංචි රටවල් ගුවන්යාන 1, 2, 3, 4 මිලදී ගන්න මහ පරිමාණයෙන් සිය ගණන් ගන්න නෑනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් ලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ
0: සියද පත්තරේ විදහස උදේ 7:50 අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
4: Line Finance within best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න අදම aran යන්න. අමතන්න 0.114700.
3: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව chain ගන්න. ස්වර්ණ මහල් jewelers, හෙට්ටිවේදිය කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දින නිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
9: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
13: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
14: සියත හෙඩ්ලයින් රිවියු.
15: දෙහිව ලත් බෝම්බ ප්‍රහාරය වැරදුණු ඉලක්කයක් බව තහවුරු වෙයි. ගෝඨාභය FC අයිඩියට. ණය ශ්‍රේණික තිහෙළ නන්වයි ආර්ථික විශ්ලේෂකේ කිල්ලයි. සූර්ය බැටරි සඳහා වැඩ් බදු අඩු කිරීමට සැලසු. බොරතල් මිල ඩොලර් 100 ඉක්මවයි.
13: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
16: Ofi Premium Inverter Air Conditioner Rupiyal 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU walin puwa wagakimak samaga Lankawē aduma milata aduma miladi kanna amathanda 0.76252630
2: CDP stavara tanpatu wetin 15%ක් dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amathanna naya shreni gata kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bankwe avasara lat බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
17: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
18: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
19: සියත
18: දිවයින පුරා

0: දැන් වෙලාව තවල් 12යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දෙහිව ලත්බෝම ප්‍රහාරය බැරදුනු ඉලක්කයක් බව තහරු වෙයි. ගෝටාබේ FCIDට. නයිශ්‍රේණිගත ඉහළ නන්වන්නයි ආර්ථික විශ්ලේෂකයන් ඉල්ලයි. සූර්ය බැටරි සඳහා වැඩබදු අඩු කිරීමට සැලසුම්. බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා.
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: දෙහිවල කවුඩාන සිරිසඟපෝ ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබෙනවා. නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණේ අද අලුයමයි. ප්‍රහාරයෙන් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලැබූ අතර ඔවුන් කළුපෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා මිය ගියා. ඔවුන් අවුරුදු 11 සහ 17 යන වයසල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක්. තුවාල ලැබූ 55 හැවිරිදි පියා තවදුරටත් කළුපෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වඩ්ල සඳහන් කළේ සැකකරු විසින් වැරදි ඉලක්කයකට අත්බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි. බඩෝ විට අසංක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වයේ මත්කුඩු බෙදාහරින පුද්ගලයාගේ නිවස ප්‍රහාර ඉලක්කයේ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එහෙත් අත්බෝම්බ ප්‍රහාර එල්ලවීමට පැමිණි පුද්ගලයින්ට වැරදීමකින් ඒ යාබද පිහිටි නිවසකට එල්ල කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. මෙතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසිග්ගේ පියාගෙන් ප්‍රශ්න කිරීම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙවන විට ආරම්භ කර තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අරමුණ වුණේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3ක් පමණ වටිනා නිවසක් ශිරාන් බාසික් විසින් සිය පියාගේ නවින් මිලදීගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරාන් බාසිග්ගේ පියා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවනු ලැබුවා. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම මූලාපරාධ විමර්ශන කොට්ටාශය විසින් මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ මූලාපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම කොට්ටාශය සිදු කළ දැනුම් දීමක් අනුවයි. මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීම සඳහා ගෝටාබේ රාජපක්ෂ කැඳවනු ලැබුවා. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකද ඊයේ පෙරවරුවේ මූලාපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. මේ අතර සිරිතරුව නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබූ තවත් දූෂණ නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය හිටපු අමාත්‍යවරයාට අදාළ නඩුව විභාගය සඳහා දින නියම කළා. පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භයේදීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළේ රජයේ ගිණුම් කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පත් කළ බවයි.
3: පාර්ලිමේන්තු ස්ථාර නියෝගයේ 119 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරිම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
2: කුඩා සූර්ය බැටරි සඳහා පනව ඇති වැඩ්බද්ද හේතුවෙන් විදුලි වාහන ඇති පුද්ගලයන් සඳහා සහනයක් ලබා දිය හැකිද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර විසින් බලශක්ති අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
4: කුඩා සූර්ය බැටරි වලට තිබෙන වැඩ්බද්ද 18% CID 10% පැල්ලක 5% SSL 2.5% මේ විදිහට ගත්තම අති විශාල බදු ප්‍රමාණයක් මේ කුඩා බැටරි එන අයට විශාල අර්බුදයක් වෙලා තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, මොකද මේකත් එක්ක දැන් අපි දන්නවා විදුලි වාහන ලක්ෂයක් විතර තියෙනවා, ඒ වගේම විදුලි යතුරුපැදි 106ක් විතර දැන් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ අය සම්බන්ධව යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන කාරණේ මම මුලින්ම අහන්න කැමතියි.
2: ඊට පිළිතුරු ලබා දෙමින් කුඩා සූර්ය බැටරි සඳහා පවතින බැඩ්බද් අඩු කිරීමට ඉදිරියේදී සලකා බලන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ.
5: විශේෂ කුඩා බැටරි සඳහා සැලකිය යුතු ටැක්ස් එකක් කියනවා. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය දවස්වල සිදුවිච්ච සාකච්ඡාවල ක්‍රමිකව යම් සහනයක් දෙන කිලෝවොට් 100ට වඩා වැඩි ප්‍රමාණයෙන් ආරම්භ කළා. ඒ අයට බැටරි ලබා දීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා බැටරි ලබා දීමේදී කිසියම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තවම බැටරි සඳහා ප්‍රමිති අපි තවමත් හදලා නැහැ. එතකොට අපි විශාල වශයෙන් මේක විවෘත කරොත් ප්‍රමිතියෙන් තොර බැටරි විශාල ප්‍රමාණයක් ලංකාවට ඉන්ෆ්ලෝ එකක් හැටියට එන එකේ ගැටලුවක් තියෙන පුළුවන්. ඒක වළක්වා ගැනීමත් ඒ ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රමිතියෙන් හඳුන්වලා දීලා කටයුතු කිරීමත් මේ හා සමානව වැදගත්.
2: බාල ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් ප්‍රශ්න කළා.
4: බාල ගල්ලඟුරු නිසා ඇතිවලා තිබෙන තත්ත්වයත් එක්ක ඒ පාඩුව මාස 3ක විතර පාඩුව බිලියන 32ක් විදියට ඇස්තමේන්තු කරලා තිබුණා. ඒතර ඒකෙදී මේ සමාගමට ගහලා තියෙන දඩය බිලියන 7ක් විතර තමයි අපිට දැනගන්න තියෙන්නේ. දැන් ඉතින් පස්සේ මම දැක්ක ජනාධිපතිතුමා කිව්වා බිලියන 15ක් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මේ බිලියන 15 සහනය කියන්නේ ඒත් ගෙවන්න තියෙන්නේ විතර කවුරුත් ඔබතුමාලා එහෙම කියනවා නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුම තමයි මේ බිලියන 15ේ බදු මුදල් ගෙවන්නේ. අතෝ මේ ඒගොල්ලන්ට ගෙවන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒ බිලියන 15ත් එකතු කරන්නේ රටේ ජනතාවගේ මුදල් වලින්.
5: සාවද්‍යභාවය මට හරියටම කියන්න පුළුවන්. බිලියන 16.3ක් අදාළ සමාගමෙන් අය කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ බිලියන 7ක තාව කියන එක සම්පූර්ණ වැරදි කිසි පදනමක් නැහැ. අනිත් එක ඔබතුමා මතු කරපු කාරණේ බිලියන 15 කියන එක ලබා දුන්නේ මේ ගල්ලඟුරු ප්‍රශ්නේ නිසා ඇතිවෙච්ච පීඩණයට නෙමෙයි. අපි දන්නවා මැද පෙරදිග යුද්ධය නිසා ඇති වෙලා තිබුණා තත්ත්වයක්. ඒ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් ඇති වෙන අමතර පීඩණේ වළක්වා ගැනීම සඳහා අපි විදුලි බිල කොටසකට වැඩි කරා කොටසකට වැඩි කරේ නැහැ.
2: මලහගම් ජනතාව වෙනුවෙන් නිවාස 6000ක් ස්ථාපනය කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර ඇති බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවසුවේ.
5: දැන් නිවාස 6000කට වැඩි ප්‍රමාණයක් සකස් වෙමින් යනවා. සමහර ඒවා ඉවර කරලා ජනතාවට දෙමින් තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර නිවාස 1000 ඉවර කරලා අපි ඒ ප්‍රජාවට ලබා දෙනවා. සමහර ඒවා අත්තිවාරම් මට්ටමේ තියෙනවා, සමහර ඒවා වහල මට්ටමේ තියෙනවා.
2: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක.
6: දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් නගරෙට කිරි ගමට කැකිරි වගේ තමයි. මොකද මෙට්‍රෝ බස් දුවලා නගරේ දුවන එක අපි පිළිගන්නව නගරයයි දුවන්න ඕන සුපෝකභෝගී බස් වල. හැබැයි අද ගම් දනව් වල පාසල් ළමයින්ට ඒ වගේම බදුල දිස්ත්‍රික්කේ ගත්තාම මෙට්‍රෝ බස් දුවන්න බෑ කතානායකතුමා. මගේ දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්ක. දැන් අපි උදාහරණයක් වශයෙන් නමුණුකුල. බදුල්ලේ ඉඳන් නමුණුකුල දුවන්නේ ටාටා බඩි, ලේලන්ඩ් බඩි. ඒ වගේ කඳු මුදුන් වලට යන්න බෑ මේ මෙට්‍රෝ. ඇත්ත කතාව. ඊළඟට පිටමාරුව, මඩොල්සිම ඔය වගේ ගම්මාන තියෙන අපේ දිස්ත්‍රික්ක. ඒ නිසා මේවට වියදම් කරනවා හා සමානව. බස් 3ක් ගන්න පුළුවන් ලේලන්ඩ් එකෙන් කොටපස්. මම මේ ළඟදිත් කිව්වා ගරු ඇමතුමාට කතානායකතුමා පොඩ්ඩක් ඉඳ දෙන්න මස්සවල් දාන්න එපා උදේ පාන්දර. හැමදාම මස්සවල් දාන්න ඕනේ. මේ පොයින්ට් අපෝඩ ඉල්ලන්නෙත් නැහැ, පොත් දික් කරන්නෙත් නැහැ.
2: මේ ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය බිමල් රත්නායක.
7: ඔබතුමා ඒ කිව්ව කාරණා ගැන ඔබතුමාට වගකීමක් ගන්න වෙයි. අපි මේවා කරන්නේ සම්පූර්ණයෙන්ම නිශ්චිත ප්‍රතිපත්තිමය සහ විනිවිද පෙරණ විදියට. අපි ඔබතුමා දැන් මේ කිව්වා කරුණු වශයෙන් ගත්තොත් වැරදි. එකක් සරලවම ගත්තොත් T32 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. T40 බස් ගෙනාවෙත් මේ ආණ්ඩුව. T32කට වඩා T40 බස් එක ගාන වැඩි වෙන්න ඕන කියන එක තේරුම් ගන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැහැනේ.
2: ආබාධිත දරුවන් සඳහා අධ්‍යාපනය සහ රැකී අවස්ථා පුළුල් කරන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවේ.
8: ආබාධිත සහිත දරුවන්ගේ ස්වාධීනත්වය සෑම අතින් ආර්ථික වෙන්න පුළුවන්, සමාජීයව වෙන්න පුළුවන්, ඒක තහවුරු කරන වැඩපිළිවෙලක් ආවන් තිබිය යුතුයි. එතකොට ඒ වෙනුවෙන් අධ්‍යාපනය තුළ අපි කරන විශේෂ වැඩ කටයුතු තමයි කිසි විදිහකට ඒ අධ්‍යාපනය හරහා රැකියාවක් කරන්න පුළුවන් තැනකට මේ දරුවන් ගෙනියන එක. ඒක විශේෂයෙන් අපි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කරන දෙයක් තමයි මේ ට්‍රේනින් එක විතරක් නෙවෙයි ප්ලේස්මන්ට් එකක්. දැන් අපි රැකියා දෙන අය එක්කත් කතා කරගෙන යනවා.
2: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියේ අස්සසුම කප්පාදු සිදුවේ IMF තීරණයකට අනුවද යන්න රජයේ ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි.
9: දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩ පමණක් පවත්වාගෙන යෑමට ගත් තීරණයට පදනම් වූ නිල ආර්ථික හා දරිද්‍රතා තක්සේරුව කවරේද? මේ කියන්නේ කාණ්ඩ හතරක් තිබුණා. ඒ කාණ්ඩ හතරෙන් සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කියන කාණ්ඩවල අස්වැසුම කැපුවා. ඒවා කප්පාදු කරා. ඊට පස්සේ දැන් දෙන්නේ කාණ්ඩ දෙකකට විතරයි. දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩ දෙක. කොහොමද එහෙම නිගමනයකට ආවේ? රජයේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම කියනකොට පුද්ගලයෙකුට ජීවත් වෙන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ පීඩනකාරී වාතාවරණය තුළ ඇයි අස්වැසුම කැපුවේ කියන එක අපි අහන්න කැමතියි. ඒ දරිද්‍රතාවේ අඩුවීම මත පදනම් වූ තීරණයක්ද, නැතහොත් සමාජ ආරක්ෂණ වියදම් සීමා කිරීමේ මූල්‍ය පරිපාලන තීරණයක්ද? එහෙම නැත්නම් අපිට ආරංචියක් ලැබුණා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි බොහොම පැහැදිලිව කියලා තියෙනවා අස්වැසුම කප්පාදු කරන්නයි කියලා. ඒ නිසාද මේ දුප්පත් අයට ලබා දෙන සහනය කපන්නට කටයුතු කරේ කියන එක මම අහන්න කැමතියි.
2: මේට පිළිතුරු ලබා දුන් අමාත්‍ය අනේ ජයන්ත ප්‍රනාන්තු.
10: අන්ත දුප්පත් දුප්පත් අවදානමට ලක් වූ සංක්‍රාන්ති කියලා කාණ්ඩ හතරක් තියෙනවා. මේ සඳහා වූ විටින් විට වැඩසටහන ආරම්භ කරනකොටම තිබුණේ 2023 23 28 ඇලෙගරක් 13 කියන ගැසට් නිවේදනයේට අනුව ඔවුන්ට වෙන් වෙලා තිබුණු ප්‍රතිලාභ තමයි අන්ත දුප්පත් රුපියල් 15000යි දුප්පත් 8500යි අවදානමට ලක් වූ 2500යි සංක්‍රාන්ති 2500යි අවදානමට ලක් වූ 5000යි වශයෙන්. එතකොට අපේ පළවෙනි අයවැයදීම මේක විටින් විට වෙනස් වෙලා අවදානමට ලක් වූ කොටස 2026 ජූනි මාසයේ අවසන් වෙලා තියෙනවා. මූලික වැඩසටහනට අනුව ඉතිරි කාණ්ඩ දෙක 2027 ජූනි වෙනකන් තියෙනවා. අතරතුරේදී තමයි අර මම කිව්ව ප්‍රී සර්ටිෆිකේෂන් එක නැවත සමීක්ෂණය සිදු කරලා ඒතර එකතු වෙන කණ්ඩායම් බලන්න ඕනේ. දැනට 12 ලක්ෂ ගාණක් ඇවිල්ලා තියෙනවා. මේ අවසන් වුණාට පස්සේ ඒ ක්‍රමවේදයට අනුව ඒ ක්‍රමවේදයත් පනතට අනුව නිර්වචනය කරලා තියෙනවා. ඉල්ලුම් කරපු ප්‍රමාණය 3,17,755.
2: ඩොලරේ ගැනුම් අනුපාතය රුපියල් 324ක් බවට පත්ව තිබෙනවා. ඩොලරේ විකුණුම් අනුපාතය සටහන් වැත්තේ රුපියල් 333ක් ලෙසයි. ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගෙනීමට රජය කටයුතු කළ යුතු බව ආර්ථික විශේෂඥ දරණාත් ප්‍රනාන්දු පවසනවා. ඉදිරියේදී ගෙවීමට ඇති ණය පිළිබඳව සලකා බලා මෙම තීරණය කඩිනම් කරගත යුතු බවයි ඔහු පැවසුවේ.
11: අන්තර්ජාතික මුල්‍ය අරමුදු දින එකඟතාවය අපි ලබන අවුරුද්දේ මාර්තු මාසයේ අවසාන වෙනවත් එක්කම අපි සිදු කර ගන්න ප්‍රධාන දේ තමයි අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දා ගන්න අවශ්‍යයි. ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දා ගන්න අවශ්‍ය වෙන්නේ අපිට ගෙවන්න තියෙන ණය ඉදිරියේදී අපි ගෙවන්න අපේක්ෂා කරන්නේ යම් කිසි ප්‍රමාණයක් වෙළඳපොලෙන් නැවතවරක් ණයට අරගෙන. වෙළඳපොලෙන් ණයට ගැනීම සඳහා බලපාන ප්‍රධානම එකක් තමයි ණය ශ්‍රේණිගත කිරීම ශ්‍රේණිගත කිරීම. දැනට අපි ඉන්නේ C කියන ශ්‍රේණියේ තියෙන්නේ. C කියන ශ්‍රේණියට සාපේක්ෂව ටිකක් පොලිය වැඩි අගයක් තමයි අය කරන්නේ. ඉතින් ඒක නිසා අපි එක B මට්ටමටවත් අරගෙන ඉන්න අවශ්‍යයි තරමක් පොලිය අඩුවට වෙළඳපොලෙන් ණය ලබා ගන්න නම්. සමහර වෙලාවට අදහස් පළ වෙනවා අපි ණය ගන්නෙ නැතුව අපේ තියෙන සංචිත වලින් වගේ අපිට පුළුවන් ද මේක ගෙවන්න කියලා. සංචිත වලින් අපි ණය ප්‍රමාණය ගෙවන්න පටන් ගත්තොත් එහෙම අපේ සංචිත පල්ලෙහාට යන්න ගත්තට පස්සේ ඒකත් නැවතවරක් ණය ශ්‍රේණිගත කිරීමට බලපානවා.
2: පවතින වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික් 8කට අයත් පුද්ගලයන් 137217 දෙනෙකු මෙවන විට පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 42244කට අයත්. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පුද්ගලයන් 135037කට පානීය ජල පහසුකම් සපයන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර දැනට පවතින එල්නිනෝ තත්ත්වයේ ප්‍රයෝජනයට ගෙන මෙරට වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතු බව භූගර්භ විශේෂඥයින් පවසනවා. ඒ තුලින් ඉදිරි වසරේ මුල් කාර්තුවේ ඇතිවන ජල ගැටළු වලට සාර්ථකව මුහුණ දිය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ.
12: මේ වැව් සියලුම වැව් අපි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇත්තෙන්ම ඒක කරන්න ඒ තරම්ම අමාරුවක් නෑ. මොකද මේ වැව් 35000න් අපි තුමු දැනට පාලනය කරගන්න නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් වැව් 25000ක් විතර දැනට තියෙනවා. මේ වැව් 25000 අපිට පුළුවන් ඉතා කෙටි කාලයක් ඇතුළත මුළු ලංකාවෙම තියෙන වැව් ටික අධ්‍යයනය කරලා මේ වැව් වල නියම ධාරිතාවට ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කොහොමද කියන එක අපිට ඒ අවශ්‍ය ආයතන වලට පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සඳහා විශේෂ වූ ආයෝජනයන් කරලා රජයට පුළුවන් ඒවා කරන්න කරලා ඉතා කෙටි කාලයකින් මේ වැව් යථාර්ථයට වත් කරගන්න පුළුවන්. ඒතර ඉදිරියේ දෙන එල්නිනියෝ තත්ත්වයට මුණ දෙන්න අනිවාර්යයෙන්ම අපි මේ කාර්යය කළ යුතුයි. ඒ කරාම අපිට මේවා තියෙන ධාරිතාව වැඩි කරගන්න පුළුවන්. භූගත ජලය රීචාර්ජ් වෙන තත්ත්වය වඩා හොඳින් කරගන්න පුළුවන්. එතකොට ලංකාවේ මේ ඉඩෝර කාලයේ නියඟට අහුවෙන මේ කෘෂි කර්මයට ඉතා හොඳ උත්තරයක් තියෙනවා. ඒ කළමනාකරණය කරගන්න පුළුවන් ඉතා හොඳින්ම.
2: පවතින වේලි කාලගුණ තත්ත්වයේ හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ධාරිතාව මෙවන විට 134ක් දක්වා අඩු වී තිබෙනවා. දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ HMPSD හේරත් සඳහන් කළේ අඩුම ජල ධාරිතාව පවතින්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල මෙවන විට ධාරිතාවය 121ක්. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හමුවේ ඉදිරි කෘෂිකාර්මික සැලැස්ම කෘෂිකර්ම අමාත්‍ය KD ලාල්කාන්ත විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
13: 2026 මහකන්නේදී වීවගාව සඳහා භෝග ප්‍රතිස්ථාපනය කිරීම ඔක්තෝබර් 15 දිනට පෙර සිදු කිරීම නිර්දේශ කරයි. කියන්නේ අපි ඔක්තෝබර් 15ට කලින් වගා කරන්න තමයි සැලැස්ම සම්පූර්ණයෙන් සකස් කරලා තියෙන්නේ. මේ මගින් අධික වර්ෂාවක් ලැබෙන නොවැම්බර් මාසයේදී මාසයක් පමණ වයස් ඇති දිරිය සහිත ගොයම පැලශේෂයේ සංස්ථාපනය වී පවතී. අපි කලින් පටන් ගත්තොත් ගම් වතුර තත්ත්වයන් වර්ෂාපතන තත්ත්වයන් එනකොට ශක්තිමත් පැලයක් අපිට හදාගන්න පුළුවන් කියන එකයි මේ අදහස. එතකොට යම් ඔරොත්තු දීමක් කරගන්න පුළුවන්. තවද මේ නිසා මහකන්නේ අවසාන වන පෙබරවාරි මාර්තු මාසයන්හි පවතින නියන් තත්ත්වයට පෙර අස්සනු නෙලාගත හැකි වේ. 2026-27 මහකන්නේ සඳහා හෙක්ටයාර් 830,000ක වීවගා ඉලක්කයක් ලබා දී ඇත.
2: ශ්‍රී ලංකා හමුදාවේ ධාරිතාවේ ගොඩනැගීම සඳහා කෘතිම බුද්ධි තාක්ෂණයේ නියුත් පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට සහය දක්වන බව ඉන්දියාව පවසනවා. ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මේ බව සඳහන් කළේ සීක්ස් කිරුමේ සටහනක් තබමින්. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා ඉන්දියාව අඛණ්ඩව හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ. මෙරට තුන්දින නිල සංචාරයක නිරතු ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඊයේ පස්වරුවේ සිය සංචාරයේ නිමවා දිවයිනෙන් පිටත්ව ගියා. සිය සංචාරය තුළදී ඔහු ජනාධිපති අනුකුමාර දිසානායක සමග ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ලැබුවා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුරු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබූ ගිවිසුම් සංඛ්‍යාව තුනක්. සිය ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් එක්සටහනක් තබමින් ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසුවේ සාර්ථක සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව දැක්වූ කැපවීම පිළිබඳ රජයට සිය ප්‍රසාදය පළ කරන බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඊරානයේ සහ ඇමරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාවේ උත්සන්න වීමත් සමගයි. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 108ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද අමෙරිකානු ඩොලර් 103.34ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙතර හෝමුස් සමුද්‍ර සන්ධියේදී මිනිසුන් රහිත අමෙරිකානු නෞකාවකට ඊරානය විසින් ප්‍රහාරයක් එල්ල කළා. 18 බ්‍රික්ස් රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. සමුළුව හෙට සහ නිදායන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. සමුළුව අතරතුර රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති. දෙරට අතර පවතින උපාය මාර්ගික ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණක්. මෙම සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු රටවල් 11ක රාජ්‍ය නායකයන්ද එක්වීමට නියමිතයි. සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපතිවරයා හෙට ඉන්දියාවට පැමිණෙනු ඇත. දෙහිවල අත්බෝම ප්‍රහාරය බැරතුණු ඉලක්කයක් බව තහවුරු වෙයි. ගෝඨාභය FCIDට නයිශ්‍රේණිගත කිරීම ඉහළ නංවන ලෙස ආර්ථික විශ්ලේෂකයෙක් ඉල්ලයි. සූර්ය බැටරි සඳහා බැඩ්බදු අඩු කිරීමට සැලසු. බොරතෙල් මිල ඩොලර් 100ක්ම පායි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිලක ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
14: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: තාම බයනැතුව අලුත් දේවල් try කරලා ලොකු වැඩ කරන ලහිරු පෙරේරා
1: ඔන්න මේ පාරත් එයාගේ concert එක වෙනුවෙන් next level trail එකක් release කරලා තියෙනවා.
0: ඒ ගැන වැඩි විස්තර ලහිරුම අපිට කිව්වා.
2: ඒක හැදෙන්නේ මාස 3කට විතර කලින් 2019 ඉඳලා මේකට ආපු ජර්නි එකක් තමයි ඔය ට්‍රේලරේට අපි දාලා
3: තියෙන්නේ. මන බෙන්දු හදවෙන්දු අද රැති සුරලංගු
1: මේ තරම් රියලිස්ටික් විදිහට කොහොමද AI ටෙක්නොලොජි එක යූස් කළේ?
2: ඒ කියන්නේ කට්ටිය AI කියලා කිව්වහම හැම වෙලාවෙම එන රකුසෙක් විදිහට තමයි බලන්නේ. මේ කලාව කණ්ඩායම් කෙනෙක් විදිහට තමයි AI කියන එක බලන්නේ. හැබැයි AI කියන එක යූටිලයිස් කරලා ගොඩාක් දේවල් මේ ලෝකේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. එක්ස්ට්‍රීම් සීඩාස් කියලා කියන්නේ AI වල තියෙන බෙස්ම එන්ජින්ස් ටික ගන්න ලෝකේ. ඉතින් ඒ එන්ජින්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි ඕක ඔච්චර රියලිස්ටික්. අනිත් එක ඕක හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා මාරේ අන්දේ අපේ ස්ටෝරි බෝඩ් එකට මියා හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා තමයි ඕක ට්‍රම්ප් කරන ඔය ලෙවල් එකට අරන් දෙන්නේ. නැත්තම් එහෙම ඔය ලෙවල් එකට ගාන්න තියා හිතන්නවත් බැහැ.
3: ගෞමේයි මඩ කැවුනේ
0: ඒක මෙහෙමනම් වැඩේ කොහොම වෙයිද?
2: දැන් ඔක්තෝබර් 10 ළම නෑරේ තියෙන මේ fully hybrid audio technology එක අපි ගේන්න තින්නවා රම්බල්ට concept එකේ. fully hybrid කියලා කියන්නේ analog digital දෙකම එකතු කරලා හදන සද්දේ. ඒක තමයි දැනටමට කියන්න පුළුවන් දේ. ඉතින් මේක පොඩ්ඩක් expensive සද්දයක්. ඒ සද්දේ අපිටත් අලුත් වෙයි.
4: talk of the town
5: ප්‍රීතම කා කුච දෝෂ නැහී හැ
0: මුලින්ම ඉන්ඩියන් වෙබ් සිරිස් එකක් විදිහට ඇවිත් ෆෑන්ස්ලගේ හිත්තුලට කාවෙදුණු මිර්සපුර් ස්ටෝරික පහුගේ දා මෝවී එකක් විදිහට රිලිස් වුණා.
1: වෙබ්සිරිස් එක හිටපු පංකජ් ත්‍රිපති අලි ෆසල් වගේ තමයි මේ ෆිල්ම් එකෙත් මේන් කරක්ටර්ස් කරන්නේ.
0: රිලිස් වෙලා ටික දවසකින් ඉන්දියානු රුපියල් කෝටි 120කට වැඩි ඉන්කම් එකක් ගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
1: හැබැයි ඉන්ට්‍රෙස්ටිම්ම නිවුස් එක තමයි මිර්සාපුර් මූවී එකේ පාර්ට් 2 ළඟදිම රිලීස් කරන්න ෆිල්ම් ක්‍රූ එක කලින් ඉඳන්ම ප්ලෑන් කරලා තියෙන එක.
0: ඒ වගේම මිර්සාපුර් මූවී එක ඉවර වෙන්නේ පාර්ට් 2 එක මොන වගේ වෙයිද කියලා ෆෑන්ස්ලගේ හිතේ ලොකු කුතුහලයක් ඉතුරු කරන ගමන්.
4: Talk of the town.
6: සියත දිවයින පුරා

ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.

0: පයින්ට එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ಆಗಿಲಕ ವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
1: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූප නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
8: පරිවර්තීය ගෝලය
9: නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
7: සියත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිඩේ මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: ತಪ್ಪಿರೆನ್ನ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ගුවන්යාන ගනිද්දි කොමිස් කිවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන්යාන මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තියෙනවා. අනේ මන් දන්නේ මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරේ අපි වගේ පුංචි රටවල් ගුවන්යාන 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණයෙන් සිය ගණන් ගන්න නෑනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් ලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ
2: සියත පාත්‍රේ විධාස උදේ 7:50 අනුග්‍රහය
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිනකත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, The Place to Be.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0.1147 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
7: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
12: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වග කිප වෙන කාට හරි පවරන්නේ
13: කෙසේද
12: කියලා.
13: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න ඕන මොකද?
12: අකලු. දැන් ඔයාලට තේරෙනවානේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකෙන් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
13: මක්. අකලු.
12: උත්තරේ කුටි ලෝකේ.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
17: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
18: හෙට උදේ 8ට.
19: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
5: ඉන්නකො මං හොල්මන් වලට හොඳ වෙන දෙයක් කියන්න.
19: කිසිද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
5: ඔව් මං දන්නවා.
19: ඔයා කොහොමද ඒක දන්නේ?
5: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
19: ඔව්.
10: Gintu pitiye maveno Gintu pitiye maveno
3: Siyata Divine

0: දැන් වෙලාව දවල් 1:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: ඔයතා ටොප් ස්ටෝරි.
1: දෙහිවල ප්‍රහාරයට පැමිණි ත්‍රීරෝද රථයේ සුවාගනී. දෙහිවල සිරිසඟපෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකරන ත්‍රීරෝද රථය ඉහළ බෝම්බේ ප්‍රදේශයේ දමා කොස් තිබීදී සුවාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ප්‍රහාර එල්ල කළ සැකකරු ත්‍රීරෝද රථයකින් පැමිණෙන ආකාරය CCTV දර්ශනවල පටිගත වී ඇති බවයි. දෙහිවල සිරිසඟපෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ අදාළියුම තුනට පමණයි. පොලිසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර නිවසේ යන්නේ විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරය නිවසේ සිටි 11 හැවිරිදි හා 17 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු මිය ගියා. තුවාල ලැබුවම දරුවන්ගේ පියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ කළු බෝවිල රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදු කරනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.ඒ. වුඩ්ල සඳහන් කළේ සැකකරු ඉලක්කයේ වැරදි අදාළ නිවසට ප්‍රහාර එල්ල කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් විදේශ පුවතක්. දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හියුක් හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අක්රාජි සමග සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ දුරකථන සාකච්ඡාවක් ලෙසයි. මෙම සාකච්ඡාවේදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා කලාපීය තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සනසලා මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම
1: 98.2 98.4
2: පන්නේවගේ කමුකොකේ
3: ප්‍රේක්
2: නෑවගේ
3: පතිමුරේ
4: සුන්ස් ෆ්‍රයිඩ මචං
2: අද විතරයි සිකුරාදා
1: සියතා දෙවයින පුරා

0: මත පිරෙන්න සියත.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7013 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIB the city university samagin obbe global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.11732000 NIB the city university the place to be
9: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL fire guard wire then dump party ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
13: Hi, I'm Shania, foreign campus.
14: Miss hotda coolda
15: cool mokada mama hot ne
14: ekena gatta miss miss dakala purudu itt wage
15: wenna ba dakala purudu neme samaruta hala purudu athi
16: oh my god
14: odi miss sudu kochchi
17: hot and spicy with sudu kochchi
18: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
14: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
15: නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
19: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
20: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මන්නම් හිතන්නේ නැත
19: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්
19: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
15: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: එප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැලුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නා එක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අල්ල අල්ල.
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
6: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒක එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්.
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙන
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට
19: real mapat experience එකකට නල්වත්ත බට.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
8: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOL සේකෙන් ලෝන් එක ගත්තේ
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
2: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
6: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
5: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's be a jet.
20: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
21: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
22: Avans Second Pona Deyak, Adage Vanna Ganna.
23: Avans Tick and Tick Up Pay.
24: Vishwasi Arakshava Saha Ehalama Pratilabha Samagin, Commercial Bank with Stavara Tanpatu Sandaha, Siyayata Ekula දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
25: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
26: ස්ටාර්ස් මිලාන් පෝෂදායි යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා.
27: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
28: අවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටි. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
29: Api ahanne කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
30: පරිවර්තීය ගෝලය
31: ස්කූලේ නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයා ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි

0: பிறன் சீத சீத பாத்தரே விதாசா
1: ගුවන් යානා ගනිද්දි කොමිස් කෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තීරණ අනේ මන් දැන්නේ. මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරේ අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණයෙන් සිය ගණන් ගන්න නැහැනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් කලට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොෆිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ
0: සියද පාත්‍රේ විදස උදේ 7:50ට අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න. 0.70 455 11
4: Asset Line Finance සිතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0.114 700.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම තරවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි.
7: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
8: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: මේ 12 මොකද කරන්නේ?
10: අයියෝ 12 වැඩක්නේ. මේ 12 මොකද කරන්නේ?
11: ආපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් කනේ.
10: මේ 12 මොකද කරන්නේ?
11: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
10: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
12: හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද?
10: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
11: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයනවානේ.
13: මසානයට අතවනලායි මමක බලන්.
14: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
15: සියත 2020
16: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
17: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
18: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
19: කල්පනා බාවෙලා පායලා රැපුණා.
10: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
12: ඔයාට මෙහෙම හිතෙනවා.
2: අපි ආයේ හමුණු වෙන.
10: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානි.
14: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාන්දාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂූලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසම සම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family.
20: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
21: 98.2 98.4
22: පන්නේවගේ කමුකකේ ප්‍රේක් නෑවගේ
23: පතිමුරේ සුන් ස්පයින මචං
22: අද විතරයි සිකුරාදා
21: සියත දෙවයින පුරා.

0: දැඟලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Kolkata top story.
1: කබ්‍රාල්ගෙන් පෙත්සමක්. 2012 වසරේ ග්‍රීක වැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන් තෙරෙහිව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙතයි. අභියාචනයද කැඳවීමෙන් පසු ඒ කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මාස 9 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳවැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම් කරවල ආයෝජනය කිරීම තුළින් රජයට අලාභයක් සිදු කළ බවටයි අජිත් නිවාඩ් කබ්‍රාල්ට චෝදනා එල්ල වුණේ. මහබැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ නඩු පවරනු ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලර් එක විකිණුම් වටිනාකම රුපියල් 333ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 324ක්. ඔස්ට්‍රේලියා ඩොලර් එක විකිණුම් අනුපාතය රුපියල් 240.137ක් ලෙස දැක්වුණා.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම රසවත් කර

පැලිලද හදවත පැලිලද? යහවස පහෙන් පස්සේ මම ළඟ හිටපු නැති නිසා හදවත පැලිලද? එහෙනම් ආයේ හදවත ලස්සරට එකතු කරලා හදලා දෙන්නාවේ. ඕ මට පුළුවන්. මට මොනාද බැරි? මට පුළුවන් රිදුණු තැලුණු සිත් සුවපත් කරන්න. බිඳුණු හදවත් කාශ්‍රයක් ගාලා හරි අලවල දෙන්න මට පුළුවන්. ඉඳලා බලන්නකො හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකන් මේ ෂෝ එක අහගෙන ප්‍රශ්න කියන ඒවා අමතක වෙයි. බූට් එකක් එහෙම කාලා ඉන්නවා නම් බූට් නම් මොනවද කියලා හිතෙයි. හරිද? ඇගේ පතේ අමාරුවක් හිතේ තැවුලක් මොකක් හරි තියෙනවා නම් ඒ මොනවද කියලා හිතෙයි. සුදු කොච්චි වහන් ඉන්නකෝ. හරිද? දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි. යස්. කොහොමද ටොක්ස් ටික? එම තමයි ඉතින්. Hey, good afternoon. වැඩ පටන් අරන් තියෙන්නේ.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: මාර්තු 10 ඉඳන් අද වෙනකම් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ අසන් කරනවා. ඒ 2025 ටික මේ බැක්ලොග් එකේ ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කරලා දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ලා බැංකුට යුරු මනි සම්මාන දෙක අකන්ඩ දවනවරත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාව සුළු හමත්ම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77
0: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amatanna Bindu Aikai Kai Hatai Atasi Asu Atai Hayasi Hat Haya
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
8: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. SCL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින්. SCL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමිය.
11: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732 NIBM The City University The Place to Be.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
0: Theater.
2: ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
17: කාජිරිය ගොබ්බයා.
18: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
19: නිලබල කරේති ඔලමුල පුරේ.
20: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
21: සියත ටීවී තුලින්.
22: සියත දිවයින පුරා.

හවස දෙකයි විනාඩි 23යි වෙලාව. මට සමන්ත තමයි අද මුලින්ම මෙසේජ් එකක් දාලා තිබ්බේ. කොල්ල මට කියාගෙන ඇවිල්ලා තිබ්බා හායි ඇක්සිඩන්ට් එකක් වුණා නේ කියලා. මම බය වුණා, මොකද මා වාහන කාටම හරි මොකක් හරි කරදරයක් නම් මං ඡට බය වෙනවා. ඒක මට අදාළ නැති වුණත් මට ඒක දැනෙනවා වගේ. මොකද මේ ෂෝ එක අහනවා කියන්නේ, මා වාහනවා කියන්නේ, මට හිතවත් කියන්නේ. මට ඇත්තටම මේ පැය තුනට විතරක් නෙවෙයි, මට නිකන් අපේ තියෙන මේ බැඳීම නිකන් ආත්මීය බැඳීමක් වගේ මට දැනෙනවා. බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ. ඊළුවට ගන්න ලෑස්ති වෙන්න එපා, මේවා ජෝක්ස් නෙවෙයි. හිනාවෙවි කිව්වට ජෝක්ස් නෙවෙයි. ඇත්තටම මේ සින්දු ඉල්ලනවා, සින්දු දෙනවා, උම්ම එකක් ඉල්ලුවාම උම්ම එකක් දෙනවා. ඒක විතරක් නෙවෙයිනේ නේද, අපේ රිලේෂන්ෂිප් එක ඊට වැඩියනේ ගොඩාක්. මොකද්ද කියන්නේ, දරුණුයි නේ, ඩීප් ඩීප් එහෙම කියමු. ඒ නිසා මේ මම බය වුණා සමන්ත මොකද්ද මේ කියන්නේ කියලා. මෙන්න ඒ පාර කියලවල කකුලේ පොඩි ඇඟිල්ල දොරේ හැප්පුණාලු. පිස්සු කල්ලා. හැබැයි ඒකත් ඉතින් ලේසි පාසු නෑනේ, ලොකු ඇක්සිඩෙන්ට් එකක් තමයි. ඔයාට මොනවද කියවෙච්ච සින්දු? අබේ ආශ්චර්ය, අර වීඩියෝ එකක් දාලා තිබ්බේ. මට කියන්න බෑ, මම කියනකොට කැතයි. ඒක සින්දුවක්ද කියලාවත් හිතාගන්න බැරි වෙයි මම කියනකොට. ඒ නිසා මේ මොකද ඔයාලට කියවෙච්ච සින්දුව කියලා මට කියලවන්න. හරිද? හරි, කකුලේ චූටි ඇඟිල්ලේ වේදනාව යන්නත් එක්ක අපි සින්දුවක් අහමු, හින්දි එකක් අහමු. හායි සුදු, කවුද මේ? තිරින ශ්‍රීමන්ත, ඔයා නේද? ආදරෙන් මතක් කරනවා මේ තාම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් හින්දා වට්ස්ඇප් මෙසේජ් එක දාද්දි මට හායි කියලා එවද්දි ඒත් එක්කම නමයි ගමයි එවන්න සුදු. පොඩි හරි ආදරයක් මේ කෙල්ලට තියෙනවා නම් නමයි ගමයි එවන්න සුදු. මොකද නැත්තම් ඒක හොය හොය යනවා. මම මේ වට්ස්ඇප් එකේ බලනවා, කලින් මෙසේජස් බලනවා, අපරාධනේ කාලේ. හරිද? ඒ නිසා මට උදව්වක් විදියට නමයි ගමයි එවලා තියන්න. සඳ ලංකාවේ තාරුණී එයත් අහනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. දවසක් දෙකක් ඔයාට අපි මෙසේජ් මග ඇරුණා. ඔගොල් එවපුවා මට මග ඇරුණා. එහෙමද? අද මේ මෙසේජ් එක දැක්කොත් පිළියන්දල ඔබෙල් එකේ සෙට් එකම මතක් කරන්න. බලන්න කොච්චර ආදරණීයද කියලා. රණ්ඩු වෙලා නෑ, තරහ වෙලා නෑ, ආය මෙසේජ් දාන්න නෑ කියලා නෑ, ඔයාගේ ලොකු සීන් කියලා කියලා නෑ. හරි මාදරෙන් මගෑරිච්ච දවස් වෙනුවට ඉල්ලීමක් කරලා. මේ හොඳ පාඩ කාට කාටත්. පිළියන්දල තිලක් තෙන්නකෝන් සුපිරි කොල්ල එක. ආදරේ අද පළවෙනි කිස්සක තිලක් ඔයාට.

මම නම් කළු නෑ. මගේ කොණ්ඩෙවත් කළු නෑ. කොණ්ඩෙ දුමුරු පාටයි. ඉතින් මම සුදු. මම සුදු කොච්චි. හරි. දිගට වහගෙන ඉන්න හවස පහ වෙනකන් දැන් චූටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයෙ සින්දුවම වෙලාව හවස 2:35.

0: Tilakavardhana Textiles.
1: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක කොළඹින් ද වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. Sarvodaya Development Finance.
7: Lanka rating BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගම කි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරී Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. Milan
1: Pasta. කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676252630
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0116738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මේ 12 මොකද කරන්නේ?
7: අයියෝ 12 වැඩක් නේ. මේ 12 මොකද කරන්නේ?
8: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් කනේ.
7: මේ 12 මොකද කරන්නේ?
8: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
7: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
9: හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද?
7: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
8: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයනවානේ.
10: මසානයට අතවනලායි මමක බලන්.
11: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
12: සියත 2020.
13: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
14: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය. 2. තාප ගෝලය.
15: පරිවර්තීය ගෝලය.
16: ඉස්කෝලේ නවය වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
17: සියත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සියතහන්න.
18: ලොකේ කොනේ කොහෙ හෝ Friday වන සියතම.
17: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: ඕකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදකොචේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කච්චි මානි හරහයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතේ දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: ජීවිතේට මට අමතක නොවේ කිරින්ද මටත් අමතක වෙන එකක් නැහැ මොකද මං චූටි කාලේ ගිහිල්ලා මේ ෆොටෝ එකක් අරන් තියෙනවා ඒක අපේ අම්මා හැම සැරින් සැරේට මට මේ පෙන්නනවා මේ ඔයා චූටි කාලේ කියලා ඉතින් කිරින්ද ගැන මට තියෙන මතකේ එහෙමයි ඔබටත් තියෙනවද එහෙම සමහර ෆෑන් ගැන ලස්සන අමතක නොවන සිදුවීම් මතකයන් තියෙනවනම් තියාගන්න ඉතින් මම ඕනේ වෙලාවකට නේදානේ නෝටියනේ මම මේ මට අද මේ වැඩි හිනාවී කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා මට නිකන් දැනෙනවා මට නම් බීස් එක වගේ කියලා මේ දවස්වල මේ ඉඳලා හිටලා වැස්සට ගොඩාක් පායනවනේ ඉතින් පායන නිසා මේ ඩස්ටර් එකෙන් පොඩ්ඩක් වැඩි නේ පාරේ යනකොට එනකොට ඉතින් නැති ලෙඩත් හැදෙන්න පුළුවන් එනිසා පරිස්සමින් වැඩිපුර වතුර බොන්න පුළුවන් නම් උණු වතුර ටිකක් බොන්න එමෙ නැත්තං පොඩ්ඩක් ඉතින් මාස්ක් එකක් දාන්න සැනිටයිස් එකක් යූස් කරන්න පරිස්සම් වෙන්න ඩෙන්ගුත් එක පැත්තක නේද මදුරුවෝන්ගෙනුත් පරිස්සම් වෙන්න මදුරුවෝ බෝ වෙන්න නොදී ඒ දේවල් වළක්වන්න ඒ වෙනුවෙන් පොඩ්ඩක් වීකෙන්ඩ් එකේ හරි පොඩක් නේද අස්පස් කරලා පොඩක් බලන්න ඉතින් සමහර අය මල් පැලවල එහෙමත් වතුර එකතු වෙනවනේ අස්සන්ට අපි හැදුවට නේ ඒවැ වුණත් මදුරුව බෝ වෙන්න පුළුවන් ඒ නිසා පොඩ්ඩක් හෙට අනිද්ද ගෙදරනේ පොඩ්ඩක් ඉතින් ඒ ගැනත් හිතන්න හොඳේ තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතන්න මොකද මදුරුව බෝ වෙන්නේ අපේ වත්තේ උනාට කන්නේ එහාවත් එක්කෙනෙක්ව වෙන්න පුළුවන් ඒ වගේම තමයි එහාවත්තේ මදුරුව බෝ වුණාට කන්නේ අපිව වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සම ගැන හිතන්න පුළුවන් තරම් පරිස්සමින් ඉතින් නේ දවස් ගෙවමු හා කොහොම හරි මේ වීකෙන්ඩ් එකේ මට හුස්ම ගන්න අපහසුයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න මොකද හුස්ම ගන්න අපහසු වුණොත් එහෙම සංගට මේ ෂෝ එකට වෙන කවුරු හරි එන්න ඉඩ තියෙන. හුස්ම ගන්නම බැරි වුණොත් මට සෙනසුරාදි ඉරිදා. නේද? අමාරුවෙන් අන්තිම හුස්ම විතරක් අරගෙන මොකක් හරි වුණොත් එහෙම. ඒ නිසා මේ පොඩයි දන්නවනේ මංගලියන් පොඩි විශ් එකක් ප්‍රාර්ථනයක් කරන්. ඒ ප්‍රාර්ථනා වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඕ යස්. හා ඉතින් අමාරුවෙන් WhatsApp messages දාලා තිනේ මතක් කරන්න හදන්නේ. සමීර message එකක් දාලා තිනවා "හායි වස්තු මං ආවා. මං ඔයාගේ සිහින කුමරා." ඕ. අර සින්දු කියන්න පුළන්ද? guitar play කරන්න පුළන්ද? ඊට පස්සේ ඔය gym යනවද? ඊළඟට තව මොනවද මගේ සිහින කුමරා නම් තියෙනෝනේ සුදුසුකම් මම මේ කල්පනා කරන්නේ. තව ගොඩක් තියෙනවා. හරි ඔය දෙක තුනවත් සම්පූර්ණයිද කියලා කියන්නකෝ සමීර. එහෙම වුණා නම් ඕ මටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් ඕනේ, ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඕනේ, ජිම් යන්න ඕනේ. ඒක අනිවාර්යයි. හරිද? සුදු කොච්චිගේ ඇඟේ එල්ලෙන්න බලාගෙන ඉන්නවා නම් ඔය සුදුසුකම් සම්පූර්ණ කරගත යුතුමයි. ඕකේ? නිලු බය වුණා මම හෙට අනිද්ද දවස් දෙකකින් එකක හුස්ම ගන්න බැරුව හරි ෂොට් එක හම්බ වෙයි කියලා දැම්ම බෙහෙත් ගන්න කියලා තියෙනවා හාකෝ ඔයා බයයි නේද මට මොනා හරි වෙයි කියලා ඔලු සිංදු වෙනුත් කියන ලස්සන සින්දුවක් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ සින්දුවක් එනට අපි AI version එක අහන්නේ ප්‍රණාචිය තමයි ඉතින් මේකත් අපිට ලස්සනට හදලා දුන්නේ

0: பார்த்த பிறன்னு சீத சீத பாத்திர வித்தாசா නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක්ලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන කොට කොමිස් එපාගෙවොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ ඉරිදී
1: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වාක්.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: Music. කතා කරන සත්තු දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: අදම සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සීය ශ්‍රී ලංකා 0.70455 11.
8: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0.114 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
12: කෙසේද?
11: කෙසේද කියලා.
12: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න ඕන
11: මොකද? දැන් ඔයාලට තේරෙන්නේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකකින් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
12: බකල.
11: කූටි ලෝකේ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස
14: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
16: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිත වන්ගින් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
17: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
18: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
19: 98.2 98.4
1: පන්නේ වගේ කොමු කොකේ
4: ඕ ප්‍රේක්
20: නෑවාගේ පතිමුරේ
21: ස්පයින මචං
20: අද විතරයි සිකුරාදා
22: සියතා දෙවයින පුරා
23: හවස තුනයි වෙනාඩි දෙකයි
24: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: ශිරාන් බාසික්ගේ පියාත්තරන් ගෝට මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව පැවසෙන ශිරාන් බාසික් නැමැත්තාගේ පියාත්තරන් ගෝට කෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සැකකරුට චෝදනා එල්ලවී ඇත්තේ රුපියල් කෝටි 3ක් වටිනා නිවසක් ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මිලදීගෙන ඇති බවටයි. ඒ පිළිබඳ සිදු කරන විමර්ශනවලට අදාළව සැකකරු අත්තරන් ගෝට ගෙන තිබුණා. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් මෙරටට රැගෙන ආවේ එක්සත් අරාබිය මීර රාජ්‍යයේ සිටයි. ඔහුගෙන් රැඳුම් නියෝග මත ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. දැන් ක්‍රීඩා පොතක්. අන්තර් සමාජ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. අවසන් තරගය පැවැත්වෙන්නේ පසිඳු සූරිය බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු මුවස් කණ්ඩායම සහ අවිෂ්ක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු SSC කණ්ඩායම අතරයි. තරගයේ පළමුව පන්දුවට පහර දෙන මුවස් ක්‍රීඩා සමාජය පන්දුවාර 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 31ක්.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම රසවත් කර

ජන්මට වඩා 25කින් පුරුද්ද ලොකුයි. කොච්චර පුරුද්ද ලොකුයිද කියලා දන්නවනේ ප්‍රමාණයක් වශයෙන්? 25කින්. හරිද? දැන් බලන්න සඳුද අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා මේ මියුසික් එක දාගෙන කතා කරන පුරුද්ද කොච්චර ලොකුයිද කියනවනම්, අද සිකුරාදා වෙලත් මම මේක දාගෙන කතා කරනවානේ. මේ මියුසික් එක නෙමෙයි සිකුරාදාට අපි පාවිච්චි කරන්නේ, එන්න මේ මියුසික් එක. අන්න ඒකයි කියන්නේ ජන්මට වඩා 25කින් පුරුද්ද ලොකුයි කියලා. මම වැරද්දුවාමත් හරි ලස්සනට එක බැලන්ස් කරනවා නේද? පුදුම දක්ෂතාවයක් නේද මේ කෙල්ලට තියෙන්නේ? අනු, ඔයා ඉතින් දිව දික්කර කර ඉන්න මට හිනාවෙවි ඉන්න යෝනි කොහොම හරි. මට වැරදුනාම හරි කමන්නේ, හක හක ගාලා හිනාවෙන්න. හරිද? නැත්තම් බෑ. හායි නංගි, ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? ඒව කියන්න බෑ. එයා අහලා තියෙනවා මම ප්‍රෝග්‍රෑම් එක කොහොමද මේ තරම් විනෝදෙන් කරන්නේ කියලා. විදිහක් අහලා තියෙනවා. මට බෑනේ ඔවට උත්තර දෙන්න. ප්‍රසාද් දෙන්නේ උම එකක්. හයි ඩාලින් කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? දිනුක කාලෙකින්. ඔයා වට්සප් DP එක වෙනස් කළානේ, මට වඳුර ගන්න බැරි වුණා. ඔයත් ඉතින් මේ තඩි බතලයක් වීගෙන එන්නේ. හරිද? ජිම් එකකටවත් යම්? නැත්තං අනු ඊළඟට ලංකාවට එනකොට දිනුක මාමා කියලා කියන්න වෙන්නේ. මල්ලි නෙවෙයි මේ. මට අර චුට්ටක් අසනීපයි වගේ කියලා කිව්වහම මට මේ මලින්ද මෙසේජ් එකක් දාලා තිබ්බා මෙහෙම. පිස්සුනම් කියන්න එපා, ඔයා අපෙත් අයේෂ අරගෙන තව කාලයක් ඉන්න ඕනේ කියලා. මම බැලුවා අයේෂ අරන් තව කාලයක් ජීවත් වෙන්න ඕනේ කියන්නේ. මම බැලුවා ඒක එක්කෝ ඒගොල්ලෝ අයේෂ කියන කෙනාට කැමති නෑ, එයාව අරගෙන හරි මාව මේ ලෝකේ තව තියන්න ඕනේ වගේ එකක් දන්නෑ මේ කියලා තිනි කියලා ආයේ කියෙව්වා. පස්සේ කොල්ලා ඒ මෙසේජ් එක ඩිලීට් කරලා අලුතින් ආයේ එවලා. පිස්සුනම් කියන්න එපා, ඔයා අපෙත් ආයුෂ අරගෙන තව කාලයක් ඉන්න ඕනේ. ආයුෂ කියනකට තමයි ආයේෂ කියලා ටයිප් වෙලා තියෙන්නේ නේද? හනේ හනේ මේවට හිනා වෙලා මට තව ටිකක් වීස් එක වැඩි වෙනවා. හරි, මට කියන්න මෙහෙම, රුකාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවක් අපි ළඟට අහනවා නම් මොකද්ද අපි අහන්නේ? මම ඔබට බාර දෙනවා. මොකද මම සින්දු බැලුවා මට මේ හැම එකක්ම ප්ලේ කරන්න හිතෙනවා. එම් බෑනේ නේද? එනිසා මට මේ එකක් තෝරලා දෙන්නකෝ. මේ දිගන්තයේ තියෙනවා, නැත්නම් ඔබ ළඟ නැති මේ සසරේ. හැබැයි පොඩ්ඩක් සිකුරාදට මැච්චන එකක් කියන්න හොඳ. අනාථ මාරුතේ වගේ මේ වෙලාවට ප්ලේ කරන්න බෑනේ. ඉතින් එහෙම සින්දුවක් හොඳ එකක් යෝජනා කරනවා නම් මම ලැස්සී ඊළඟට ඒ සින්දුව ප්ලේ කරන්න. අනේ, තිලක් මතක් කළා, ලස්සන සින්දුවක්, ගොඩ කාලෙකින් අහපු නැති එකක්. හරි, මම ඒක ප්ලේ කරන්න හිතාගත්තා. මොකද ඇත්තටම මේ ඉස්සර සොඳුරු අඟහරුවාදට අපි ප්ලේ කරන සින්දුවක්. හැබැයි අපි දැන් ඒ සොඳුරු අඟහරුවාද වැඩේ යන්නේ නැහනේ. එනිසා අපිට ඒ සින්දුව පොඩ්ඩක් ප්ලේ කරන්න බැරි වුණා, අමතක වුණා. 2025 තමයි සියතෙන් මේ සින්දුව අන්තිමට ප්ලේ වෙලා තියෙන්නේ. හනේ දෙයියනේ, වෙනසකටත් එක්ක අහමු නේද අවුරුද්දකට විතර පස්සේ. Thank you තිලක්, මේක මතක් කළාට. Hi අකිල්, ඔයත් අහගෙන නේද? ලක්මලාන AK Fancy Palace එකේ ඉඳන් සුදු කොච්චු අහන් ඉන්නවා කියලා තියෙනවා. තනියෙන් ඉන්නේ? පටි පිට ඉන්න කට්ටියවත් එකතු කරගමු.

0: කැපෙන මලක්
1: මගෙන් දහන්නේ
0: බමර සුවය සොයන මලක්
1: yes yes yes yes බඹර පහස ලබන මලක් no no no no ශෝක්නේ අනේ ලස්සන සින්දුව දේකේ දිනේෂ් කටාවල දේකේ දිනේෂ් කාලෙකට පස්සේ මට මෙසේජ් එකක් දාලා කෑවද කියලා අහලා අනේ දැන් තමයි ඔයාට මමත් කෑවද කියලා අහන්න මතක් වුණේ නේද හා මෙච්චර දවසක් කෑවද බිව්වද මුකුත් මතක්වත් නැහැ අද අහලා අදහපු නිසා අද කනවා මං හරිද චුටි බ්‍රේක් එකක් අරන් ඉමු ඊට කලින් වෙලාව හවස 3:00 වෙන අඩි 18යි

0: Пирено сета.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: මාර්තු 10 ඉඳන් අද වෙනකම් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඒට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ අසම් කරනවා. ඒ 2025 ටික මේ බැක්ලොග් එකේ ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කර දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. බිබ්මා 2026 by NIBM, where innovation earns recognition.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නේ හොඳ
7: අය. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: ඇලුමිනියම්නේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: එක්ස්පිරියන්ස් එකකට හැල්වත්ත පට.
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, The Place to Be.
2: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
3: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි. අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
10: Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapathra bi mulya samagoki. Sri Lanka tanpathu rakshana yojana kame samaj.
7: Siyata divaina pura.

අනු කාලෙකට පස්සේ මාව අහගෙන ඉන්නවා. හරිම සතුටුයි අනේ. අද ඒගොල්ලෝ කට්ටියම ගෙදරලු. අනු මට කියලා තියෙනවා මට හුස්ම ගන්න බැරි වුණොත් ටග්ගල එයාට කියන්නලු. එයාගේ හුස්ම ටික හරි මට දෙනවලු. අනේ එච්චර ආදරයක් මේ මට මේ පිස්සු කෙල්ලට. ආදරේ ඉතින් මාත් ඔයා දන්නවනේ නේද හැමතිස්සෙම කියන්න ඕන නෑනේ. ආදරේ කියලා දන්නවනේ නේද? හා අද අරුණී රංගනයි දෙන්නත් ගෙදර ඉන්නවලු. අද දවල් වෙලාලු වැඩට යන්නේ. අනේ ෂෝයි එහෙනම් නේද? එකන ඔක්කොමල්ලටම එකට ලන්ච් අරගෙන ඊට පස්සේ වැඩට යන්න එහෙම පුළුවන්ද? ෂෝයි ෂෝයි. කෝ මගේ චූටි මැනික ඇඩ්‍රියන් බබා. හලෝ ඇඩ්‍රියන්. චාව් කොමෙ ස්ටයි? ඇඩ්‍රියන් මට වොයිස් නෝට්ස් ගොඩාක් කියවලා තිබ්බා. එයාට වැඩියෙන්ම පුළුවන් ඉතාලි භාෂාව. ඒ වුණාට හරි ලස්සනට මට කියලවල තිබ්බා. ගොඩාක් ආදරෙයි ඇඩ්‍රියන්. ගොඩාක් ආදරෙයි.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
2: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ.
3: හරි.
2: අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: ඒ

0: තව ලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
2: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බත. real mapat experience එකකට නැල්වත්ත බත.
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica ලංකා ටයිල්ස්.
4: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
9: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
10: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
11: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's Vietjet.
13: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
14: Nidha Fansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
15: Avance Ken Ona Deyak, Adage Vanna Ganna.
16: Avance Ticket Tika Pay.
17: Vishwasya Arakshawa Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
18: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
19: ස්ටාර්ස් මිලාන් පෝෂණයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
20: ස්ටාර්ස් මිලාන් පාස්ටා
21: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
22: Esa Kalpana Bavela Payala Rapula
23: Mehema Chill Eke Ahagena Innakota
24: Oyata Mehema Hitenawa
25: Api Aaye Hamu Noena
23: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
26: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
27: සින්දු සියත අනුග්‍රහය.
28: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චමත්කාරේ.
29: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
30: අතාරින්න බෑ වගේද?
29: නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
31: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
32: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
33: පරිවර්තීය ගෝලය.
34: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
35: යත පොකට් මනි.
34: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
36: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සිය තම.
35: අනුවටයි 0.2 අනුවටයි 0.4. අහම්ම සිකුර.

0: සියත දෙවයිනපුර
1: සිින්දු සියත ට්‍රේලක ඇහුවන් පස්සේ මට වගේම ඔබටත් හිතුනොද ඇත්තරම දැම් මේ වෙලාව අපි ආයේ හමු නොවෙන ඇත විදුලියස්සේ අලි ඇවිදින් ආන්න තිබනම් මරු කියලා හිතනනේද වන්නන්නවනේ මංහිතුවා එනිසා දැම්ම මේ සින්දුව ෆ්ලේ කරන්න ඕනි කියලා. ආස දේවල් ආස වෙලාවෙදි ලැබෙන්න ඕන නේද. බලාපොරොත්තු වෙන වෙලාවෙදි එක වටිනාකම තියෙන වෙලාවෙදි ඕනෙ ලැබෙන්න. පහුවෙලා ලැබිල වැඩන්නෑ. හැම දේමනේ හැම දේම එහෙම තමයි.

ගෙදර යන ගමන් මාව අහගෙන යනවා ජනදී, ලෂාන්, ඩියෝනි ඔක්කොම අල්ලාදරෙන් එකතු කරගන්නවා ඊළඟට මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගෙ සින්දුවක් දෙන්න කියලා. මොරටුවේ DSL ආයතනයේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. රෝහිත තමයි මං හිතන්නේ මෙසේජ් එක ටයිප් කරලා තියෙන්නේ නේද රෝ? මංට රෝ කියලා කියන්නේ ඉතාලි අංකල් රෝ. ඔයාවත් එකතු කරගන්න.

0: Sita piren sieta. Sieta patre with hasa.
1: ගුවන් යානා ගණිද්දී කොමිස් කෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තියෙනවා. අනේ මන් දන්නේ මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක්. අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණයෙන් සිය ගණන් ගන්නෑ නේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් කලට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මත්තරේ
0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජ
4: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගින් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: ශ්‍රීලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවල් වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු මාත්‍රම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සැලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 11.

0: Milan Pasta.
1: ඖෂධයි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මේ 12 මොකද කරන්නේ?
7: අයියෝ 12 වැඩක්නේ.
6: මේ 12 මොකද කරන්නේ?
8: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් අනේ.
6: මේ 12 මොකද කරන්නේ?
8: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
6: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
9: හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද?
6: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
8: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයනවානේ.
10: මසානයට අතවනලායි
11: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
12: සියත 2020 98.2 98.4
13: පන්නේවගේ කමුකොකේ
14: ප්‍රේක් නෑවගේ
15: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
16: අද විතරයි සිකුරාදා
17: සියත දෙවයින පුරා

0: දැන්වලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939 03.

0: Kolkata top story.
1: විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට නවලේකම්වරයෙක්. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ඇය වෙත ලබා දුන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක විසින්. ආචාර්ය රෝෂණී දිසානායක රාජ්‍ය පරිපාලන පළාත් සභහ සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කළා. දැන් තවත් දේශීය පොතක්. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා වෘත්තීය සමිති නියෝජිතයන් විසින්. දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම හා දුම්රිය කාර්මික දෝෂයන්ට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි වෘත්තීය සමිති මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේ. දැන් ක්‍රීඩා පොතක්. අන්තර් සමාජ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අවසන් තරගය පැවැත්වෙන්නේ පසිඳු සූර්ය බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු මුවස් කණ්ඩායම හා අවිෂ්ක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු SSC කණ්ඩායම අතරයි. තරගයේ පළමුව පන්දුවට පහර දෙන මුවස් ක්‍රීඩා සමාජය පන්දුවාර 18යි පන්දු දෙකක් අවසානයේ කඩුලු හතරක් දෙවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 104ක්.
0: Top story. Anugrahaya.
2: Senehasin aadarin hadavat sanasala.
3: Nidoli. Sam mohatak man rasavat.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අත් දෙරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත් අන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස හතරයි විනාඩි අටයි වෙලාව දැන් පාට හැන්දෑව ප්ලේ වෙද්දිම අනු මෙසේජ් කත්තම ඔන්න ඔන්න ඉතින් කියලා. ඉට පස්ස මදු මෙසේජ් කත්දැම කාලෙ මදු හිත හිරි වැටෙන සින්දු කියලා. ෆ්‍රයිඩේ සින්දු ටිකනන් සුපිරියක් අදත් කියලා තියෙනවා. ඉළඟට මට මේ කේක් බෝයිස් ලදත් මෙසේජ් එකක් දාලා තිබ්බ ආදරෙන් එකතු කරගන්න. සින්දුවක් දෙන්ඩෝ අපිටත් ගෙටවෙල් සූන් සුදු කොච්චියෝ කියලා චතුරංග මෙසේජ්ජක දාල්තිනවා තැංකවානේ ප්‍රසන්න හයි කොහොමද ප්‍රසා ඇවත් එකතු කරගන්නවා සින්දු ටික මරු සුපිරි හතර පහ පැයට තමා වැඩියම් ආසනය ද ලලිත් දුඹර ලලිත් මෙසේජ්ජක දාලා තියෙන මන් දැක්කා අයේෂා ලලිත්ගේ ආදරණීය දෝනි එයත් මෙසේජ් එකක් දාලා තියෙනවා මට මේ එක කියවන්න කියලා මේ හිතාගෙන මයික් එක ඔන් කළා එකපාරක් ඊට පස්සේ මට ඒක මිස් වුණානේ සෝරි මැනිකේ කොමාරි තාත්තිත් එක්ක ඔයාවත් එකතු කරගන්නවා හරිද ඊළඟට කවුද මේ සිලටන් එකේ කට්ටිය ඕලු ඕලු 80 දශකයේ විදිහට මාරම හැන්සම්නේ මම ඔයාව ඇත්තට දැකලා නෑනේ ඕලු මං කියන්නේ 20යි 26 පෙනුම ඔයාගේ ඒ නිසා 80 දශකේ ෆොටෝ එක විතරක් කියවලා හරියන්නේ නෑ එහෙනම් ඔයා මට එවන්න ඕනේ ඔයාගේ මේ වෙනකොට පෙනුමත් එවන්න ඕනේ එතකොට තමයි ඒ වෙනස හොඳටම විඳින්න පුළුවන් බැරිද එහෙම එවන්න ලැජ්ජයිද අනේ ඔන්න ඔය එකක් අරන් එවන්නානේ ආසයි බලන්න මූණ පොඩ්ඩ මේරිකම ඉෂාන් අදත් ඉන්ටෙක්ස් කටින් එකේ කටි අහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා තියෙනවා කිස් එකක් ඕනේ කියලා තියෙනවා අද වැඩිය දිගට උම්ම දෙන්න බෑ අද 20 එක කෙල්ලට ගොඩක් දිගට උම්ම දෙන්න ගියාම ඊට පස්සේ ඉතින් ඒක මගේ අවසාන උම්ම එක වෙයි මේ මර හිනාවෙන්නත් බෑනේ හිනාවෙනකොට හරි අමාරුයි මෙයා විසිල් එකක් වදිනවා වගේ කැස්සෙම එනකොට කැස්සත් එක පොඩි විසිල් එකක් වදිනවා කෝ පෙන්නන්න බලන්න කියලා කියන්නේ පවනේ බෑ ලැජ්ජයි ඊට පස්සේ මේ සවුත් කොරියාවල තෙලෙන එයාත් ඇගේ ෆොටෝ එකක් හදලා එවලා තිනු අපි ඊයේ ওই වැඩේ කළා 80 දශකයේ ෆොටෝ මමත් යවුවා හදපු ඒවා මටත් කට්ටි එව්වා සෑතිස්ස පිට්ස කාල තම ඔය ඔහුම් වලා තියෙන කියලා මෙන්න මේ ළමයා කියලා තියෙන පිට්ස කාල නෙවේ අංකි ව්වා හේතුව කලින් මේ දවස්සල රස්නේ ඒ මුණම් පොඩ අර උගුරකට එම වේලිලා යන්න පුළුවන් ඒ වගේමයි ඩස්ට් එක අම්මෝ එපා වෙනවා රුමේනියාවේ අනු මෙසේජ් කරනකොට ඉතාලියේ අනුවට තරහ ගියලා මේ හැමෝටම පොඩි පොඩියට හරි ඉරිසියාව කියන එක තියෙනවා ඉතාලියේ අනු අහලා තිනවා කවුදනේ අනු හැමෝම අනුලා වෙන්න බෑ හරිද කියලා තියෙනවා අම්මෝ පරණමානු මම හොඳද කියලා තියෙනවා. ඕ ඒක නම් ඇත්ත. හම්බෝ ඉතාලියානු ඇත්තටම මේ අවුරුදු කීයද අම්බෝ අවුරුදු ගාන කිව්වොත් එහෙම නේද? කේස් කේස්. කොහොම හරි ඔය අනුල දෙන්නම හරිම හොඳයි. අනුල දෙන්නම මාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා. බලන්න ඇවිල්ලා තියෙනවා. රටේ ඉඳන් ලංකාවට ආපු ගම මේ අනුල දෙන්නම මාව හොයාගෙන ආවා කියන්නේ. මන් දන්නවා මට දෙන්නම ආදරේ.

කියන්න බැරුණානේ මම ඉතාලි ගියපුවලේ. ඉතාලියානු මාව එක්කන් ගිල්ල මුළු ඉතාලියම පෙන්නවා. වඩාගෙන එක්කන් ගිය වඩාගෙන.

්‍රඩි වෙලා ඉන්න ඕනෙ හොඳ මංකාවදහරි රොමේනියාවට ආවයෙන් පස්සේ ඔයත් ඉතින් මාව වඩාගෙන රොමේනියාව පුරා යන්න ඕනෙ රට පෙන්න්න හරිද හාද දිලාන් නිරෝෂින් නොහංවැල්ලි දඟහා ගැන එයවත් එකතු කරගන්නවා මේ සින්දුවට

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: විනාඩියක් මේකට සමන්
3: දීලා රසනායකතුමා පොයින්ට් පොඩ පොත හොඳට කියවන්න එන්න.
4: විච් කාරකද්දෙන් නම් කොහොම ලක්ෂ 12ට.
3: ඒක පැහැදිලි කරන්න මම මේ උත්සාහ කරන්නේ.
1: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙකක්.
7: ඒ අසාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන්න.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
9: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරම් ලබයි.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
12: පරාගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටි
11: අදම ඔබේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරවා ගන්න. අමතන්න 0.1178 686.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
15: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
16: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
17: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න ෆිනිෂිං වහලක් නම් කලරස් තමයි.
18: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
21: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
22: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
23: සියත පොකට් මනි අනුග්‍රහය.
24: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
25: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයක.
26: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: මාව දැකලා හැංගුණානේ.
28: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
26: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
29: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳ ගන්න නෑනි.
26: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
30: සියත ටීවී තුලින්.
31: සියත දිවයින පුරා.

හිටිය සුරේෂ් සඳරුවන්. මං ආගෙන කිව්වානේ. කිව්වේ නැද්ද? හරියනම් ඉතින් කියන්න නැතුව ඇති. ඔයට සින්දු නෙමෙයි ඕනේ නේද? ඔයට උම්මා ඕනේ නේ? ගොඩාක් ආදරේ කියලත් මට කියලා තියෙනවා. මාත් ආදරේ. අපිට දුකයි ඔයා අද අපිව සින්දුකට එකතු කරගත්තේ නෑ. හැමදාම එකතු කරගත්තොත්ද සතුටු? ඔව්ද? කෝ හරියට කියලා නෑනේ චාමික සුරේෂ් අයියා, චානක අයියා. එච්චරයිද? හරි, කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මාත්‍ර තමයි මේගොල්ලෝ ඉන්නේ. ඊළඟට දිනේෂ් ඉන්නවා රොමේනියාවේ. තව රොමේනියාවේ ඉන්නවා ප්‍රසා. දැන් මාව අහන ප්‍රමාණය ගත්තොත් ඉතාලිය අභිබවා යනවා මට පේන්නේ රොමේනියාව නේද? ඉස්සර ටිකක් ඉතාලියෙන්න කට්ටිය වැඩි. දැනුත් ඒ කට්ටිය එහෙමම ඉන්නවා. හැබැයි එන්න එන්න රොමේනියාවෙන් කට්ටිය එකතු වෙන බවක් තමයි මට පේන්නේ. ප්‍රසායික ඉන්නවලු බංග්ලාදේශ වල යාළු තුන්දෙනෙක්. මොකෝල්, සෙහප්, සිද්දික්. හලෝ මොකෝල්. හලෝ සෙහප්. හයි සිද්දික්. ආදරෙන් එකතු කරගන්නවා ඔගොල්ලන්ගත්.

බොරු කොහෙන් හිටියත් මෙහෙ ඉඳන් මාත් ඔයාව අහනවා සුද්ධි. බීටි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බීටි බීටි කියන්නේ කවුද? මම යාට දැම්මේ බ්ලූටූත් කියලා. එයාට කවදාවත් බීටි කියන එකේ තේරුම වෙල නැහැ. කමන්නේ අක්කි, ඔයාට මොනහරි වුණොත් අපිටත් මොනහරි වෙයි. කැන්ඩි වල නිසලි කියලා තියෙන්නේ අනේ මැනිකේ.

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදරවන David Pierce Motor Company Private Limited within.
4: Listen up, Colombo. Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
7: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා slab බරම්. slab එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
8: සර සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 2,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම $1,302,210

0: 99ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද, බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
1: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සියල්ම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: කි. දියුණු කළ brand new Bajaj 3 රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited වෙත.
3: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
4: පරිවර්තීය ගෝලය
5: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
7: ලොකේ කොනේ කොහේ හෝ Friday වනම් listen සිය තම.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත සිකුරාද
8: සියත දිවයින පුරා

විසිහතරයි විනාඩි 49යි වෙලාව. එන්නේ ඉන්න වෙලාව කිට්ටු වෙනවා. ඔබ අන්න හදන්නේ. දැම්ම නෙමෙයි තව ටිකකින්. තව එකම එක සින්දුවක් දෙන්න පුළුවන්. මොකක් හරි ආසම සින්දුවක් තියෙනවා නම් ටක්කාලා WhatsApp message එකක් දාලා තියන්න. ආයේ අතරේ තාම සින්දුවක් හම්බුනේ නැත්තම් අන්තිම සින්දුවට අනිවාර්යයෙන් එකතු කරගන්නවා. නමයි ස්පේස් එකක් තියලා ගමයි ටයිප් කරලා තියන්න. එතකොට මට චැට් ලිස්ට් එක බලාගෙන නම් ගම් ටික කියාගෙන කියාගෙන යන්න පුළුවන්. ටක් ගාලා දැම්ම මෙවලා තියන්න හොඳේ.

0: පිරෙන්න සියත.
1: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
2: කෙසේද
1: කෙසේද කියලා.
2: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න
1: ඕනද? දැන් ඔයාලට තේරෙනවානේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකකින් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
2: බකල.
1: කූටි ලෝකේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනය.
5: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76252630.
6: ඇසට්ලෑන්ඩ් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලෑන්ඩ් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0.114700.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, I'm Shania. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.7127.77.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
14: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
16: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
17: නොයෙක් සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනීය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0.112 939.3.
18: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
19: සෙලාම් බැංකුවට යූරු මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා විසුළු මහත්ම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
20: පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ 98.2 98.4
21: හවස පහට විනාඩි දෙකයි මං යන්න හදන්නේ. යන්න කලින් හොමග මාන්ටි දයානි එකල දුමින්ද

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी
1: दलदा मालिकावट नव रन करंडुवाक ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ සම්පූර්ණ රණින් නිම වූ කරඬුව තුළ දළදා වහන්සේ සහ අනිකුත් පූජා භාණ්ඩ තැන්පත් කරන බවට තමන් වෙත දැනුම් දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කරේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්. ශ්‍රී දළදා මාලිගා වෙත පූර්ණ වශයෙන් රත්රන් යොදා සකස් කළ කරඬුවක් පූජා කර තිබුණේ පසුගිය අටවනදායි. ඒ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස එම කරඬුව භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් තමන් වෙත දැනුම් දී ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සඳහන් කළේ.
2: මේ අවස්ථාවේදී පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුල දන්ත ධාතුන් වහන්සේ ඇතුළේ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහානායක ස්වාමීන් වහන්සේ ලද්දිවට නිර්මිත මත කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩ සිටින මාලිගාවේම සුවිශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම් දීම් මහානායක ස්වාමීන් වහන්සේලාත් දිවට මේතුමාගේ අසනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා.
1: දැන් ක්‍රීඩා පොතක්. අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන මුවස් ක්‍රීඩා සමාජය පන්දු 34යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 173ක්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
0: Top story. Anugrahaya.
3: Senehasin aadarin hadavat sanasala.
4: Metoli. Sam mohotak man rasavat kara.

0: Howdy, my girl.
1: Eh?
0: Howdy, my girl. Howdy, Charlie.
1: මොකද නිකන් හත්ති ලව්වට ගහපු කලාබරේ වගේ මෙතන නිකන් හෙන ගහිලා දාච්ච පොල් ගහක් වගේ කතා කරන්නේ මෙතන.
0: නෑ ඉතින් අපි පොඩක් ඇක් කරන්න බෑද 9-11.
1: කරිල්ලත් ඒක. මකන.
0: වැඩි
1: හොඳට වැඩි හොඳට වැඩි. මේක වැඩ නෑ දැන් දැන් බලන්න හවසට ට්‍රැෆික් නේ හතර වටේ.
0: ඔව්.
1: පා ගන්නද
0: හැටේ.
1: ඉතින් ඒ ගමන් ලාඩන් අහගෙන ඉන්න විටේ
0: මේ පැණි ටික ටික කනට
1: වැටේ.
0: මොනවා
1: කනට
0: කනට
1: ට්‍රැෆික්. අපි සාමාන්‍යයෙන් පීක් වෙලාවට පාරකට බැස්සහම
0: ට්‍රැෆික්
1: ගණන් කරන්න බැරි තරම් වාහන ප්‍රමාණයක් අපිට පාරෙදි හම්බ වෙනවා නේ.
0: ඔව්.
1: දැන් අපි දකින්නේ මේ බිම යන වාහනනේ. අද්දෙවලෝ කරලබල
0: හරිදි වෙන වාහන උඩ යන්නේ
1: නැහැ. වාහන උඩ යන්නේ වාහන උඩ යන්නේ
0: ඉතින් ප්ලේන් යන්නේ.
1: ඒවා වාහන නෙවෙයි. ප්ලේන් වාහන නෙවෙයි. ප්ලේන් හෙලිකොප්ටර් ඒවා බොහොත් ඒවා වාහන නෙවෙයි.
0: ඒවා වාහන කියන්නේ
1: මෝටර්සයිකල් තමයි ඉතින් වාහන. අයියෝ දැන් මේකත් එක්ක හැබි එක කතා කරා.
0: හරි හරි වා කියන්නේ
1: ඇඬෙනවා චාලි ඇඬෙනවා ඇත්තට
0: ඇඬෙනවා.
1: ඇඬෙනවා කියන්නේ මට වෙන රස්සාවක් තිබුණා මම ඒ රස්සාවට යනවා මේ රස්සාවට එන්නේ නැහැ.
0: ඉතින් වාහන මාල ඒ වාහන මාල බිබුංජ ගන්න විදි නෑනේ. ප්ලේන් හෙලිකොප්ටර්
1: ඒවනා ඒකේ නෑ ඒවා ඒවා විකුණන්න දෙන්නේ කදලා තියෙන. ඒවත් වාහන තමයි.
0: හරි.
1: නැව් බෝට්ටු සබ්මරීන් ඒ ඔක්කොම
0: වාහන
1: තමයි. හරි.
0: දැන් වාසරේ පාඩම.
1: වාසරේ පාඩම වේ යන්නේ. දැන් කියන්න ඔයා දන්න අඳුරන වාහන කීපයක් කියන්න සැන්ඩි කොටේ.
0: කාර්, වෑන්, බස්, ප්ලේන්, හෙලිකොප්ටර්, සබ්මරීන්, නැව්, බෝට්ටු.
1: බෝට්ටු. ඒ සේරම
0: බැකෝ.
1: ඒ සේරම බැකෝ නෙවෙයි. ඒ සේරම
0: වාහන.
1: බැකෝත්
0: වාහනයක්.
1: වාහනයක් තමයි.
0: හරි. අර සුනාමි කියලා තියෙන්නේ. ඒකත් වාහනයක්ද?
1: සුනාමි මොකද්ද කියන්නේ?
0: ඇයි අර අපේ පැත්ත තියෙනවා මේ අර වෙල් වල වැඩ කරනකොට මේ
1: කපට මැසිබ
0: සුනාමි
1: සුනාමිද හෙට්ටිපොල චාලියන් ලියාගන්න හෙට්ටිපොල ඩික්ෂනරි හදනවරේ අපි දෙන්න එකතු වෙලා ලියාගනින් චාලි සුනාමි
0: සුනාමි
1: අමට්ටල වගේ තව එකක් තැන්කියු සැන්ඩි ඔබ බෙදා දෙන දැනුමට අපේ ඉත සිතින් ප්‍රණාමය පළ කර සිටිනවා.
0: හරි හරි මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්සයි.
1: හරි දක්සයි. හරි වීලු
0: කාරට. අපි දැන් කතාවට යමු.
1: ඒකත් ලියාගන්න හෙට්ටි පොළ මේවට කියන්නේ වීලු කියන.
0: මේ මම මේ වීලුවක් තමයි.
1: මං කියලාට උඩ පොඩ්ඩක් බලන්න.
0: හරි.
1: උඩ බාන්න. ඔව්. ප්ලේන් එක.
0: මම දැන් ඒ විදිහට ඇඩ් කරන්න ඕනද?
1: ඒකත්.
0: ඔයා කියන බොරු වලට.
1: ඔව් ඒ විදිහට ඇඩ් කරන්න උඩ බලවට පේන විදිහ.
0: ස්ටුඩියෝ
1: එකේ වාහනේ දිරි ස්ටුඩියෝ එක ඇතුලේ ගියා නෑ නේ ප්ලේන්.
0: හරි. ආයි පටංගා.
1: උඩ බලන්න. අන්න ප්ලේන් එකක් ගියා.
0: ඕ මයි.
1: අන්න තව එකක් ගියා.
0: ඕ මයි.
1: අන්න හෙලිකොප්ටරයක් ගියා.
0: හා
1: අන්න කපුටෙක් ගියා. අන්න වගේ ඔලුවේ බලන් ඉන්නවා. සැන්ඩි සාමාන්‍යයෙන් අපි ලෝකේ පුරාම අහස නිරීක්ෂණය කළොත් එහෙම දෙන ලද ඕනෑම වෙලාවක ගුවන් යාන ප්ලේන් ගැන මම මේ කියන්නේ 10,000 15,000 නෙවෙයි 10,000 15,000 අතර ප්‍රමාණයක් තියෙනවා උඩ. බිම තියෙන ප්ලේන් නෙවෙයි මම මේ
0: කියන්නේ.
1: ලෑන්ඩ් කරලා ගාල් කරලා තියෙන එයාපෝර්ට් වල තියෙන
0: ඒවා නෙවෙයි
1: උඩ.
0: දැන් මේ වෙලාවේ
1: මේ දැන් බැලුවොත් එම පියාසර කරමින් තියෙනවා ගුවන් යානා 10,000 15,000 අතර ප්‍රමාණය.
0: බැලුවොත් එහෙම කිව්වට ඉතින් අපි උඩ බැලුවට පේන්නේ ওই 15,000ම.
1: උඩම බලන්න ඕනේ. දැන් මේවා බලන වෙන ක්‍රම තියනවා. වෙන තාක්ෂණික උපක්‍රම තියනවා. මේවා බලන ට්‍රැකින් සිස්ටම්ස් තියනවා. මේ වෙලාවේ කොච්චර ප්ලේන් උඩ තියනවද කියලා බලන. අනික ලෝකේ සාමාන්‍ය ගුවන් යාන හැම එකක්ම රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒතකොට මේ හැම ගුවන් යානයකටම තියෙන අංකයක්. ඒ අංකෙන් හොයන්න පුළුවන් මේ වෙලාවේ යා කොහෙද ඉන්නේ?
0: කොතනද ඉන්නේ මේ?
1: කොතනද? කොහේ බිමද ඉන්නේ? එහෙම නැත්නම් කොහේ උඩද ඉන්නේ කියලා හරියටම ට්‍රැක් කරන්න පුළුවන්කම බැලුවොත් එහෙම ඔන් ඇවරේජ් දෙන ලද ඕනෑම වෙලාවක අහසේ ගුවන් යානා 10,000 15,000 අතර ප්‍රමාණයක් තියෙනවා. සමහරලාට ඒක 20,000 දක්වා වැඩි වෙන්නත් පුළුවන්.
2: ඒකට
1: එච්චරට ප්ලේන් ප්‍රමාණයක් දවසකට එහා මෙහා යනවා. අපි ඇමරිකාව අරගෙන බැලුවොත් එහෙම ඇමරිකාවේ සාමාන්‍යයෙන් දෙන ලද ඕනෑම මොහොතක ප්ලේන් 5,000ක් විතර ඇමරිකාවට ඉහළ අහසේ දකින්න පුළුවන්කම
2: තියෙනවා.
1: 2001 සැප්තැම්බර් 11 වෙනිදා, 9 වෙනි මාසේ 11 වෙනිදා එක මොහොතක් උදා වුණා සැන්ඩි, ඇමරිකන් ගුවනේ ප්ලේන් නැති. මෙච්චර බිසි අහස ප්ලේන් වලින් තොර වුණා එක මොහොතක. ඒ 9/11 වලට සම්බන්ධ කතාවක් මේ කියන්නේ.
2: පස්සේ කියන්න දැන් ගොඩක් කතා කරන්නේ. ඉතින් අපි පුංචි කාරණියස් ගැනත් කතා කරන, DFCC බැංකේ ගැනත් කතා කරන.
1: රැඳිලා ඉන්න අපිත් එක්ක අද හවස 6:00 වෙනකන් අපි 9/11 සිද්ධි ඔගලන්ට වැඩි කනට ඇහිලා නැති තොරතුරු ටිකක් එහා මෙහා කරගන්නයි අද මේ ට්‍රයි කරන්නේ.
2: හොඳ හොඳ ලාඩම්
1: හැන්දෑ ජා.

0: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
1: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
5: Finishing wahalak lesa color up blow wajabena.
6: Sit bandagani, kal pavati. අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසය
10: ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
11: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
13: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
14: බී හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
16: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
19: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
20: මන්නම් හිතන්නේ නැත.
21: දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
22: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
23: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
21: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
24: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
25: සියත දිවයින පුරා

0: 라딩.
1: 2001 එකට අපි ආ 2001 නවවෙනි මාසේ 11 වෙනිදා
2: හරි
1: උදේ 9:25 දැන් වෙලාව හරි ඇමරිකාවේ ගුවන් යානා පරිපාලනය කරන ආයතනය හදිසිය නිවේදනයක් නිකුත් කරනවා මුළු රට පුරාම හැම ප්ලේන් එකක්ම බිම තියෙන හැම ප්ලේන් එකක්ම වහාම නතර කරන්න එහෙම බිමම නවත්තලා තියන්න ඒවා උස්සන්න එපා කියලා. කප්ලේන් එකක්වත් උස්සන්න එපා මේ මොහොතේ ඉඳන්. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වෙනකොට ඇමරිකන් අහසේ පියාසර කරමින් තිබුණ හැම ගුවන් යානයටම නිවේදනයක් නිකුත් කරනවා වහාම
2: ළඟම
1: පුළුවන් ළඟම තැනට ප්ලේන් එක බාන්න.
2: හරි.
1: ඊට පස්සේ ගොඩාක් ඒවා කැනඩාව පැත්තට ගිහිල්ලා පුංචි එයාපෝර්ට් වල පුංචි ගම්මානවල තියෙන දිග පාරවල් වල අරහෙම හොගාලා ප්ලේන් බාන්න පටන් ගන්නවා. විනාඩි කිහිපයක් ඇතුළත ඇමරිකන් ගුවන හිස් වෙනවා. එතකොට මේක කරන්න ඇත්තටම ඒ විනාඩි කිහිපය ඇතුළත ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ පාලනය යටතේ තියෙන සියලුම ගුවන් යාන ඇමරිකන් අහසෙන් ඉවත් කරන්න.
2: හරි.
1: අන්න එතකොට ඒගොල්ලන්ට ඩෙන්ටිෆයි වෙනවා ඒ වෙනකොට හයිජැක් කරලා තිබිච්ච ප්ලේන් පහම ඒ ටික විතරයි උඩ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට තහවුරු වෙනවා මෙන්න මේ ටික තමයි හයිජැක් කරලා තියෙන ප්ලේන් ඒ ටික ගැන තමයි දැන් අපි කටයුතු කරන්න ඕනේ. අනිත් ඔක්කොම අහසෙන් අයින් කරලා තියෙන්නේ. ඒක මාර වැඩක්. ඒ
2: කියන්නේ
1: දැන් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇමරිකාව ඉතින් ලෝකෙට ලොක්කා අර එහෙමයි මෙහෙමයි ඒ වුණාට ප්ලේන් ටික හයිජැක් කරලා ගහනකම් දන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේ හදිස්සි මොහොතක ඒගොල්ලෝ දක්වලා තියෙන ප්‍රතිචාරය තියෙනවා
2: යම් යම්
1: සුවිශේෂී කාරණා ටිකක්. ඒ වෙලාව වෙනකොට 38,000කට වැඩි පිරිසක් හදිස්සියේ ඇමරිකාවේ තැන් තැන් වලට හෝ කැනඩාවේ තැන් තැන් වලට ලෑන්ඩ් කරව ගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා බොහෝම පුංචි වෙලාවක් ඇතුළත.
2: ඒකට
1: ඉස්සෙල්ලම අහස හිස් කරලා තමයි ඒගොල්ලෝ වැඩේට
2: බහින්නේ.
1: මේක ලස්සන තව කතා ලස්සන කතා නෙවෙයි ඇත්තටම තමහර ඒවා හිත රිදෙන කතා ගොඩාක් හැදිච්ච දවසක්. මේකේ එක ප්ලේන් එකක හිටපු මිනිස්සුන්ට මූණ දෙන්න උනා අමුතුම අත්දැකීමකට ඒගොල්ලෝ ඔය 9:00 ගානට ඒගොල්ලන්ගේ ප්ලේන් එක හයිජැක් කරලා ඊට පස්සේ ඒ කියන්නේ 9:28 ඉඳන් 10:03 වෙනකම් 9:28 ප්ලේන් එක හයිජැක් කරනවා. ඊට පැය භාගයකටත් වැඩි කාලයකට විනාඩි 35කට පස්සේ තමයි ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්න ගිහිල්ලා ට්වීට් ටවර්ස් වල. ඒ අතර කාලයේදී මේ ප්ලේන් වල තියෙනවා මේ බැක්සීට් එයා ෆෝන් එක. ඒ ෆෝන් වලින් ඒගොල්ලෝ එහෙට මෙහෙට කතා කරලා තොරතුරු හොයා ගන්නවා තවත් ප්ලේන් හයිජැක් කරලා තියෙනවා. ඒ හයිජැක් කරපු ප්ලේන් බිල්ඩින් වල හප්පලා තියෙනවා. අපිටත් තව ටිකකින් ඒක තමයි වෙන්නේ කියලා. ඒකට අනිත් ගුවන් යානාවල හිටපු කවුරුවත් වෙච්ච දේ ගැන හරි චිත්‍රයක් නැතුව තමයි ඒ අත්දැකීමට මුහුණ දුන්නේ. හැබැයි ෆ්ලයිට් 93 එකේ පැසෙන්ජර්ස්ලට මේ අත්දැකීම ඊටත් වැඩිය දරුණු වුණා. මොකද ඒගොල්ලන්ට විනාඩි 35ක කාලයක් හම්බුණා. ඒ විනාඩි 35ක කාලය ඇතුලේ තොරතුරු හුවමාරු වුණා. එළියේ ලෝකෙ සිද්ධ වෙමින් පවතින විනාශය ඒගොල්ලන්ට දැනගන්න හම්බුණා. එවැනි විනාශයකට අපිත් තව මොහොතකින් මුහුණ දෙනවා කියන එක දැන තමයි ඒගොල්ලෝ ඒ අත්දැකීමට මුහුණ දුන්නේ. ඒක හරිම අමාරු එකක්. මං කියන්නේ එතකොට ඒක තවදුරටත් ඇක්සිඩන්ට් එකක් නෙවෙයි ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවා. හදිස්සියේ සිද්ධ වෙන ඛේදවාචකයක් නෙවෙයි. දැන දැන තව ටිකකින් ඛේදවාචකයේ සිද්ධ වෙන්න නියමිතයි කියලා දැනුවත්ව ඒගොල්ලන්ට සිද්ධ වුණා ගිහිල්ලා ට්වින් ටවර්ස් වල හැප්පෙන්න. ඒක හරිම වෙනස් කාටවත් ලැබිය යුතු නැති අත්දැකීමක්. 9/11.

පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: ඉන්ට එකක් RDB යුත් ප්ලසිද රුම්ගිනුම
1: අසීමන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස් රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4%ක අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කර

0: පොල් මිරිකල කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352502 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පොතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පොත රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
7: අනුවටයි
8: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත
8: සිකුරාදා සියත දෙවයින

0: මාතර
1: මොකද
0: මාතර කට්ටියට මම මේ කතා කරන්නේ. ඔගොල්ලෝ මාතර පැත්තේ ඉඳන් එනවනම්
1: හරි
0: හයිවේ එකට දාලා කොට්ටාව පැත්තට එන ගමන් කොතලාවල එක්සිට් එකෙන් එක්සිට් වෙන්න.
1: හරි.
0: හරි. කවුරු හරි කටුනායක මීගමුව පැත්තේ ඉඳන් හයිවේ එකේ ඇවිල්ලා කඩවත පැත්තෙන් එනවනම් කඩුවෙලින් එක්සිට් වෙන්න.
1: හරි.
0: ඒව ඔගොල්ලෝ කොතලාවලින් හරි කඩුවෙලෙන් හරි එක්සිට් වුණොත් මාළඹේ පුංචි කාර් නිවසට හරිම ළඟයි. හරි. මොකද හුඟ දෙනෙක් ඒ පැතිවල ඉඳන් එනවා. ඒකයි මම මේ මග සලකුණු කිව්වේ. මාළඹේ කොතලාවල ස්ලිට් කැම්පස් එක ළඟින් පුංචි කාර් පාරේ මීටර් 600ක් ඇතුළට එනකොට මෙන්න තියෙනවා
1: මාළඹේ
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. එතෙන්ට ඇවිල්ලා මොකද කරන්න ඕනේ?
1: ඉතින් වාහනයක් තෝරගන්න.
0: වාහනයක් තෝරගන්න ඕනේ.
1: සුදු පාට කාර්, රතු පාට වෑන්ද? මේක එක වර්ග ඒවා තියෙනවානේ.
0: සුදු වෑනුත් තියෙනවා. සුදු වෑන්?
1: සුදු වෑන් තියෙන, කළු වෑන් තියෙන.
0: ඉස්සර සුදු වෑන් ගන්න බයයි මිනිස්සුනේ.
1: ආ, දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ.
0: ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ කැමති වාහනයක් තෝරගන්න පුළුවන්. ඒ කැමති වාහනේ තෝරගෙන වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් වාට ඉල්ලා හිටින්න පුළුවන්. එතකොට ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා ඔයාටත් පේන්න වාහනේ සියලුම පද්ධතීන් චෙක් කරලා බලනවා. බලලා ඊට පස්සෙත් තව දුරටත් වාහනේ ගැන සැටිස්නම් මිල ප්‍රදර්ශනය කරලා තියෙන හැම වාහනයකම ගාන ගහලා තියෙන බොරු නිකන් මේම මූණ බල්ලා මූට ටිකක් වැඩි ගාණක් කියමු කියලා ඒ විදිහේ බිස්නස් මොඩල් එකක් එතන නැහැ.
1: හැමෝටම එක ගාන.
0: හැමෝටම එකයි. ගාන ප්‍රදර්ශනය කරලා තියෙන. ඕනනම් ඊට පස්සේ වාහනේ අයිතිකාරයත් එක්ක කතා කරලා ගාන පොඩ්ඩක් මේක ටිකක් මට පොඩ්ඩක් වැඩි.
1: මට ටිකක් අමාරු ඒ ගාන.
0: අපිට පොඩ්ඩක් බැරිද ලක්ෂයක් දෙකක් අඩු කරගන්න කියලා
1: කතා කරගන්න
0: පුළුවන්. එහෙම කතා බහ කරගෙන එතෙන්ටත් ඔයා දැන් සැටිස්නම් ඊට පස්සේ වාට පුළුවන් ඉතාම පුංචි ගානක් ඇඩ්වාන්ස් එකක් හැටියට ගෙවලා වාහනේ වෙන් කරගන්න.
1: මේක මම ගන්නවා.
0: මම ගන්නවා කියලා තහවුරු කරන්න. ඒකට ඇත්තටම 150,000 අඩු වාහනයක් නම් ඔයා එතනින් ගන්නේ. ඔයා කියන්නේ අත්තිකාරම හැටියට ගෙවන්න ඕන රුපියල් 30,000යි. බලන්න කොච්චර පුංචි ගා. කියන්නේ ඔයා සල්ලි ගොඩක් අරගෙන මේ දුර ඉදන් පුංචි කාර් නිවස හොයාගෙන එහෙම එන්න ඕනේ.
1: හරි.
0: රුපියල් 30,000යි ඔයා තියන්න ඕනේ 150,000 අඩු වාහනයක් ගන්නවා නම් අත්තිකාරම හැටියට. 100,000 වැඩි වාහනයක් ගන්නවා නම් රුපියල් 100,000යි අත්තිකාරම් හැටියට තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන ඉන්නවා සිංගර් ෆයිනෑන්ස් කට්ටිය. ඒගොල්ලොත් එක්ක කතා කරලා වාහනේ ලීස් එක කතා බහ කරගන්න. ඒකත් වැඩේ ඉවරුනාට පස්සේ ඔයාට තියෙන ඊළඟ දවසේ කෙලින්ම ඇවිල්ලා ලීස් එකත් කෙරිලා ඉවරයි වාහනේත් ලෑස්ති. ඔයාට වාහනේ අරගෙන ඕන තරක යන්න පුළුවන්.
1: ගෙදර යනවාද වෙනකෝ?
0: හැරෙ අල්ලපු ගෙදෙට යනවාද? ගම වටේ වටයක් පැදලා මිනිස්සුන්ට ආඩම්බර පෙන්නනවාද?
1: කැමති දෙයක්.
0: කැමති දෙයක් කරගන්න පුළුවන්.
1: මකලෝ, ඔයා දන්නවද මගේ යාළුවෙක් හිටියොත් මේ අබෝයි කෙනෙක්. හරිද? මගේ හොඳම යාළුවා. එයාට ලොකු ප්‍රශ්න තියෙ හැබඳාම මූණෙල්ලගෙන ඉන්න මං ඇහුවා. මචං මොකද අවුල? කෙල්ලේ ගෙදරින් කැමති නෑ. ගෙයක් නෑ කියලා කෙල්ලෙක් ගෙදරින් කැමති නෑ.
0: ආහහ ගෙයක් නෑ.
1: ගෙයක් නෑ කියලා. ඉන්න හිටින්න ගෙයක් දොරක් එපා. අපේ දුව අපි දෙන්න. අපේ දුව කොහොමද බලාගන්නේ?
0: ගෙයක් දොරක්වත් නැති එකකට ගෑනු දෙන්න මෙතන මේ පිස්සුවක් ඇත.
1: එහෙම ගෑනු මෙහෙ නෑ. මචන් දැනලක් තියනවා ඉතින්. මං කිව්වා.
0: ඔය හෙට්ටි පොළද ගෑනු ළමයා?
1: ඈ?
0: ගෑනු ළමයා හෙට්ටි පොළද?
1: නුවර නුවර. හෙට්ටි පොළ නෙමෙයි නුවර පැත්ත ගෑනු. එකරි. ඊට පස්සේ මම කිව්වා. දැන් මොකක්ද අවුල? දැන් ගේ හදලා කෙල්ලව ගෙන්න ගන්නවද නැත්නම් ගේ හදන්න තු වෙන ලව් එකක් දිහා බලනවද කියලා. නෑ සන්නි මට ඕනේ. මට යව ඕනේ.
0: පාව බැරි.
1: ඒ දරුස් පොග පපු පැලෙන්න වගේ එහෙම ඉතින් පොඩි දුක මෝඩය මම දැක්ක. ඊට පස්සේ මම ගෝ හරි එහෙනම් අපි ගයක් හදමු. කොහේ තියෙන සල්ලිද මම්මට හිතා ගන්න මේ මං කොහොමද කරන්නේ? දැන් ඉඩම තියෙනවද? ඕ බං ඉතින් ඉඩමත් තියෙනවා. ගේ නිහතව ගන්නවද?
0: ඔච්චර
1: හිත හිතා ඉන්න දෙයක්
0: නෑ. ඊට පස්සේ ඉතින් මේ දූලා දෙන්න නැන්දලා මහාමල එයි පස්සේ පොලිමේ DFCC එකෙන් ලෝන් එක අරගෙන අවුරුදු 20 ස්ථාවර පොලියට අවුරුදු 30 30 ගෙවන්න ජයට ගේ හදාගත්තා. රජෙක් වාගේ ඉන්නකොට නැන්දලා මහාමල එන්නේ පොලිමේ.
1: ඇන්නේ කන්නාට
0: නැන්දලා මහාමල.
1: ඉතින් ඔයාටත් මේ අහන් ඉන්න ඔබටත් ලෝන් එකක් ගන්න ඕන නම් ඔයාගේ ගේ හදාගන්න අනිවාර්යයෙන්ම DFCC බැංකුව තමයි ඔබට හොඳම විසඳුම. ඉක්මනටම ඔයාට ලෝන් එක ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි මේ
0: අනිත් එක මොකක්ද? අනිත් එකක් නැහැ. දවස් 10න් ලෝන් එක ගන්න පුළුවන්.
1: අලිය කෙවිලි අනිත් එක තමයි ලිය කෙවිලි.
0: අනිත් එක ලිය
1: කෙවිලි. පොඩ්ඩයි පොඩ්ඩයි. ලේසි පහසි. ඒක තමයි මතක් කරේ. හරිද? ඉතින් වැඩි විස්තර සඳහා මෙන්න මේ නම්බරයකට කෝල් එකක් ගන්න 01212352251 02 02 02 නැත්නම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න.

0: Ladang.
1: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
2: හොයිස් රොසෙලා.
1: රොසෙලා කියන්නේ බල්ලෙක්.
2: බූ බූ බූ බල්ලෙක්.
1: මද? ඔය ඔය ඔය ඔය ගොතයිද? බූ බූ බූ බල්ලෙක් කියලා
2: කියන්නේ. මං කියන්නේ.
1: ඔය කතරේ කියන බල්ලෙක්.
2: නෑ මං කියන්නේ බව් බව් බව් බව්.
1: බූ බල්ලෙක්.
2: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ නෝ.
1: බබලෝ
2: නෑ මගේ අවුලක් නෑනේ මකලෝ මට එහෙම. වචන කියන්නේ බලන්න.
1: කටේ අවුල නෑ ඔළුවේ අවුල. වචන ටික යන්තම් කියා ගන්න බුල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක තියෙන්නේ. ඒකනේ බූ බූ බූ බල්ලෙක් වගේ වගේ.
2: බූ බූ
1: බූ බූ බූ
2: බල්ලෙක්.
1: කා කා කා කපුටෙක්.
2: ක ක ක කපුටෙක්.
1: කුඩද වැඩි කු කු කු කපුටෙක්.
2: ඒකනේ.
1: මූ මූ මූ මාළුවෙක්.
2: හරි අපි කතාව.
1: මරද කතාව මතක නැහැ.
2: රොසෙලා.
1: රොසෙලා. රොසෙලා කියන බල්ලගෙන අපි කියන්න හදන. මේ 9/11 සිද්ධිය සිද්ධ වෙනකොට.
2: හරි.
1: රොසෙලා හිටියේ ට්වින් ටවර්ස් වල උතුරු කුළුණේ. නෝත් ටවර් එකේ. නෝත් ටවර් සවුත් ටවර් කියලා ටවර්ස් දෙකක් නේ. ට්වින් ටවර්ස් කියලා කියන්නේ. රොසෙලා හිටියේ උතුරු කුළුණේ. උතුරු කුළුණේ 78 වෙනි තට්ටුවේ. සෑහෙන උඩ. එයා මොකද එතන කරමින් හිටියේ කියලා ප්‍රශ්නයක් එනවනේ. එයා ගයිඩ් ඩොග් කෙනෙක්. මයිකල් හින්ග්සන් කියන ඇස් දෙකම පේන්නේ නැති මනුස්සයාට පාර පෙන්නන බල්ලා තමයි රොසෙල්. මේ දෙන්නා රොසෙල් තනියෙන් නෙවෙයි 78 වෙනි තට්ටුවේ හිටියේ. මයිකල් හින්ග්සන් හිටියෙත් 78 වෙනි තට්ටුවේ. ඒ වෙලාවේ ඒ දෙන්නම එතන ඉද්දි තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. මිනිස්සු හිස් ලූලූ අත දුවන්න පටන් ගන්නවා. කඩන් වැටිච්ච ගොඩනැගිලි කෑලි ඇතුළට මිනිස්සු හිර වෙලා එළියට එන්න විදිහක් නැතු උදව්විල්ලලා කෑ ගහනවා. වටේ ගිනි ගන්නවා. ඊට පස්සේ ඉමර්ජන්සි එක්සිට් වල සෙනඟ පිරිලා තෙරපෙනවා. මේ ඔක්කොම කලබලය මැද්දේ රොසෙල් මේ බල්ලා තමන්ගේ වගකීම ඉතා හොඳින් තේරුම් අරගෙන හරිම සන්සුන්ව මේ ඇස් දෙක පේන්නේ නැති මයිකල් හින්ග්සන්ට යන්න පුළු පුළුවන් තැන්වලින් පාර පෙන්න මේ තට්ටු 78ම නිරුපද්‍රිතව පල්ලෙහාට අරගෙන එනවා. මේ රොසෙල්ගේ මයිකල් හින්ග්සන්ගේ කතාව 9/11 සිද්ධියෙන් පස්සේ මුළු ඇමරිකාව පුරාම ප්‍රචලිත වෙනවා. රොසෙල්ට පුදුම ආදරයක් මිනිස්සුන්ගෙන් හම්බෙනවා. බල්ලෙක්ුණත් රස්සාව කරනකොට වටේ සිද්ධ වෙන දේවල් වලින් කලබල වෙන්නේ නැතුව වගකීම හිතේ තියාගෙන පිළිවෙලට තිතට වැඩේ කරලා තියෙනවා.
2: අන්න බල්ල.
1: අන්න බල්ලෝනේ මෙන්න මිනිස්.
2: බල්ලා.

0: ඉරෙන්න සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනු හිතවත්කම.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352502 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: සෙලන් බැංකුවට යෝරුමනි සම්මාන දෙක අඛණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යෝරුමනි සම්මානයෙන් පෙරුම් ලබයි.
6: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 455

0: මිලාන් පාස්තා
1: පෝෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් මිලාන් පාස්තා
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 වසර 23ක නොබිඳුනු විශ්වාසය
3: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
8: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
8: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2 98.4

0: විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: පළාත් සභහ ඡන්ද කමිටුව ගැන මැති සභේ නොසන්සුන්තාවක්.
3: බෙදීමක් ආවට පස්සේ ඕක පළාත් දෙනක මාළුක දෙයක්
4: මේකට ඡන්දයක් තියන්නේ.
2: ගෝඨාභයගෙන් පැය පහක් ප්‍රශ්න කරයි. ශිරාම් බාසිග්ගේ පියා තරංගුවට දළදා මාලිගාවට නව රන් කරඬුවක්. දෙහිවල බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රිරෝද රථය සොයා ගැනීම.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුර.

0: සියත පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
7: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
8: එන්න. අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
2: ඒ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා සීතා හදවත් දිනු හිතවත්කම
6: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
8: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
10: හොඳනම් ඉන්නෙත් හොඳ අය
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමනල්

0: කළෝ කල්පනා කරන්නේ.
1: මම මේ කල්පනා කරන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර පිටිපස්සේ තිබිච්ච චූටි ඩංකැලේ
0: මොකද
1: මඩමුළුවක් ගෙදින පොඩියට ගෙයක් හැදුවා. දැන් ඒ ගෙදරට වෙච්ච දෙයක්.
0: ඔයා මොනාගෙන්න ගියේ හැදේ මැටි වලින්.
1: ඇල්බීසිය පොළු වලින්.
0: ඔය සෙල්ලම් කරන කාලේ
1: පොළුවක් හැටියටද ඉතින් මම හදන්. ඔයා කියන දැන් මම අවුරුදු 6 දී විතර DFCC එකට ගිහිල්ලා හෝම් ලෝන් එකක් ඉල්ලුවා දෙයි.
0: මැටි වලින් හදන්න තිබුණා. ඇල්බීසිය වලින් හදන්න.
1: මැටි තිබුණා. ඔයා හිටියේ නැහැ. ඔයා හිටියා නම් මැටි වැඩ ටික කරන්න දුර එකතු වෙලා ඉති කියරි. මේ දැන් කරනවා වාද. ඒ උනාට ඒ කාලේ වා හිටියේ නැතිත් මට මැටි වැඩ මිස් වුණා සැන්ඩි බලන්නකෝ. මගේ ළමා කාලේ මට මැටි වැඩ කරන්න බම්බිලා නැහැ. ඇත්තටම ඔයාව මට මම පුංචි කාලේ හම්බෙන්න තිබුණේ.
0: මේ එන්න.
1: එන්න කියන්නේ?
0: හෝම් ලෝන් එක ගැන කියන්න.
1: හෝම් ලෝන් එක ගැන කියන්න. මම මේ ඒක තමයි කියන්න ගියේ. දැන් ඒ වයසේදී හෝම් ලෝන් එකක් ඉල්ලන්න බෑනේ DFCC එකට ගිහිල්ලා.
0: හැබැයි ඒ කාලේ ඉඳන් අපිට තිබ්බ නේද? ඇඟේ තියෙනවා ගයක් හදන එක. එහෙම වඩ ඇඟේ තියෙන දෙයක්
1: නේ. ඔයගේ මැටි වැඩ තිබිලා තියනවා දැන්.
0: මං ගැන නෙමෙයි දැන් කතා කරන්නේ.
1: ඉතින් මට අග්ගාලා කිව්වේ ඉතින් ඇල්බීසිය පොළු වලේ ගිහින් මැටි වලින් කඩන්න. මේ මැටි කම කියන්නේ. ඒ ජීවිතය ඇතුළෙම
0: මම. දැන් ඔය මැටි කතාව නවත්තනවද?
1: මම ඉතින් මම දෙවිරි පටන් ගත්තා.
0: හරි ඒක මෙහෙම පැත්තකින් තියන්න.
1: ඒක එපා නේද? ඒක මම මැට්ටික් කියලා වුණේ වරේ.
0: අයියෝ.
1: අයියෝ.
0: දැන් ඇත්තනම් පුංචි කාලේ නම් අපි සෙල්ලම් කරනකොට ගයක් හදනවා. එහේ මේ ඇඟේ තියෙන දෙයක්. ඊපස්සේ ලොකු වුණාම සමහර වෙලාවට අපිට සල්ලි තමයි බාධාවකට එන්නේ. ඒ අපි හීන වලට යන්න නේ.
1: හීන වලට යන්න. අනිත් එක අපි පොඩි කාලේ මැටි වලින් ගෙවල් හදනවා. ලොකු වෙලා තෙන මැටි වැඩ කරනවා. දැන් ඔය මැටි වැඩ කළා
0: ඇති.
1: නැටි වැඩ නවත්තලා ඔයාගේ නිවසක් තැනීමේ හීනයත් අරගෙන යන්න DFCC එකට.
0: ඒගොල්ලන්ට ගිහින් විස්තරේ කියන්න.
1: ඒගොල්ලන්ට ගිහින් විස්තරේ කියන්න. ඒගොල්ලෝ හැවුවාම ගේ හදන්න කොහොමද කියලා මැටි වලින් කියලා කියන්න එපා. ඒක මැටි කතා කියන්න එපා. එතන ගිහින්. එතන ගිහින් ඔයාගේ plan එක කියන්න. ඔයාගේ documents ටික බාර දෙන්න. documents ටික බාර දීලා දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ load එක pass කරලා සල්ලි ටික ඔයාගේ අතට දෙනවා. ඊට පස්සේ වාට අවුරුදු 30ක් හම් වෙනවා ගෙවාගෙන යන්න. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 30ක්. ඒ අවුරුදු 30න් අවුරුදු 20ක්ම පොලිය ලොක් කරලා තියෙන්නේ. තාවර පොලියක් තමයි අවුරුදු 20ක් තිස්සේ ඔයාලට ගෙවන්න වෙන්නේ. ඉතින් මේ ඩීල් එක හරිම ෆෙයා සහ මේ ගනුදෙනුව මේ වැඩේ කරගන්න හරිම ලේසි. ඒ හින්දා අදම යන්න ළඟම තියෙන DFCC බැංකු ශාඛාවට. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01112352 02. මං ආයි දුරකථන අංකය කියන්නම්. 01112352 02. ඒ තමයි ඔයාගේ නිවාස සීනය සැබෑ කරන දුරකථන අංකය.
0: මිනිස්සු මැටි වැඩ කරන එකේ සීමාවක් නෑ මකලෝ. කොහේ හරි තියෙන ලදරමක් ගෙනල්ලා දාගන්නවා ගේ ඇස්සේ. පදින්න වාහනයක් කියලා ගේනවා. ගේන්නේ ලදරමක්. කොහේ හරි ඇක්සිඩන්ට් වෙච්ච එකක්, චැස්සිය ඇද්ද වෙච්ච එකක්, ඔයිල් ලීක් තියෙන එකක්, මොකක් හරි ලදරමක් ගෙනල්ලා මැටි වැඩ කරන්න එපා.
1: බලපං චාලි, Tamanටම බැන ගන්න අපූර්වනේ. ඒක ඉතා හොඳයි. ස්වයං විවේචනය කියලා කියන්නේ සැන්ඩි මනුස්සයෙකුට තියෙන්න ඕන දෙයක්. මේ ලෝකෙ මිනිහෙකුට මොකක් හරි ඉදිරි ගමනක් ගැන හිතනවා නම් ඉස්සෙල්ලම යාට තියෙන්න ඕනේ ස්වයං විවේචනය. මං මැටි. මං කරන්නෙම මැටි වැඩ. සැන්ඩි මැටි ගොඩ. දැන් ඔය මැටි වැඩ කළා ඇති. නවත්තපිය දැන් ඔය මැටි වැඩ. ඉතින් මේ සැන්ඩි තමන්ටම බැනගත්තා වගේ ඕගොල්ලොත් තමන් ගැන සොයන් විවේචනයක් කරලා මෙච්චර දවස් වැරදි තැන්වලට ගියා නම් වාහන ගන්න, දැන් එන්න හරි තැනට. ඒ හරි තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස. ඔයා මාළඹේට ඇවිල්ලා ස්ලිට් හන්දියෙන්, ඒ කියන්නේ පුංචි කාර් හන්දියෙන් පුංචි කාර් පාර්ට් හැරිලා මීටර් 600ක් විතර යනකොට මෙන්න වාහන 400ක් විතර පිරිවරාගෙන නැවිලාජ බානෝ නැගී සිටිනවා මාළඹේ පුංචි කාර් නිවස. එතනින් ඔයා කැමති වාහනය තෝරගෙන අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන පුංචි කාර් නිවසෙන්ම සිංගර් ෆයිනෑන්ස් එකෙන් ෆිනෑන්ස් එක, එහෙම ලීස් එක දාගන්න උදව් අරගෙන පුංචි කාර් නිවසෙන්ම ඉන්ෂුරන්ස් එක දාගන්න උදව් අරගෙන පුංචි කාර් නිවසෙන්ම වැලියුවේෂන් රිපෝර්ට් එකක් අරගෙන පුංචි කාර් නිවසෙන් සතුට සමග කාර් එකක් අරගෙන ගෙදර යන්න වාට අවස්ථාව තියෙනවා.
0: ගෙදර යන්නම ඕනේ.
1: ගෙදර යන්න ඕනේ නේ. අපේ ගෙදර.
0: අපි ඇඩ්‍රස් එක කියන. ඔයා සිංගල් ෆිනෑන්ස් ලීසින් සමගම නිලධාරීන් ඉන්නවා කියවනේ.
1: කිව්වා මම මැටි වැඩ කරන්නේ
0: නැහැ. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පර්මාලබේ. අනෙත් එක තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක www.punchikar.com. මකලෝ ඇයි ඔය මැටි වැඩ කියලා කියන්නේ? මැට්ට කියන්නේ හොඳ එකක්නේ.
1: බැටි හොඳයි බිම තියනකොට, ඔළුවේ තියනකොට අප්පා.

0: 라당.
1: තවත් සාමාන්‍ය දැසක් උදේ වැඩට ඇවිල්ලා නවයා මාර 10 අතර කාලෙදි වෙලාව ඒ වගේ ඇති. බ්‍රයන් කියලා කියන්නේ බ්‍රයන් ක්ලාක්. එයා ට්වින් ටවර්ස් වල සවුත් ටවර් එකේ 81 වෙනි තට්ටුවේ තමන්ගේ ඔෆිස් එකට වෙලා ඉඳගෙන ලැප්ටොප් එකේ ඔළුව ඔබාගෙන වැඩ. එකපාරට විශාල සද්දයක් ඇහෙනවා. ගොඩනැගිලි කෑලි එහෙමේ විසිරිලා වැටිලා මිනිස්සු කෑ ගහන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඈත තැන් තැන්වල ගිනි ඇවිලිලා තියෙනවා කියලා වටපිට බලන බ්‍රයන් ක්ලාක්ට පේන්න පටන් ගන්නවා. එයාගේ යාබද ඔෆිස් කාමරවල කොන්ක්‍රීට් තට්ටු කඩාගෙන වැටිලා දූවිල්ලෙන් වැහිලා ගිහිල්ලා හුස්ම ගන්නත් අමාරුයි වගේ තත්ත්වයක් බ්‍රයන්ට තේරෙනවා. මේක සාමාන්‍ය උදෑසනක් නෙවෙයි, මොකක් හරි බරපතල දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා බ්‍රයන් ක්ලාක් තමන්ගේ ඔෆිස් එකෙන් එළියට පැනලා දුවන්න පටන් ගන්නවා. ඒ දුවන අතරේ බ්‍රයන් ක්ලාක්ට ඇහෙනවා කඩන් වැටිච්ච කොන්ක්‍රීට් කෑලි ගොඩක් අස්සේ හිර වෙලා ඉඳගෙන කවුදෝ කෑ ගහනවා. එයා බලනකොට එයා ඊට කලින් කවදාවත් හම්බෙලා නැති ඒත් ට්වින් ටවර් එකේ සවුත් ටවර් එකේම 81 වෙනි තට්ටුවේම රස්සාව කරමින් ඉන්න ස්ටැන්ලි ප්‍රේම්නාත් එයාට හම්බෙනවා.
2: හරි.
1: ස්ටැන්ලි ප්‍රේම්නාත් එක තැනක හිර වෙලා එළියට එන්න විදියක් නැතුව උදව් ඉල්ලලා කෑ ගහනවා. බ්‍රයන් ක්ලාක් තමන්ගේ ජීවිතේ බේරගෙන දුවනවා වෙනුවට නෑ මං කොහොම හරි මේ අද දැකපු අද මුණ ගැහුණු නන්නාඳුන්න මනුස්සයාට උදව් කරනවා කියලා හිතාගෙන එයත් මැදිහත් වෙලා ස්ටැන්ලි ප්‍රේම්නාත් එතනින් බේරගෙන දෙන්නම කොහොම හරි මේ තට්ටු 81 බිමට බැහැගෙන ඇවිල්ලා දෙන්නගෙම ජීවිත බේර ගන්නවා. විශාල කලබලයක් මැද්දේ දහස් ගාණක් මිනිස්සුන්ට ජීවිත අහිමි කරපු ලෝකෙම දැස් යොමු වෙච්ච ඛේද වාචකයක් මැද්දේ මුණ ගැහුණු ස්ටැන්ලි ප්‍රේම්නාත් සහ බ්‍රයන් ක්ලාක් අදටත් සහෝදරයෝ දෙන්නෙක් තරම් ආදරෙන් මිත්‍රත්වයෙන් බැඳිලා ඉන්නවා. ඒ දෙන්නගෙන් අද ඇහුවාම ඉතාම අහඹු ලෙස මුණ ගැහුණු මේ මිතුරා ගැන මොකද කියන්න තියෙන්නේ කියලා ඒ දෙන්නම කියන්නේ මං හිතන්නේ එයා මගේ බ්ලඩ් බ්‍රදර්. මොකද ඒ දෙන්නට උදව් කරගෙන දෙන්නට අමාරු තැන්වලදී අත දිදි දෙන්නව පරිස්සම් කරගෙන තමයි ඒ දෙන්නව මරණයෙන් බේරගෙන තියෙන්නේ. ඒ ඇති වුණු හදිසි බැඳීම අදටත් ඒගොල්ලෝ පරිස්සම් කරනවා. ඉතාම නරක සිදු නොවිය යුතු ඛේදවාචක තුලින් ඉතාම ලස්සන ඉතාම ආදරණීය හියුමන් ස්ටෝරීස් බිහි වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම මනුස්සත්වයේ ලස්සනම කැල.
2: අපි දෙන්නගේ ස්ටෝරි එකත් ලස්සනයි නේ.
1: ලස්සනයි. ඉක්මනට ඉවර වුණා නම් තව ලස්සනයි.

0: ัง
1: හසහයා මාර්ට ළඟයි නිවුස් සහන්ඩක් තියෙනවා.
2: යස්.
1: යන්න තියෙන. අපි අද කතාබහ වුණේ 9/11 ඉන්සිඩන්ට් ගැන. ඇත්තටම මේ ඒක ගැන දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක ඇමරිකාවේ නේ. අපි මොකද්ද මේ ආකාර මේ ඒක ගැන කතා වෙන්නේ කියලා. එකක් අවුරුදු 25ක් දැන්. අවුරුදු 25 කියන්නේ ටිකක් ඉතින් නේද?
2: ලකු
1: සංකේතාත්මක ඉලක්ක
2: 2001 නේ.
1: 2001 නේ. අනිත් කාරණාව තමයි මුළු ලොව පුරාම ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න විධිවිධාන සෑහෙන දුරට වෙනස් වෙන්න බලපාපු සිද්ධියක් 9/11 කියලා කියන්නේ. විශේෂයෙන් එයාපෝට් වල ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව සම්බන්ධ විධිවිධාන බරපතල විදිහට වෙනස් වුණා මේ සිද්ධියෙන් පස්සේ. ඒ කියන්නේ ඇත්තටම 9/11 සිද්ධියට කලින් දැන් තරම් එයාපෝට් සෙකියුරිටි ස්ට්‍රික් නෑ. දැන් හරීම තදට ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව තර කරලා
2: තියෙනවා.
1: මගියෙකුට ගුවන් තොටුපළක් හරහා ගිහිල්ලා ගුවන් යානයකට ගොඩ වෙන එක, ඊට පස්සේ ගුවන් යානෙන් ගිහිල්ලා බැහැලා සමහරට තමන්ගේම රටට මේ එන්නේ බැහැලා එයාපෝට් එකෙන් එළියට එන එක විශාල කරදරයක් කියලා දැනෙන ගානට ආරක්ෂාව තදයි.
2: යුද්ධයක් වගේ.
1: බෑග් ලෙහලා බලනවා, එක තැනක කිරනවා, තව තැනක බෑග් ඇතුළ චෙක් කරනවා, තව තැනක මැෂින් එකකට දාලා බෑග් ස්කෑන් කරනවා. සමහර එයාපෝට් වල සපත්තු ගලවන්න ඕනේ, බෙල්ට් ගලවන්න ඕනේ. සෑහෙන හැසල් එකක් ත්‍රූ තමයි මිනිස්සු ගුවන් ගමන්වල යෙදෙන්නේ. ඇත්තට මේ තත්ත්වය නිර්මාණය වුණේ 9/11 සිද්ධියෙන් පස්සේ. ඉතින් සමහර කෙනෙකුට, අපි කියන්නේ ඒ තරම් ඈත අතීතයේ දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන විකාරයක්ද මේ එයාපෝට් සෙකියුරිටි කියලා කියන්නේ. බල්ලෝ ඇවිල්ලා ඉව කරනවා. අපි දකිනවා වෙන සිවිල් ඇඳුම් වලින් සැරසිච්ච ආරක්ෂක නිලධාරියෝ සැකමුසු දැසින් ඈත ඉඳන් බලාගෙන ඉන්නවා මේ අනේකා කවුද කියලා. ඊට පස්සේ රැන්ඩම් චෙකින් වලට මිනිස්සුන් අරගෙන යනවා, ගිහිල්ලා ෆුල් බොඩි චෙකප් කරනවා. ආදී වශයෙන් සෑහෙන විධිවිධාන යොදලා තියෙනවා. ඒක මම තව සමහර කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් ඔච්චර ඒවා තිබිලා කෝ ඇල්ලුවද? කවදාහරි එයාපෝට් එකක් ඇතුලේ කිලෝ 20ක බෝම්බයක් හම්බුණා වගේ නිවුස් එකක් අපි දැකලා තියෙනවද? එයාක්‍රාෆ්ට් එකක් හයිජැක් කරන්න හිතාගෙන ආපු කවහරි එයාපෝට් එකකදී අත්අඩංගුවට අරගෙන තියෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඇත්තටම ඒ જાතියේ රිපෝර්ට්ස් ගොඩක් අඩුයි. يعني සංඛ්‍යා දත්ත අරගෙන බැලුවාම ගුවන් තොටුපළවල ආරක්ෂාවට දාන එෆර්ට් එකේ තරමට ගුවන් තොටුපළවල් තුල ත්‍රස්තවාදී හෝ වෙනත් අපරාධමය ක්‍රියාවල යෙදෙන අයව අත්අඩංගුවට අරගෙන නැහැ. ස්මගල් කරන කට්ටියව සෑහෙන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ කියන්නේ ගුවන් තොටුපළවල් හරහා නීති විරෝධී බඩු භාණ්ඩ ගෙනියන කට්ටිය, එතකොට අපි කියන්නේ මද්‍රව්‍ය ජාවාරම් කරන කට්ටිය, එහෙම අය ගොඩක් අහුවෙලා තියෙනවා. හැබැයි
2: අලෙටියක් අඩුවේනේ.
1: එයාපෝට් වල ත්‍රස්තවාදීන් අහුවෙන්නේම නැති තරම්.
2: ඒගොල්ල වෙන විදිහක් හොයාගන්න ඇති.
1: ඔව්ද, මෙතන චෙක් කරනවානේ. සමහර විට මෙතන චෙක් කරන හින්දම ඒගොල්ලෝ ගුවන් තොටුපළවල් මගහරිමින් වෙන්න ඇති තමන්ගේ වැඩ කටයුතු කරන්න. කොහොමරි.
2: ඇයි අපේ මේ ලංකාවේ කෙනෙකුත් හයිජැක් කළේ එයාප්ලේන් එක? ෂේපා?
1: ඔව්.
2: එහෙම ඉතින් ලංකාවෙන් හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා.
1: මේවත් වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ෂේපාල් ගැන පස්සේ වෙලාවක ඕනනම් ටිකක් කතා බහ කරමු. ෂේපාල්ගේ සිද්ධිය දැන් මේ හැන්ද වෙලා මේ නිවුස් කියන්න තියෙන අස්සේ ෂේපාල් ගැන කී කී ඉන්නේ.
2: නෑ, හයිජැක් කිව්වම මතක්ුනේ.
1: ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්නම් ඔයගොල්ලෝ අනිත් දවසේ එයාපෝට් එකක් ත්‍රූ යන්න හදන හැම වෙලාවකම එයාපෝට් සෙකියුරිටි ඔයාට වද දෙනවා නම් මතක් කරගන්න. මිනිස්සු දහස් ගානක ජීවිත අහිමි කරපු ඛේදවාචකයකට පස්සේ එවැනි දේවල් නැවත ලෝකේ සිද්ධ නොවිය යුතු නිසා තමයි එයාපෝට් සෙකියුරිටි මෙච්චරම තද.
2: රයිට්, ඕකේ. අපි ලබන සතියේ සඳුදා මුණ ගැහමු.
1: මං මකලෝ.
2: මම සැන්ඩේ.
1: මේ චාල්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: දෙහිවල ප්‍රහාරයට සැක ත්‍රිරෝද රථය සොයා ගැනීම. ශිරාන් බාසිග්ගේ පියා තරංගුවන. ගෝඨාභයගෙන් පැය පහක් ප්‍රශ්න කරයි. පළාත් සභා ඡන්ද කමිටුව ගැන මැති සභේ නොසන්සුන්තාවක්. හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳ දකුණු කොරියාව සමග සාකච්ඡා.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා.
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකිරෙන ත්‍රිරෝද රථය ඉහළ බෝපේ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ප්‍රහාරය එල්ල කළ සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණෙන ආකාරය CCTV දර්ශනවල පටිගත වී ඇති බවයි. දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාදුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ අද අලුයම 3ට පමණයි. පොලිසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර නිවසියන් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් නිවසේ සිටි 11 හැවිරිදි හා 17 හැවිරිදි දරුවන් දෙදෙනෙකු මිය ගියා. තුවාල ලැබූ එම දරුවන්ගේ පියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදු කරනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ සැකකරුගේ ඉලක්කය වැරදි අදාළ නිවසට ප්‍රහාර එල්ල කර ඇති බවට සැකපල කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන ශිරාන් බාසිග්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. සැකකරුට චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් කෝටි 3ක් වටිනා නිවසක් ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මිලදීගත් බවටයි. ඒ පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් මෙරටට රැගෙනාවේ එක්සත් අරාබි එමිරාජ්යේ සිටයි. ඔහුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. මේ අතර මද්‍රව්‍ය හේතුවෙන් පසුගිය වසර තුළ 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
3: මේ මද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී 175 දෙනෙක්, පිරිමි 172ක්, ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානි කරගන්නට කටයුතු කළා තියෙනවා 2025 වසරේදී. මේ මද්‍රව්‍ය වලින් ඇති වූ කුරිරු මනස, විකෘති වී මනස

0: එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලකද ඊයේ එම කොට්ටහාශයට පැමිණියා. මෙ අතර 2012 වසරේ ග්‍රීක බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතයි. අභියාචනය අද කැඳවීමෙන් පසු එය කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මස 9 වනදා කැඳවීමටත් අධිකරණය නියම කළා. අභියාචනය ඉදිරිපත් කරමින් හිටපු මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ තමන්ට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ චෝදනා ගොනු කර පසුව අල්ලස් කොමිසමේ ඉල්ලීම මත නිදහස් කළ බවයි. එම චෝදනාව යටතේම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ චෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වීමට අල්ලස් කොමිසම ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි ඔහු පැවසුවේ. ඒ අනුව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර ඇති නඩුව නීතියට පටහැනියයි තීරණය කරමින් තමන්ව ඉන් නිදහස් කරන ලෙස අජිත් නිවාඩ් කබ්‍රාල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. පළාත් සභා ඡන්ද ක්‍රමය පිළිබඳ සොයා බැලීමේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
1: පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයට පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2026 ජනවාරි මාස 6 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 දෙසැම්බර් මාස 17 වන දින දක්වා දීර්ඝ කළ යුතුය.
2: විශේෂ කාරක සභාපත් කිරීම මයිකේ සමාජිකයෙක් විදිහට කතා කරන්නේ මේ කාර්ක සභාව දැන් රැස් වෙන්න පටන් ගන්න මාස 9ක් වෙනවා. මේකේ ක්‍රියාදාමයේ ක්‍රියාවලිය දැක්කම අපි දැක්කේ මේක කල්මැරීමක්.
3: කල්මැරීම
2: කාලය කාදැමීමේ කාර්ක සභාවට විපක්ෂයේ විදිහට අපි නැවත එන්නේ නැති විදිය අප්‍රකාශ කරනවා.
4: අපි විශ්වාස කරනවා පළාත් සභා ඡන්දය දැන්මම පවත්වන්නට ඕනේ කියලා. පළාත් සභා ඡන්දය කල් ලැබීම උදෙසා දැන් මේ තේරීම් කාර්ක සභාවේ කාලය දීර්ඝ කරන්නට රජය දරන උත්සාහයට අපි විරුද්ධයි. මේක පාර්ලිමේන්තු න්‍යාය ප්‍රතිපත්තිපන යෝජනාවක්. අපි ඒකට විරුද්ධව අපි ඉල්ලීමක් කරනවා. ඒකට ඡන්දයක් අවශ්‍යයි.
1: පළාත් සභා ඡන්දය ඉතාමිකමට පැවතිය යුතුයි. ඒ තමයි රජයේ ස්ථාවරය. ඒ සඳහා තමයි අපි කටයුතු කරමින් යන්නේ. දැන් ඒක තිබෙන මේ තාක්ෂණික ගැටලුව මගහරවා ගන්නනේ අපි පාර්ලිමේන්තු කාර්ය සභාව පත් කළා තිබෙන්නේ. එතකොට මේක අලුත් යෝජනාවක් නෙවෙයි. මේ යෝජනාව ඉදිරිපත් කරලා තවත් මාස 3ක් කල් ඉල්ලා සිටිනවා මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නට. ඒක මම සභාවට ඉදිරිපත් කරාම ඒක සම්මත වුණා. ඒක සම්මත වෙලේ ඒක දැන් රෙකෝඩ්ස් බලන්න බලුවා. රෙකෝඩ්ස් බලන්න බලුවා සම්මත වුණා. සම්මත වුණා. මුල අසනෙන් ඇහුවා අපි ඒක ගැන සම්මත කරා. ඒක සම්මත වුණා කරු කතානායකතුමනි.
5: ඕකේ.
1: ඔබතුමා බලන්න බලුවා රෙකෝඩ්ස් බලන්න බලුවා සම්මත වුණා. සම්මත
5: වුණා.
1: බෙදීමක් ආවට පස්සේ ඕක බලද්ද වෙන එක මහලු කොටයක් නෙවෙයි. නමුත් ඒක සම්මත වුණා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට සම්මත වුණාට පස්සේ කොහමද
5: මොකද
6: ප්‍රශ්නේ? ඔබතුමාට ඡන්ද තියෙනවා. ඡන්දයක් තියන්න අපිට මේක ජනතාවට කියන්න අවශ්‍යයි. අපේ ඉවසීම අවසන් බව.
7: මේ මීඩියා වලට බොරු කියන්න එපා. ඇත්තම කාරණේ අපි කමිටුව පත් කරාට පස්සේ කමිටුව රැස් වුණා. එක පැත්තකින් මේ ඡන්දය පරණ ක්‍රමයට තියන්න ඕන කියලා යෝජනාවක් ආවා. ඊට පස්සේ මේකේ කාන්තා නියෝජනය සම්බන්ධව පනතක් තියෙනවා. ඊට අමතරව තරුණ නියෝජනය සම්බන්ධ කාරණයක් තියෙනවා. ඒ කාරණා සියල්ල පිළිබඳව මේ කමිටුවේ සමාජිකයින් කතා කරා. ඒ නිසා මේකේ ඉල්ලා අස්වීමක් හෝ එහෙම නැත්නම් කවුරුවත් මේක කමිටුවෙන් අස් වෙනවා හෝ ඉවත් වෙනවා එහෙම ප්‍රකාශයක් කමිටුව ඉදිකරේ නැහැ. මම කමිටු සමාජිකයෙක්.
8: පාර්ලිමේන්තුව කියන්නේ මේ ආණ්ඩු පක්ෂය නෙමෙයි. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ දෙකම. ඒකට අපේ අනුමැතියක් නැතුව මේක කරන්න බෑ. මේකට ඡන්දයක් තියන්න. ඒකට අපි දැනගන්නවා මේක ඉදිරියට අරන් යන්න ඕනද මේ කොමිටිය? කාටද පළාත් සභාව තියන්න ඕනේ නැත්තේ? පළාත් සභාව මැතිවරණය තියන්න ඕනේ නැතුව මේක අරන් යන්න ඕන කාටද කියලා ඒකට තේරෙයි. මේ රටේ ජනතාවට අපිට කියන්නයි උමනා කරලා තියෙන්නේ. මේක පරදිනවාද දිනනවාද අපිට අදාළ නැහැ. අපි මේකට විරුද්ධයි. ඒ නිසා මේකට ඡන්දයක් තියන්න. ඡන්දෙන් පස්සේ තීන්දුවක් ගන්න.
5: තනියම
8: ඒක ඉස්සරහට කරගෙන යන්න
5: පුළුවන්.
0: එල්නිනෝ තත්ත්වය හමුවේ ආහාර නිෂ්පාදන වියදම ඉහළයා හැකි බවයි අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේ.
9: පොදුවේ එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවන උෂ්ණත්වයේ ඉහළයාම හේතුවෙන් ආහාර ගැනීම අඩුවීම නිෂ්පාදන ගුණාත්මකභාවය හා ප්‍රජනන කාර්යක්ෂමතාවය පහළ යාම ජල අවශ්‍යතාවය වැඩිවීම සහ රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යාම සිදුවිය හැකි අතර වියලි හා අතරමැදි කාල කලාපවල තෘණ හා ආහාර හිගය මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකිය. සමස්තයක් ලෙස මෙම දේශගුණික බලපෑම් හේතුවෙන් ආහාර තෘණ නිෂ්පාදන වියදම්, ජලහා බලශක්ති වියදම්, සත්ව සෞඛ්‍ය කල්මනාකරණ

0: වියදම් සහ නිෂ්පාදන අලාභ ඉහළයාමෙන් පසු පාලකයන්ගේ ආදායම ජාතිකාහාර සුරක්ෂිතාව කෙරේද බලපෑම් ඇතිවිය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණික අවදානම් තක්සේරු කිරීම් අනුව උෂ්ණත්වය ඉහළයාම හා ඒ සමඟ ඇතිවන ජලහිගය පසු සම්පත් කර්මාන්තයට ප්‍රධාන තර්ජනයක් වන අතර කිරි ගව පාලනය විශේෂයෙන් සංවේදී අංශයක් ලෙස හඳුනාගෙන ඇත.
1: විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
2: 2026 මේ ඉල්ලිනෝ තත්ත්වයෙන් නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලිය මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් මේ මතක් කරමින්.
1: ඉන්ධන මිල පිළිබඳ නියාමනය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ.
3: ඇයි අපි මේ විදුලිය වගේම ඉන්ධන, ගෑස්, ඒ වගේම ජලය, පානීය ජලය වගේ දේවල් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යටත් කරන්නේ නැත්තේ? ඒතර ඉන්ධන මිල අදත් අපිට කියන්න පුළුවන් මේ සාධාරණ මිලකට අපි ඩීසල් ටික, පෙට්‍රල් ටික, ලාම්පු තෙල් ටික ගන්න කියලා. මොකද නියාමනයට කෙනෙක් නැහැ.
1: පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක් සම්බන්ධයෙන් පැවති හිඟය අවසන් වෙති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: බොහෝ පිළිකා ඖෂධවලදී සුදිරිදාණුවල තාවකාලික අඩුවීමක් වෙයි. ඒතර මේ තාවකාලිකව අඩු වෙන අවස්ථාවේදී විවිධ ආසාදන විස බීජ ඇතුල් වෙලා විවිධ ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා සුදිරිදාණු වැඩි කර ගැනීම සඳහා තමයි එවැනි අවස්ථාවල මේ ෆිල්ගස්ට්‍රින් කියන ඖෂධය පාවිච්චි කරන්නේ. මොකද නෑ ලේබල් එකේදී. ඒතකොට මේ නිසා ඇත්තටම යම් කිසි හිගයක් ඇති වුණා මේ ඖෂධය. තාවකාලික හිගයක් ඇති වුණා. හැබැයි දැන් ඒක වැඩපාත්තල තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් හිගයක් නැහැ. රෝහල්වල ඖෂධ තියෙනවා. පුද්ගලික ශේතුල ඖෂධ තියෙනවා. රෝහලක යම් කිසි ඖෂධයක් නැත්නම් ඒක පුද්ගලිකංශෙන් දැනට මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ අවසර දීලා තියෙනවා. දැන් මේ මොන තත්ත්ව තිබුණත් තත්ත්වය පිළිබඳ තහවුරු කරන්න බැරි ඖෂධයක් භාවිතයට සුදුසුයි කියලා නිර්දේශ කරන්න අපිට කිසිම හැකියාවක් නැහැ. ඒතොර මේ නිසා යම් කිසි හිගයක් ඇති වුණා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම ඉක්මනින් එකට මැදිහත් වෙලා අනිකුත් සැපයුම් කරුවන්ට කතා කරලා උපනින් ලබා ගන්න කටයුතු කරා. ඒ නිසා මේ හිගය ඉතා කෙටි කාලයකින් මගහැර ගන්න පුළුවන්.
1: ප්‍රාදේශීය වශයෙන් ඖෂධ මිලදී ගැනීමේදී යම් තාවකාලික මිල ඉහළයාමක් සිදුවන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රභාත් වේරවත්ත සඳහන් කළේ.
5: මිල වැඩිවීමක් වෙනවා. ඒක වෙන්නේ රජයට ලියාපදිංචි සැපයුමක් ලබා ගන්නකොට ටෙන්ඩර් පටිපාටියේදී ලංසු කැඳවීමකින් පස්සේ අවම මිලක් ලැබෙන එක හරි. නමුත් ඒක අවශ්‍ය හේතුවකදී යම් කිසි නොවැළැක්විය හැකි හේතුවදී එම සැපයුම නැති වුණාම අපි ප්‍රාදේශීය මිලදී ගැනීම වලින් ගන්නකොට ප්‍රයිවට් මාකට් එකේ තියෙන ටික ගන්න. ඉතින් තාවකාලිකව යම් කිසි මිල වැඩිවීමක් වෙනවා.
1: ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ සම්පූර්ණයෙන් රණින් නිම කළ කරඬුව තුළ දළදා වහන්සේ සහ අනිකුත් පූජා භාණ්ඩ තැන්පත් කරන බවට තමන් වෙත දෙනුම් දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්. ශ්‍රී දළදා මාලිගාව වෙත පූර්ණ වශයෙන් රත්රන් යොදා සකස් කළ කරඬුවක් පූජා කර තිබුණේ පසුගිය අටවනදායි. ඒ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙසයි. එම කරඬුව භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් තමන් වෙත දැනුම් දී ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සඳහන් කළේ.
6: ඒ අවස්ථාවේදී පැරණි රන් ආලේපිත කරඬුව වෙනුවට අභිනවයෙන් පූජා කරන ලද කරඬුව තුළ දන්ත ධාතුන් වහන්සේ ඇතුළුවේ අවශේෂ පූජා ද්‍රව්‍යයන් තැන්පත් කිරීමට කටයුතු කරන බවට මහානායක ස්වාමීන් වහන්සේලා දිවට නිලමිතමත් කරුණු පැහැදිලි කළා. ඒ අනුව පැරණි රන් ආලේපිත කරඬුවත් දැනට වැඩ සිටින මාලිගාවේම සුවිශේෂ ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට අදාළ දැනුම් දීම් මහානායක ස්වාමීන් වහන්සේලාත් දිවට මේතුමාගේ අසනින් යුක්තව මාව ලිඛිතව දැනුවත් කරලා තියෙනවා.
1: දකුණු කොරියා විදේශ මාත්‍ය චෝ හියුන් හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳව ඉරාන විදේශ මාත්‍ය අබ්බාස් අරක්ෂි සමග සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ඒ දුරකථන සාකච්ඡාවක් ලෙසයි. මෙම සාකච්ඡාවේදී දකුණු කොරියා විදේශ අමාත්‍යවරයා කලාපීය තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කළා. දකුණු කොරියා යාත්‍රා ඇතුළු සියලුම යාත්‍රා හෝමුස්හි ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී අවධාරණය කර බවයි දකුණු කොරියා විදේශ අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර ඉරානයට ආර්ථික පීඩනයක් එල්ල කිරීම පිළිබඳ ඊශ්‍රායලය ඇමරිකාවට ප්‍රශංසා කර තිබෙනවා. ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පැවසුවේ ඉරානය ලෝක අස්ථාවර වීමට විශාලතම මූලාශ්‍රය බවයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඓතිහාසික ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ඔහු පැවසුවා. ත්‍රස්තවාදී බලවේගවලට එරෙහිව දෙරට එක්ව කටයුතු කරන බවයි ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා කියා සිටියේ.
7: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ඩිජිටල් ලොතරැයි පතවන වාසි ලොතරැයිය වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග සහ නවතම ඉලෙක්ට්‍රික් යතුරු පැදි රැසක් සමගින්. මෙහි පළමු දිනුම් මැදීම රජවාසි නමින් ලබන ඔක්තෝබර් පළමුවනදා සිදු කිරීමට නියමිතයි. වාසි නව ලොතරැයිය DLB ස්විප් ඇප් මගින් මෙන්ම මුද්‍රිත ලොතරැයිපත් ලෙසද මිලදී ගත හැකි බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හේමන්ත ස්වර්ණතිලක සඳහන් කළේ.
8: මූලිකව ඩිජිටල් ලොතරැයියක් හැටියට අපි වෙළඳපොළට අඳුන්වලා දෙනවා. ඒ තාමත් එනකොට මේක ප්‍රින්ටඩ් ලොටරි එකක් හැටියට, මුද්‍රිත ලොතරැයියක් හැටියට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒක ඉතිරි කටයුතු සියල්ලම අපි ඩිජිටල් ක්‍රම යටතේ තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ලොතරැයිය ලොතරැයි වෙළඳපොළ තුලත් අලුත් පියවරක්, කෙටියෙන් කිව්වොත් අංක දෙකක් ගැලපුණත් රුපියල් ලක්ෂ පහක් වගේ මුදලක් කෙනෙකුට යන විදිහට. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න සම්පූර්ණ ගැලපීම සිද්ධ වුණොත් ලක්ෂ 10 දක්වා මිලියන දක්වා තෑගි තිනවා.
1: යලි සිරස්තල දෙහිවල ප්‍රහාරයට සැක ත්‍රිරෝද රථය සොයා ගැනීම. ශිරාන් බාසිග්ගේ පියා තරංගුවට ගෝඨාභයගෙන් පැය පහක් ප්‍රශ්න කරයි. පළාත් සභා ඡන්ද කමිටුව ගැන මැති සභේ නොසන්සුන්තාවක්. හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳ දකුණු කොරියාව සමග සාකච්ඡා. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
7: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: දාම බයනැතුව අලුත් දේවල් ට්‍රයි කරලා ලොකු වැඩ කරන ලහිරු පෙරේරා
2: ඔන්න මේ පාරත් එයාගේ කොන්සර්ට් එක වෙනුවෙන් next level trail එකක් රිලීස් කරලා තියෙනවා.
1: ඒ ගැන වැඩි විස්තර ලහිරුම අපිට කිව්වා.
3: ඒක හදෙන්නේ මාස 3කට විතර කලින්. 2019 ඉඳලා මේ වෙනකන් ආපු ජර්නි එකක් තමයි ඔය trail එකට අපි දාලා
4: තියෙන්නේ. මන බඳු හදවැඳු අදරැති සුරලංගු
2: මේ තරම් රියලිස්ටික් විදිහට කොහොමද AI ටෙක්නොලොජි එක යූස් කළේ?
3: ඒ කියන්නේ කට්ටිය AI කියලා කිව්වහම හැම වෙලාවෙම එන රකුසෙක් විදිහට තමයි බලන්නේ. මේ කලාව කණ්ඩායම් කෙනෙක් විදිහට තමයි AI කියන එක බලන්නේ. හැබැයි AI කියන එක යූටිලයිස් කරලා ගොඩාක් දේවල් මේ ලෝකේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. එක්ස්ට්‍රීම් ෆීඩර්ස් කියලා කියන්නේ AI වල තියෙන බෙස්ම එන්ජින්ස් ටික ගන්න ලෝකේ. ඉතින් ඒ එන්ජින්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි ඕක ඔච්චර රියලිස්ටික්. අනිත් එක ඕකේ හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා මාරේ අන්දේ අපේ ස්ටෝරි බෝඩ් එකට මියා හැම ෆ්‍රේම් එකක්ම ඇඳලා තමයි ඕක ප්‍රොම්ප්ට් කරන ඔය ලෙවල් එකට අරන් දීවේ නැත්නම් එහෙම ඔය ලෙවල් එකට ගාන්න තියා හිතන්නවත් දැනන්නේ
4: ගෞමේයි මඩ කැවුනේ
1: ට්‍රේලර් එක මෙහෙමනම් වැඩේ කොහොම වෙයිද?
3: දැන් ඔක්තෝබර් 10 තමයි වැඩේ තියෙන්නේ. මේ ෆුල්ලි හයිබ්‍රිඩ් ඔඩියෝ ටෙක්නොලොජි එක අපි ගේන්න තින්නවා අලම්බලිට කොන්සෙප්ට් එකේ. ෆුලි හයිබ්‍රිඩ් කියලා කියන්නේ ඇනලොග් ඩිජිටල් දෙකම එකතු කරලා හදන සද්දේ. ඒක තමයි දැනට මට කියන්න පුළුවන් දේ. ඉතින් ඒක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් සද්දයක්. ඒ සද්දේ අපිටත් අලුත් දෙයක්.
0: Talk of the town.
5: ප්‍රීතම කා කුච දෝෂ නැහී හැ.
1: මුලින්ම ඉන්ඩියන් වෙබ් සීරිස් එකක් විදිහට ඇවිත් ෆෑන්ස්ලගේ හිත්වලට කාවෙදුණු මිර්සපුර් ස්ටෝරි එක පහුගිය දා මූවී එකක් විදිහට රිලීස් වුණා.
2: වෙබ් සීරිස් එකේ හිටපු පංකජ් ත්‍රිපති, අලින් ෆසල් වගේ අය තමයි මේ ෆිල්ම් එකෙත් මේන් කැරක්ටර්ස් කරන්නේ.
1: රිලීස් වෙලා ටික දවසකින් ඉන්දියානු රුපියල් කෝටි 120කට වැඩි ඉන්කම් එකක් ගන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
2: හැබැයි ඉන්ටරෙස්ටින්ම නිවුස් එක තමයි මිර්සාපුර් මූවි එකේ පාර්ට් 2 ළඟදිම රිලීස් කරන්න ෆිල්ම් ක්‍රූ එක කලින් ඉඳන්ම ප්ලෑන් කරලා තියෙන එක.
1: ඒ වගේම මිර්සාපුර් මූවි එක ඉවර වෙන්නේ පාර්ට් 2 එක මොන වගේ වෙයිද කියලා ෆෑන්ස්ලගේ හිතේ ලොකු කුතුහලයක් ඉතුරු කරන ගමන්.
0: Talk of the town.

0: සියත
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
2: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
3: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
2: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
4: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
2: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500 සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂ සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව සබ්සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
6: රත්තරනින් බැබලෙන්න කුණිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලි.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 787 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
10: පරිවර්තීය ගෝලය
6: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සියතහන්න.
11: සියත දෙවයින පුරා.

0: FM.
1: දැන් වෙලාව රාත්‍රී 7යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

කොහොමද? Good afternoon. ඔන අංජලිය විරලා ඉන්නවා Happy Friday එකත් එක්ක. රෑ 7 ඉඳන් රෑ 9 වෙනකන් ඉන්න අපිට පුළුවන් අපේ experiences බෙදා ගන්න. message එකක් දාන්න අපිට 0711 982 984 අපේ WhatsApp number එකට. weekend එක plan කරලා ඉවරද? weekend එකේ මොනවද කරන්න කියලා? මං කියන්නද ඔයා plan කරලා තියෙන මොනවද කියලා? ගෙදර ඇත්ත එක්ක trip එකක් යන්න plan කරා නේද? ඒ වගේම යාළුවොත් එක්ක කොහේ යන්න? එහෙමත් නැත්නම් අලුතින්ම කැමක් try කරන්න හිතාගෙන ඉන්නා නේද? එහෙම තමයි. ඒ හැම එකක්ම නැතුව මේ දවස් දෙකේ හොඳට නිදා ගන්නවා කියලා plan කරපු කට්ටියත් ඉන්නා. එහෙම නේද? ඒකනේ. එහෙම plan කරනත් ඉන්නා. කොහොම වුණත් ඔයාගේ weekend plan එක මොකද්ද කියලා මට කියන්න. ඒක ඔයාගේ ජීවිතය ලස්සන කරනවා වගේම සමහර විට තවත් කෙනෙක්ගේ ජීවිතය ලස්සන කරන්න පුළුවන් විදිහේ plan එකක් වෙන්න පුළුවන්.

0: ඇත්තටම පැත්ත යනවාද
1: විනාඩියක් මේකට සමන්
2: දීලාතුමා පොයින්ට පොඩ පොත හොඳට කියවන්නේ
3: විස්කාරකත්යන්නම්කෝ ලක්ෂ දොලාට
4: ඒක පැහැදිලි කරන්නයි මම උත්සාහ කරන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙකක්.
7: ඒ අසාර්ථකත්වය වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩක්
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
12: Listen up, Colombo. Vietnam is calling.
13: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One-way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
14: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's Vietjet.
15: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LK Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
17: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
18: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
21: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
22: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
23: සියත පොකට් මනි අනුග්‍රහය.
24: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
25: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatrabi. Mulya samagoki. Sri Lanka tanpa durakshana yojana kame samagoki.
26: Theater. Tele depaya. Alut kalawakata telinaatya pelak balanna.
27: Oya inne 10 weni olamulani. Eyaage taatta namavi.
28: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu. Puduma raje.
29: Rajiruya gobbya.
30: Ey, kaatada gobbya to gobbya kiwe.
31: නිලබල කරේති ඔල මොල පුරේ
32: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්
33: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අපි ප්ලෑන්ස් ගැන කතා කළානේ. ඉතින් අද තානන්තරේ අජිත් මෙසේජ් එකක් දාලා තියෙනවා, මේ සතියෙම වැඩ මේ වීකෙන්ඩ් එකේ කිසිම ප්ලෑන් එකක් නැහැ, ෆෝන් එකක් ටිකක් පැත්තකින් තියලා ෆේවරිට් සින්දු ටිකක් අහගෙන මටම පොඩි බ්‍රේක් එකක් දෙන්න තමයිලු අජිත් හිතාගෙන ඉන්නේ. මං ගැන මම වැඩිය හිතන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. අන්න ඒක නිසා ඔයා ගැන මේ වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් හිතන්න, ෆෙෂල් එකක් දාගන්න පුළුවන්, නිදාගන්න, අර සාමාන්‍ය රුටින් එකෙන් මිදිලා ඔයාට පුළුවන් නම් ඔයා ගැන ටිකක් හිතන්න. අන්න ඔයා වීකෙන්ඩ් එක පර්ෆෙක්ට් ගත කරා කියලා ඔයාට සද්දට හිතේ.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු
4: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන.
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශ වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්තල්වත් බට
19: real mapatte experience එකකට නල්වත් බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන majestica lanka tiles.
21: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOL සේකෙන්නේ ලෝන් එක ගත්තේ
24: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
27: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
28: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
29: Let's Vietjet.
26: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
30: Nidhas Panseka, Aduma Masika Barikekata, Audio System Mega Karaganna.
31: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
32: Avance Ticken Ticka Pay.
26: Vishwase Arakshava Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
33: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67767 ට මිස් කෝල් එකක් දෙන්න.
34: ස්ටාර්ස් මිලාන් පෝෂණයි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
35: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
1: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
2: ඔයාට මෙහෙම හිතෙනවා,
3: අපි ආයේ හමු නොවෙන.
1: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
4: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ මේසලු පිළිසිල්ලාරේ මුචාතරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
6: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සොපිරිසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
8: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
9: පරිවර්තීය ගෝලය.
7: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: Yeah, pocket money.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
10: Lucky
6: Connie Kohe
10: Friday
6: one
10: listen
6: see it on what I dash mate can on what I dash mate
10: can see it
6: divine apura.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ හෝ ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් පයින මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
4: ඔන්න පළවෙනි පැයත් මේ විදිහට හිමීට හිමිට ගෙවුණානේ. ඉතින් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා චතු. චතු කියලා තියෙනවා ගෙදර වැඩ කරන ගමන් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. හරිම ලස්සනයි ලූ ප්‍රෝග්‍රෑම් එක. දිගටම මේ වගේ හැපි මූඩ් එකක් තියාගෙන ඉන්නලු. ඒක චතු. ඒ වගේම අපිට තවත් මැසේජ් එකක් එවලා තියෙනවා. නමුත් දැන් අපිට සදහන් කරලා නැහැ. එයා කියලා තියෙන්නේ මම මේ ප්‍රෝග්‍රෑම් එක රෙගියුලර් අහන කෙනෙක්. අතත් හරිම ලස්සනට යන ප්‍රෝග්‍රෑම් එක ඔයාලා හැමෝම සතුටින් ඉන්න කියලා තමයි එයා කියලා තියෙන්නේ. එහෙනම් ඊළඟ පේතිය අපි හරි තවමෙමු.

0: திரைன்னு சேத சேத பாத்தரே விதாசா
1: ගුවන් යානා ගනිද්දී කොමිස් කෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි විය හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තීරණ අනේ මන් දන්නේ. මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණයේ පිළිබඳ මහාචාර්යවරයෙක්. අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණයෙන් සිය ගණන් ගන්න නැහැනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් ලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගඩුදෙරුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ ඉරිදී
0: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
3: කෙසේද
1: කෙසේද කියලා.
3: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න
1: ඕනද? දැන් වාට තේරෙන්නේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකෙන් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
3: බකල.
1: උත්තරට කූටි ලෝකේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
5: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70 455 11
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
7: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස් මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0.114 700
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.70 133 1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
11: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire then Dampatin ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
12: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: තාමත් ඉස්කෝලේ යද්දී ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි 98.2 98.4 සියත

0: වෙලාව රෑ 8 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

දන්නෙම නැතුව දෙවනි පැයත් පටන් ගත්තා. ඉතින් මං කියවනේ අපි වට්ස්ඇප් නම්බරකට මැසේජ් එකක් දාන්න කියලා ඔයාගේ වීකෙන්ඩ් ප්ලෑන්ස් මොනාද කියලා. 0711982947 අපි වට්ස්ඇප් නම්බර එක. ඉතින් ඒ අතරේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. එයාගේ නම නම් අපිට කියලා නැහැ. එයා අපිට කියලා තියෙන්නේ අංජලි, මේ වීකෙන්ඩ් එකේ මං කොහෙවත් යන්නේ නැහැ. මම පොඩි සෙල්ෆ් කෙයා වීකෙන්ඩ් එකක් විදිහට තමයි මේ වීකෙන්ඩ් එක ප්ලෑන් කරලා තියෙන්නේ. මගේ හෙයා එක හදා ගන්න ඕනේ. හොඳට කන්න, මූවි එකක් බලන්න හිම තමයි හිතාගෙන ඉන්නේ කියලා. තව කෙනෙක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. අන්න පැල්වත්තෙන් නදුන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම මගේ වීකෙන්ඩ් එක ටිකක් වෙනස් විදිහට ප්ලෑන් කළා අංජලි. මං ආදරේ කරන කෙනත් එක්ක කොෆි එකක් බීලා ගොඩ කාලෙකින් හරියට කතා නොකරපු දේවල් ගැන කතා කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ කියලා. ඉතින් නදුන් මම විශ් කරන ඔයාට ඔයාගේ ආදරේ කරන කෙනත් එක්ක දවසම ෆුල් හැපනින් විදිහට එන්න පුළුවන් වෙන කියලා. ඔන්න ඔය විදිහට ඔයාගේ ප්ලෑන් එකත් අපිට කියන්න 0711982947 අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා.

0: ಹಿತಪಿರೆನ್ನು ಸೇತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ವಲದ ಎಹಾಗಿಯ ಪ್ರವೃತ್ತಿ
1: මාර්තු 10 ඉඳන් අද වෙනකම් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ අසම් කරනවා. ඒ 2025 ටික ඒ බැක්ලොග් එක ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කර දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 දාහ අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ඒ ලෙවල් අවසන් කළසසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University. The place to be.
4: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahagoki. Sri Lanka tanpa rakshana yojana kame samaj.
0: Theatre Tele Depaya. Alut kalawakata tele natya pelak balanna.
12: Man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala. Oyata me wage aluth innoda?
13: Mokada me wage kiyanne?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
0: 98.2 98.4 සියත.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: මේ විදිහට බලනකොට මට හිතුනේ අපිට ජීවිතේ ප්ලෑන්ස් කියන්නේ කොච්චර වටින දෙයක්ද නේද? අපි අනිවාර්යයෙන්ම ප්ලෑන්ස් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ වගේම ප්ලෑන්ස් තියෙනකොට අපිට අපේ ජීවිතේ ඇත්තටම වගකීම් තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට කරන්න වැඩක් තියෙනවා කියලා හිතනවා නේද? ඔය ඔහොම කියනකොට තවත් අපිට ලස්සන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. වීකෙන්ඩ් එකේ මගේ බිගස්ට් ප්ලෑන් එක තමයි කිසිම ප්ලෑන් එකක් නැතුව ඉන්න එක. ඒක තමයි මට මේ දවස්වල තියෙන ලක්සරි මේක. බලන්නකෝ ඒක හරි වෙනස් නේද? කිසිම ප්ලෑන් එකක් නැතුව ස්ට්‍රෙස් රිලීස් කරගෙන ඉන්න එක තමයි මේ වෙලාවේ යට තියෙන හොඳම දේ කියලා තමයි එයා කියලා දෙන්නේ. ඉතින් අද දවසෙත් කාලය ටික ටික ගෙවිලා යන ඔයත් මැසේජ් එකක් දාන්න ඉක්මනට 0711982894 WhatsApp නම්බරයකට

0: සෙලාන් බැංකුවට යුරෝම නිසා මන දෙක අකණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝම නි සම්මානයෙන් පෙරදුම් ලබයි.
1: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777. අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
4: පරිවර්තීය ගෝලය
5: නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 152යි 151 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
7: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
8: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
9: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
8: රැයක් පුරා විඳින පැයක්
10: රැදායයි
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
10: 98.2 98.4
11: පාන්නේ වගේ කොමු කොකේ ඕ ප්‍රේක් නෑ වගේ
12: පති මුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
13: අද විතරයි සිකුරාදා
10: සියත දිවයින පුරා

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යෑකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තීරණය අනේ මන්දර මේ ඇවිල්ලා ගුවන් සේවා කල්පනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් අපි වගේ පුංචි රටවල් ගුවන් යාන 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණෙන් සිය ගණන් ගන්න නෑනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් කලට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොෆිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දර ඉරිදී
0: සියද පාත්‍රේ විධාස උදේ 7:30ට අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.7745511.
4: මේ 12 මොකද කරන්නේ?
5: අයියෝ 12 වැඩක්නේ. මේ 12 මොකද කරන්නේ?
6: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් අනේ.
4: මේ 12 මොකද කරන්නේ?
6: ආ බෑ 12 වැඩක්.
4: දැන් එතකොට 12 වෙනිදට පුර යන කවුරුත් නැහැ.
7: හලෝ වගේ යාළුවනේ කොහොමද?
4: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
6: අයියෝ අනේ 12 වෙනිදා සියතට මරනවානේ.
8: මසානයට අතවනලායි මමක
9: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
0: සියත 2020
4: ඔබලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
6: කෙසේද
4: කියලා.
6: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න ඕනද?
4: දැන් වාර දෙරවඩේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකෙන් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
6: බකල.
4: කූටි ලෝකේ.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව. ඔබේ වර්ධනයට
13: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBBA 2026 by NIBM, where innovation earns recognition.
15: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: මාව දැකලා හැංගුණානේ.
17: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
15: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
6: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
15: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්
18: 98.1 98.4
19: පාන්නේ වගේ කමුකොකේ
12: ඕප්‍රේක්
19: නෑවගේ
12: පතිමුරේ
2: සුන්ස් ෆ්‍රයිඩේ මචං
10: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයි.

0: Siete de Vaina Pura.
1: ඔන්නේ තින් අපි දෙන්නට දුර වෙලා යන වෙලාවත් ඇවිල්ලා. දුක් වෙන්න එපා. අංජලි එනවා ඉද උදේ 11ට වීකෙන්ඩ් සීතත් එක්ක. ඉතින් දිගටම සීතත් එක්ක රැඳිලා ඉන්න. අර අපි plan කරපු දේවල්, ඔයා plan කරන් ඉන්න දේවල් හැම දෙයක්ම හොඳ විදිහට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එනවා. Good night. වීකෙන්ඩ් එක happening කරගන්න. Happy weekend.

0: திரைன்னு சேத
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති
2: මාර්තු 10 ඉඳන් අද වෙනකම් නම්බර් ප්ලේට්ස් 62000කට ආසන්න ගාණක් අදලා තින්නේ. ඊට අමතරව 2023 24ට අදාළව තවත් නම්බර් ප්ලේට්ස් 32000ක් විතර අපි ගාව තියෙනවා. 2025 නම්බර් ප්ලේට්ස් වලට තව කොන්ට්‍රැක්ට් එකක් ලබන සතියේ අසම් කරනවා. ඒ 2025 ටික මේ බැක්ලොග් එකේ ක්ලියර් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි මාස 6 වගේ ඇතුළත සියලුම නම්බර් ප්ලේට්ස් යාවත් කාලීන කරලා එතනින් එහාට ඕනම නම්බර් ප්ලේට් එකක් වාහනයක් රෙජිස්ටර් කර දවසේ සිට දවස් 7ක් වගේ කාලයක් ඇතුළත හැම කෙනාටම ලැබලා දෙන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: මිස් හොඳ කුල්ද
4: කුල් මොකද මම හොට්නේ
3: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
4: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
3: අඩේ මිස් සුදු කොච්චි
5: hot and spicy with sudu kochi kochi
6: moni seyatama havas dekata sudu kochi ta
3: miss miss excuse me miss
4: no no no ummanang show time ekeda vitarai
7: amme man thamai me sare wediyenma lakunu ganne
8: නෑ නෑ මම තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියතා පොකට් මනි අනුග්‍රහය
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
11: සියතා ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
13: මන් නම් හිතන්නේ නැහැ සර්.
11: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා,
5: පහසු වෙලා,
6: තෑගි වැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710 777 333.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
11: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
13: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට.
14: real mapat experience එකකට නල්වත්ත බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙතින් 0114 700 550.
18: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
21: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.
22: දැන් වියජෙටක් කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
23: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
24: Let's be a jet.
21: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
25: Nidhas Pansika, Adumo Masika Parikyekata, Audio System Mega Karaganna.
26: Avans Second Pona Deyak, Adage Vanna Ganna.
25: Avans Ticken Ticka Pay.
21: Vishwase Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Bank Vistavara Tanpatu Sandaha, Siyayata Ekulahak Dha.
0: දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: මිලාන් පාස්ටා යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා. මිලාන්
3: පාස්ටා කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
5: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
27: නෙනේනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
4: රැයක් පුරා විඳින පැයක්.
6: රැදායයි. කීදායයි.
4: සුන්දා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අන්න අන්න.
28: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායු ගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
29: පරිවර්තීය ගෝලය.
30: ඉස්කෝලේ නවය වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
31: යප පොකට් මනි.
30: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: Sieta pirenne sieta.
1: Sieta pattere with hasa.
2: ගුවන් යානා ගනිද්දි කොමිස් කෙවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබිය කියලා තියෙනවා. අනේ මන් දන්නේ මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරේ අපි වගේ පුංචි රටවල් ගුවන් යානා 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණයෙන් සිය ගණන් ගන්න නෑනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් ලාට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්ලු. අනේ මන්දරේ
1: සියත පත්තරේ විදහස උදේ 7:50 අනුග්‍රහය
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: මේ 12 මොකද කරන්නේ?
5: අයියෝ 12 වැඩක්නේ. මේ 12 මොකද කරන්නේ?
6: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් ගන්නේ.
5: මේ 12 මොකද කරන්නේ?
6: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
5: දැන් එතකොට 12 සෙන්දර පුර යන කවුරුත් නැහැ.
7: හලෝ මගේ යාළුවනේ කොහොමද?
5: මේ ඔයාලා ඇත්තටම 12 සෙන්දර මොකද කරන්නේ?
6: අයියෝ අනේ 12 සෙන්දර සියදට උමාරයනවානේ.
8: මසානයට අතවනලායි
9: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
10: සියත 2020
11: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිනකත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70455 කළහා.
5: ඔගොල්ලන්ට කියලා දුන්නා ජීවිතේ මූණ දෙන ඕනෑම දෙයක වගකීම වෙන කාට හරි පවරන්නේ
6: කෙසේද?
5: කෙසේද කියලා.
6: දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන හැම දෙයකටම වග කියන්න ඕන මොකද?
5: මොකද? දැන් වාට තේරෙන්නේ සාමාන්‍ය සැන්ඩිගේ ලෝකේ සයිස් එකෙන් ගත්තාම ඔයාලගේ ලෝකේ ඒලියන්ස් වගේ තමයි සැන්ඩිගේ ලෝකේ
6: මම. මොකද?
5: උත්තරේ කුටි ලෝකේ.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
13: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
16: හෙට උදේ 8ට
17: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
18: ඉන්නකො මං හොල්මන් වලට හොඳ වෙන දෙයක් කියන්න.
17: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
18: ඔව් මං දන්නවා.
17: ඔයා කොහොමද ඒක දන්නේ?
18: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
17: ඔව්.
19: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
20: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.
1: සියත දෙවයින බුලා.

0: කොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාදා සියත දිවයින පුරා

0: තාලේ ඔබගේ අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නේවාගේ කොමුකොකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: සියතම
1: 98.0 දශමදකෙන් 98.4 සියත දිවයින පුරා

0: ඉත පිරෙන්න සියත මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්නේ
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදු ඉත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
2: ඕ මයි ගොඩ්
0: අඩි මිස් සුදු කොච්චි
3: hot and spicy with sudu kochi kochi
0: moni siyatama havas dekata sudu kochi ta miss miss excuse me miss
1: no no no umma nan show time ekedi vitarai
0: sri lankiya reality vedikave alutma peraliya siyata voice of family ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: පන්නේවාගේ කොමුකොකේ
5: ඕප්‍රේක්
4: නෑවාගේ
5: පතිමුරේ
6: සුන්ස් ෆයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.718 327 777
3: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
4: අපි ආයේ හමු නොවෙනවා.
3: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
5: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
2: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
5: ස්කූලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
6: සියත දෙවයින පුරා.

0: திறன் சீட்ட சீட்ட பாத்திரே வித் ஹசா
1: ගුවන්යානා ගනිද්දී කොමිස් කිවීම අනිවාර්යයි. මහාචාර්ය සොනල් ප්‍රනාන්දු එහෙම කිව්වා කියලා කියනවා. ගුවන්යානා මිලදී ගැනීමේදී ගෙවනු ලබන කොමිස් මුදල ප්‍රතික්ෂේප කළහොත් එම ගනුදෙනුව අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබීය කියලා තීරණා අනේ මන් දන්නේ. මේ ඇවිල්ලා ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක්. අපි වගේ පුංචි රටවල් ගුවන්යානා 1, 2, 3, 4 මිලදී ගන්න මහා පරිමාණෙන් සිය ගණන් ගන්න නැහැනේ. එතකොට කෙලින්ම නිෂ්පාදන සමාගමෙන් නෙවෙයි අතරමැද ඒජන්තවරයෙක්ගෙන් තමයි අපි ගොඩක් කලට මිලදී ගැනීම සිද්ධ කරන්නේ. සිද්ධ කරනකොට කොමිස් එපා කිව්වොත් ගනුදෙනුව අහෝසි වෙන්නත් පුළුවන්. අනේ මන්දේ
0: සියත පත්තරේ විදහසා උදේ 7:50 අනුග්‍රහය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: මේ 12 මොකද කරන්නේ? අයියෝ 12 වැඩක්නේ. මේ 12 මොකද කරන්නේ?
4: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් ගන්නේ.
3: මේ 12 මොකද කරන්නේ?
4: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
3: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
5: හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද?
3: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
4: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයනවානේ.
6: මසානයට අතවනලායි
7: උමාරා සිංහවංශ සමගින් හෙට උදේ 10ට
0: සියත 2020
8: හෙට උදේ 8ට
9: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
10: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ දෙකක් කියන්න.
9: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
10: ඔව් මං දන්නවා.
9: ඔයා කොහොමද ඒක දන්නේ?
10: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
9: ඈ?
10: ඔව්.

0: මෙ වර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන්න වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
0: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී.
3: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
0: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: කාජිරිය ගොබ්බයා.
6: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
1: නිලබල කරේති ඔලමුල පුරේ.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
7: අනුවටයි
2: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සියත
2: දිවයින පුරා.

එකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන්

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

சதகம் சேத போதி சம்பாரய புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ

ආරාධනය බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සංවර්ධනය වේ, ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධිය.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා

රජතුමාණන් විසින් රන් පතක ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.